0: 7 La Khanda Radio ITN
1: වෙලාව දෙපහයි විනාඩි 38යි.
0: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100 La Khanda Radio ITN

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. මං ඔබෙන් ඉල්ලීමක් කරන්නයි හදන්නේ. මොකද්ද දන්නවද? කිසිම වෙලාවක කිසිම කෙනෙකුගෙන් ඔබ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ හැඟීම බොහෝ වෙලාවට අපිට අපි ගැනම ආත්මානුකම්පාවක් ඇති කරවන්න හේතුවක් වෙනවා. සෑම විටම සශක්තිය නැගී සිටීමට තරම් ශක්තිමත් මනසක් සහ ආර්ථික වපසරියක් නිර්මාණය කරගන්න මහන්සි වෙන්න. අපිට කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න වෙන්නේ අපි ළඟ දෙයක් නැති වෙනකොට. ඔබට අවශ්‍ය වෙන හැමදේම ලබා ගැනීමට තරම් සුදුස්සෙක් ඔබ තුළින්ම ගොඩනගා ගන්න පුළුවන්. සියලු දේ ලැබීමට සුදුස්සෙක් වීම අපහසුම දෙයක් කියලා හිතන්න එපා. අවශ්‍ය වෙන්නේ යමක් කිරීමට ඇති අවශ්‍යතාවයත් ඒ කිරීමට ඇති උනන්දුවත් විතරයි. උත්සාහයෙන් සැබෑ ඕමනාවෙන් යම් දෙයක් වෙනුවෙන් ඔබ කැපවී කටයුතු කරනවා නම් ඔබේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම අපහසු වෙන්නේ නැහැ. අනික කෙනෙකුට යමක් දුන්නා නම් ඒ දීපු දේ ගත්ත කෙනා අමතක කරන්න කලින් ඒ දේ දුන්න ඔබ ඒ ගැන අමතක කරලා දාන්න. එහෙම නොකළොත් විතරයි ඔබේ උවමනාවකදී මං යාලට එච්චර කළත් එයාලා මං වෙනින් මුකුත්ම කරේ නැහැනේ කියලා ආත්මානුකම්පාවක් වගේම තරහාවක් වෛරයක් ඇති වෙන්නේ. ඒ නිසා කිසිම වෙලාවක කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට සියලු දේ හිමිවීමට තරම් සුදුස්සෙක් ඔබ තුළින් නිර්මාණය කරගන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
3: වෙලාව 2:01.

0: අයිබෝන් සුබ දසනක් ජයග්‍රහ වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද මැයි මාසයේ 20 වෙනිදා බදාදා දවස. අයිබෝන් සුබ දසනක් මේකලා.
1: අයිබෝන් ගිහන් සුබ දසනක්
0: මේකලා. සාමාන්‍යයෙන් අපිට අද පැවරෙන කාර්යයක් අපි අදම අනිවාර්යෙන් කරන්න ඕන. අපි ඒක හෙටට කල් තබන්න ඕනේ නැහැ. ඉතින් අපේ ජීවිතවල අපි ගොඩක් දේවල් පස්සට ගිහින් තියෙන්නේ අන්නේ කාරණේ හින්දා. අපිට අද පැවරුණු වැඩේ අපි අදම ඉවර කරන්න ඕන. අපි හෙට ඉවර කරන්නේ නැතිව අදම ඉවර කරගත්තොත් අපේ සාර්ථකත්වයට ළඟා වෙන්න අපිට හැකියාව ලැබෙනවා. හොඳයි, අපි අද දවසේදී ප්‍රධාන පුවත්පත්වල වාර්තා කරලා තියෙන ජාතික ධාරාවේ ප්‍රධාන පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති, ඒ වගේම අනෙකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න අපි සූදානම්. අද දිනමින පුවත්පත් ප්‍රධාන සිරස්තලයේ උපාලි කරුණාරත්නයි වාර්තාවගෙන එන්නේ. රට තව දුරටත් ජාතිවාදී ආගම්වාදී කණ්ඩායම් වල ගොදුරක් වෙන්න දෙන්නේ නැහැ. නැවත යුද්ධයක් ඇති නොවීමට වග බලා ගන්නවා ජනපති අනුර දිසානායක ජාතික රණවිරු සමරුමේදී කියයි. සෝදෙක් බැලීමට ජනපති රාගම රණවිරු සෙවනට තිය ගිහින් කියලයි අද වාර්තාවගෙන තිබෙන්නේ. උපාලි කරුණාරත්න රන්වලි සෝමසිරි වාර්තාවගෙන එන්නේ.
1: Let's move to the Daily News newspaper. 17th National War Heroes Commemoration. We will move forward fearless on path towards development envisioned for the country, President said. Let's see more details about it in English. Country has upheld values where humanity prevails over ethnic divisions. President Andra Kumar Dissanayake stated that the present government, having taken upon its shoulders the aspiration of all heroes who sacrificed their lives for the pride of free nation, is firmly committed to build a model country founded on peace and development. Let's see more details about it in Sinhala Gyan.
0: 30 වසරක බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කරමින් නිදහස වෙනුවෙන් දිවිහිමියෙන් කැප වූ වීරෝදහරු රණවිරුවන්ට ජාතියේ උත්තරීතර ප්‍රණාමය පුද කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බත්‍රමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවති රණවිරු සමරුම් උත්සවයේදී අදහස් දක්වමින් එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ එක්සේ සත්කල රට කිසිසේත් ජාතිවාදී හෝ ආගම්වාදී ගොදුරක් බවට පත්කිරීමට ඉඩ නොතබන බවයි.
2: තමන් වෙනුවෙන් නොව අන් අය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සියලු විරුවන් කළ මෙහෙවරට දේශයේ ප්‍රණාමය සහ ගෞරවය උදකරනවා. එවැනි වීරෝදාර දරුවන් මේ මව්බිමට දායාද කළ එම දෙමව්පියන්ටත් අපේ ගෞරවය උත්තමාචාරය මේ අවස්ථාවේදී පුද කරන්න අපි කැමතියි. මෙම රණවිරු ස්මාරකය මත ඇති දහස් ගණනක් නම් අතර ඔබ සොයන්නට ඇත්තේ ඔබට අහිමි වූ ඔබේ පියා විය හැකි, නැත්නම් ඔබේ සැමියා, ඔබගේ පෙම්මතා, ඔබගේ ඥාතියා, ඔබගේ සහෝදරය විය හැකි. ඔවුන් තම ජීවිතය කැප කළේ ඔබේ මගේ රටේ ආරක්ෂාව වෙනුවෙන් වගේම තවත් විශාල අරමුණු පෙරදරි කරගෙන ජීවිත පරිත්‍යාග කළ හා සමාන ලෙසම තමන්ගේ ශාරීරික කොටස් පරිත්‍යාග කරපු සොයුරන් ඔබ සැමදාමත් අපේ හදවත් තුළ වීරත්වයෙන් වැජඹෙන බව මා කියන්න කැමතියි. ඔබගේ කැපකිරීම පරිත්‍යාගයේ නොතිබෙන්න අපි තාමත් සැලකිත ප්‍රමාණකින් බියජනක රාජ්‍යක ජීවත් වෙනවා. තවදුරටත් යුද්ධයක වචනයක් නැසෙන සාමයේ පිරුණු නිවල් රටක පෙරට යන්නට සිලෝ දිනාට අපි ආරාධනා කරනවා. ජාතිවාදී ගෝරනාඩුව, ආගමික අන්තවාදී ගෝරනාඩුව, කුඩා කැළඹිලි සහිත කණ්ඩායම්වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. මේ රට කිසිසේත්ම යලි කවරහු ජාතිවාදී ආගම්වාදී කණ්ඩායමක ගොදුරක් බවට පත්වීමට අඩෙන්න නොදී යුතුයි. ඒ අදිෂ්ඨානය මේ රණවිරු ස්මාරකය මත පිහිටා අපි පොරොන්දු විය.
0: එතක මේකල දිනමින පුවත්පතේ අතුල් පිටුවල සඳහන් කළ තිබෙනවා සෝදුක් බැලීමට ජනපති රාගම රණවිරු සෙවනට කියලා පාර කරුණාරත්නයි වාර්තාවගෙන වෙත් තිබෙන්නේ. රාගම රණවිරු සෙවන සුවතා නිකේතනයේ ඊයේ පෙරවරු පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සමාජිකයන්ගේ සුව දුක් විමසා බැලුවා. මෙහිදී ඔවුන් සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘභූමියේ ඒකීය භාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීම අගය කර තිබෙනවා. අනතුරුව රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබන හමුදා සමාජිකයන් වෙනුවෙන් තව දුරටත් සැපයේ හැකේ වෛද්‍ය සහනකොත් සේවා පහසුකම් පිළිබඳව සොයා බැලුවා කියලායි වාර්තාව විද්‍යා හතාක්ෂණ මාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේකර ප්‍රශාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍ය අංශ ලේකම්යා වයිස් මාර්ෂල් විශ්‍රාමික සම්පත් උයකොන්ත, යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ලසන්ත රොඩ්‍රිගු, ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩිය ආර් ජී එල් කේ, වීරකෝන් රණවිරු සේවා අධිකාරී සභාපති විශ්‍රාමික බ්‍රිගේඩිය සෙනරත් කොහොණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා කියලයි අද දිනමින පුවත්පත ඡායාරූප සහිතව වාර්තා කරලා තියෙන්නේ.
1: එතකම දෙවෙනි පුවත්පත සටහන් කරන විරුවනි ඔබ අමරණීයයි. මාතෘභූමිය වෙනුවෙන් දෙවිපිදෝ රණවිරුවන් සහ ජනතාව සිහි කරමින් එදා යුද්ධයට දේශපාලන සහ රාජ්‍ය නායකත්වයේ ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහයම මහත්මියද, උපාලි කොඩිකාර ප්‍රවීණ රංගදර බන්දු සමරසිංහ මහත්මාද එක් වී මේ ජය සමරන අයුරුයි අද දෙවෙනි පුවත්පත සටහන් කරන්නේ. එතකම දෙවෙනි පුවත්පතේම සටහන් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිසබේදී කියපු කතාවක් සම්බන්ධයෙන් යුද ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂටත් සරත් පොන්සේකා ඇතුළු ආරක්ෂක හමුදාවලටත් විශේෂ ගරුත්වය පුද කළ යුතුයි. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරුත් ඇතුළු පිටුවල සඳහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු ඇතුළු පිටුවලට මේ සම්බන්ධයෙන් කොහොමද තොරතුරු සටහන් වෙන්නේ කියලා බලන්න. දශක තුනක කුරිරු යුද්ධය නිසා පීඩාවට පත් ජනතාව යුද ජයග්‍රහණයක් තුළින් මුදවාගත් නිදහස් රටක් අපට ඇති බවත්, මේ සුවිශේෂ දවසේ මේ යුද ජයග්‍රහණයට දේශපාලන නායකත්වය ලබා දුන් මහින්ද රාජපක්ෂ මහතාටත් යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් පොන්සේකා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක ශ්‍රේෂ්ඨවලට විශේෂ ගරුත්වයක් පුද කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා තමයි දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන්
0: අද දිනමින පුවත්පතත්ව සම්බන්ධයෙන්ම වාර්තා කළ තිබුණා. යුද ජයග්‍රහණයට සජිත් කින් මහින්දට පැසසුම් ස්වර්ණ විජේකෝන් සන්දහ කරුණාරත්නයි වාර්තාව අද දිනමින පුවත්පතට එක් කළ තිබුණේ. අපි දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට අවධානය යොමු කරමු. මේකලා WHO ප්‍රධානියාගෙන් ඇමති නලින්දට ඇගයීමක්. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත තද තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: Yes, Gyan. Let's move to the Daily News newspaper. WHO fitties Sri Lanka's success. The World Health Organization yesterday organized Sri Lanka for eliminating mother-to-child transmission of HIV and syphilis to a level no longer considered a public health problem. Let's see more details about it in Sinhala, Gihan.
0: ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙන ප්‍රමිතීන්ට අනුකූලව සහ ගෝලීය ප්‍රදේශන කමිටු නිර්දේශනයට අනුකූලව මහජන සෞඛ්‍ය ගැටලුවක් වූ මවගෙන් දරුවට HIV උපදංශය සම්ප්‍රේෂණය වීම මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන මට්ටමට අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය අත්කරගත්තා වූ ප්‍රගතිය අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේ෷ ඇගයීමක් ප්‍රදානය කරන ලැබුවා. මේ සම්බන්ධන ද ඇතුල් පිටුවලත් මේකලා තොරතුරු සඳහන් කරලා තිබුණා. ස්විස්තලන්තයේ ජිනීවාහි මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී මෙම ඇගයීම් සහතික පත්‍රය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය මාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ප්‍රධානය කරනු ලැබුවා කියලයි අද වාර්තා කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු.
1: එදකම අපි අවධානය යොමු කරමු අද ලක්හඬ ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු වලට. 2026 යල කන්නේ වග ආරම්භයත් සමග ඇති වූ අධික වර්ෂාවෙන් හානි වූ වී, බඩ ඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකුලූණු වගාවන් සඳහා වන්දි ලබා දෙන බව ගෝජන් රක්ෂණ මණ්ඩලය සඳහන් කරනවා. හෙක්ටාරයකට රුපියල් 100,000 උපරිමයක් දක්වා වන්දි ලබා දෙන බවයි ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහ ආරච්චි මහතා සඳහන් කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස් මොනවද කියලා.
3: ඔගේ දවස ඇති වෙච්ච වැස්ස හේතුවෙන් පී වගාව, බඩරිඟු වගාව, ලොකුණු වගාව වගාව ඇතුළු ඔබේ වගම යට වුණා නම් වහාම ගොජන්සිය මධ්‍යස්ථානෙ ගිහිල්ලා ආනි දන් දීමේ පොතේ ඔබට එක වාතා ගන්න පුළුවන්. සද්දකේ කාල සීමාවක් තියෙනවා. සද්දකේ කාල සීමාවක් ඇතුළත ඔබ හානි දන් දීම කරාම පස්සේ අපි ලෑසි ඔබට කුස්කර්ම රක්ෂා මණ්ඩලෙන් ගිහිල්ලා ඒ හානි වීම වුණු ගොබිමට ගිහිල්ලා ප්‍රසා කිරීම කළා, හානිය තක්සේරු කිරීම කළා, ඔබ අදාළ වන වාන්දි මුදල් ලබා දීම කරන එතෙන්දී හෙක්ටයර් 1,00,000 මුදල් ලබා දීම කරන නොමිලේ. එතෙන්දී විශේෂයෙන් කියන්න ඕන ගොවියා රක්ෂණය වෙන්න ඕනේ නැහැ. වී වගාවන්ට, බඩුණු වගාවන්ට, ලොකුණු වගාවන්ට, අර්ථප වගාවන්ට, සෝය වගාවන්ට, මිනිස් වගා රක්ෂණය වෙන අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. විශේෂයෙන් වී වගාව ගත්තොත් එම අක්කර 5ක් දක්වා වන්දි ලබා දීම සිදු කිරීම කරනවා. ලොකුලුණු අර්ථප වගා හඳ අක්කර 2ක් එකහමාර දක්වා නොමිලේ වඳි ලබා දීම සිදු කිරීම කරනවා.
0: ලක්කන මෝනින් නිවුස් අලර්ට් හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 12යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: කෙහෙලියගේ බාල බෙහෙත් නඩුව හදිසි මිලදී ගැනීම යටතේ ගත් ඖෂධ 230කින් 25ක් ගැන කමිටුවට දන්වා නැහැ. හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් ටී.ඒ. සුසන්ත අතුල කුමාර මහතා සඳහන් කරන කතාවක් අද විනීතා එම්ගමගේ වාර්තාවගෙන ඉන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්. රටේ හිඟයක්ව පැවති ඖෂධ වර්ග 230ක් හදිසි මිලදී ගැනීම යටතේ මිලදී ගැනීමට ඖෂධ ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුවට එයින් 25ක් ගැන දන්වා නැතයි බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ටී.ඒ. සුසන්ත අතුල කුමාර මහතා සාක්ෂ්‍ය දෙමින් කියා සිටියා බාල ඖෂධ මිලදී ගෙන රුපියල් කෝටි 14ක් වංචා කළේ යයි කියන චෝදනාව ඇතුළු චෝදනා 13කට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු වන ප්‍රියන්ත ලියනගේ, විරාජ් ජයසූරිය සහ තිලකරත්න බණ්ඩාරයන මහත්වරුන්ගේ දියුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේදී විභාග වෙමින් පවතුනා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි අවධානය. රුපියල බාල්දුවෙන් දැඩි අර්බුදයක්. රටින් එන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළට. ගොඩනැගිලි ද්‍රව්‍ය මිලත් නැගී කියලායි සඳහන් වෙන්නේ. විමුක්ති ශ්‍රෝද්‍රිගෝ ගැන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් සමග ඊට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද නිසකවම ඉහළ යනු ඇති බවත්, තේ විශේෂයෙන් ප්‍රකාශ කළ යුතු නැති බවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකයේ සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරුත් සටහන් කරලා තිබුණා. අතුල් පිටුවල අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙන්නේ කොහොමද කියලා. එහෙත් රුපියල කඩා වැටීම රජයේ වරදින් වූවක් නොවන බවත්, තේට රජයට දොස් පැවරිය නොහැකි බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා කියලා තමයි ද ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තියෙන්නේ. මැද පෙරදිග අර්බුදයේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය කඩා වැටී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නා. අල්පෙනෙත්තේ සිට ආනයනය කරන සියලු දේ සඳහා ඇමරිකානු ඩොලරෙන් ගෙවීම් සිදුවන බවත්, රුපියල කඩා වැටීමෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමේදී දැරීමට සිදුවන පිරිවැය ඉහළ යන බවත් තමයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ.
0: QR කේතය දිගටම මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියන කතාවක් අද ස්වර්ණවිජේ කෝන් සංදේහක් කරුණාරත්න දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තා කළ තිබෙනවා. පරිභෝජනීය කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස ඉන්ධන බෙදා හැරීම සඳහා QR කේත ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ඉන්ධන පරිභෝජනයේ කළමනාකරණය කිරීම සහ අඩු කිරීම අරමුණු කර ගනිමින් එය තවදුරටත් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
1: ලංකාදීප පුවත්පතේ සටහන් වෙන අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තෙනවා. ගිහන් බලු කතාවේ නඩුව සමතේකට හිරුනිකා ආශුගෙන් සමාව ගනී කියලයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන. මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත සටහන් කරනවා හිරුනිකාගෙන් කෝටි 150ක් වන්දි ඉල්ලා ආශු පැවරූ නඩුව සමතේට කියලා. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට. මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් කරන කේ බුද්ධික කුමාරසිරි වාර්තාව අරගෙන එන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ මහතා සුනකේක අපයෝජනයට ලක් කළ බවට මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා එල්ල කිරීම පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් රුපියල් කෝටි 150ක වන්දියක් ඉල්ලා කඩුවෙල දිසා අධිකරණයෙහි පවරා තිබූ නඩු කටයුත්ත දෙපාර්ශ්වයේම එකඟතාවය මත අවසන් කිරීමට අවශ්‍ය බව අධිකරණයට කළ දැනුම් දීම මත සමතකරණයට අදාළ ලිපිගනු ඉදිරිපත් කර නඩු අවසන් කරන ලෙස කඩුවෙල මහේෂාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්දාස මහතා ඊයේ නියෝග කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ.
0: ලබන සැප්තැම්බර් දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් නැහැ. ඉදිරි මාස දෙකට ඉන්ධන අපසතුයි. ගල්ලඟුරු නැව් ප්‍රමාද ගාස්තු අය කිරීමත් ඇරඹුවා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා කියන කතාවක් අද රක්ෂණ ශ්‍රියන්තයි දිනමින පුවත්පත වෙනුවෙන් වාර්තාවගෙන වෙත්තිමෙන්නේ ලබන සැප්තැම්බර් දක්වා විදුලි බිල වැඩි නොවන බවත් පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව ලබා දීම රජයේ ප්‍රමුඛත්වයේ බවද බලශක්ති සහ වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති අනුර කරුණාතිලක මහතා සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගල්ලඟුරු නැව් ප්‍රමාද කිරීම වෙනුවෙන් ප්‍රමාද ගස්තු අය කිරීම ආරම්භ කර ඇති බවද බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඉලියාස් මුහම්මදු අරික්කම් මහතා සඳහන් කළ තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා කියලයි අද දිනමින පුවත්පත ඡායාරූප සහිත වැතල් පිටුවල තොරතුරු සඳහන් කරන්න තිබෙන්නේ.
1: ඩෙංගු මදුරුවන් බෝ වී ඇති දැඩි අවදානම් කලාප 39ක් හඳුනාගෙන තිබෙනවා. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අධි අවදානම් කලාප රැසක් නිරීක්ෂණය කළ බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.
2: රෝගීන් 29,589ක් වාර්තා වෙලා තියෙනවා. එයින් රෝගීන් 15 දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. අපි හඳුනාගෙන තියෙනවා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 39ක්. ඊට අමතරව බස්නාහිර පළාතෙන් තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. දකුණු පළාත සහ සබරගමු පළාත ඊළඟට විශේෂයෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් දිස්ත්‍රික්ක 26 පුරාම ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. එයින් කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. මෙහිදී මේ දිනවල පවතින කඩින් කඩ වර්ෂාව නිසා ඩෙංගු මදුරුවන් බෝවී හැක ස්ථාන වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව අපි දන්නවා. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ පරිසරයේ මදුරුවන් බෝවී හැක ස්ථාන තියෙනවා නම් ඒවා සොයා බලා විනාශ කරන ලෙසත්, මදුරු දෂ්ටන වලින් වැළකීම සඳහා මදුරු විකාශක ආලේපන භාවිතා කිරීම, ඉතා කුඩා දරුවන්, ගර්භණී මාතාවන්, වැඩිහිටි අය, වෙනත් රෝග තිබෙන අය තියෙනවා නම් පළවෙන දිනේම වෛද්‍යවරයෙක් හම්බෙලා තමන්ට තියෙන ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම අත්‍යවශ්‍යයි.
1: ලොකල් මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:25යි.

0: ලකන මෝනික් නිවුස් වලට හැංගෙන වෙලාමද කරණම් වෙලා උදෑසන 6යි.
1: විනාඩි 36යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ගොවිසෙත හලදහස් හරසේ 36 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ කේ ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහී අංක සටහන් වෙන අංකාට අංක 27 සහ අංක 49 ඇත් එක්ක අවසානයේට අංක 66.
0: මෙගබව ජයග්‍රහ 2542 දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ I ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහ සුපිරි අංකයේ විදිහට සටහන් වන අංක 11 එතකම ජයග්‍රහ අංක සටහන් වන අංකාට අංක 23 අංක 26 සහ අවසානයේට අංක 33.
1: දල නිධානයේ 2224 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. එතෙකම ජයග්‍රහී අංක අංක 39 අංක 40 අංක 78 සහ අවසානයේට අංක 81යි ජයග්‍රහී අංක බවට පත් වුනේ.
0: හදහන 1503 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ලග්න සංකේතය බවට පත් වුනේ වෘශ්චික ලග්න සංකේතයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 14 අංක 15 අංක 31 සහ අවසානයේට අංක 61.
1: අද සම්පත 769 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ. ඒත් එක්කම ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 6 අංකාට නැවතත් අංක 6 සහ අවසානයේට අංක 4 විදිහට.
0: NLB ජය ජයග්‍රහී 462 දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ W ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහී අංක සටහන්වා අංක 2 අංක 9 නැවතත් අංක 9 සහ අවසානයේට අංක 0.
1: සුබ දවසක්. 310 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ අරගෙන බලන්න ඔබ මෙලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතයේ කුම්භ ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහී අංක අංක 18 අංක 22 සහ අවසානයේට අංක 37 විදිහටයි සටහන් වෙන්නේ. එතෙකම සුබ දවසක්. 310 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 8543 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලා මතක් කරනම් වෙලා උදෑසන 6යි.
1: විනාඩි 33යි.

0: Kanda Radio ITN.
1: ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරන්න වෙලාව 10:06
2: විනාඩි 37යි.
0: ලක්ෂණ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 ITN ලක්හඬ පූජා.

0: මට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: බර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: පළව දසන 6 විනාඩි 41යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ දිනමින පුවත්පත අද දවසේ දීපාරන්දියා ගුණදාස ගෙනන වාර්තාවකටයි අපි අවධානය යොමු කරන්නේ කංචනගේ කාලේ මහ පරිමාණ ගල්ලඟුරු වංචාවක් ගැන කොමිසමට පැමිණිලා කියලා අද වාර්තාව ගෙනවෙත් උනම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙනවෙත් තිබුණේ අතුල් පිටුවලයි කංචන විජේසේකර මහතා විදුලි බලහ බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරටට ගල්ලඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි කියන මහ පරිමාණ මූල්‍ය වංචාවක් සහ දූෂණයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ජාතික ජනබල වේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උපුල් අබේ වික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් ගල්ලඟුරු ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට ඒ පැමිණිල්ලක් බාර දී තිබෙනවා. පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේ වික්‍රම මහතා සඳහන් කරේ රට බංකොලොත් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබූ එම කාලවකවානුවේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ යටතේ බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර මහතා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගහැර ගල්ලඟුරු ආනයනය කළ බව වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා කියලයි ඔහු සඳහන් කළේ කියලා අද දිනමින පුවත්පත වාර්තා කළ තිබුණා.
1: මැයි 16ට පෙර ගෙන්වෝ වාහනවල මිල වැඩිවීමට හේතුවක් නැහැ. ඇමති විජිත හේරත් කියන කතාවක් අද ශාම්නුවන් ගණේවත්තයි දෙවෙනට අරගෙන එන්නේ. 2026 වර්ෂයේ මැයි මාස 16 වන දිනට පෙර ණයවර ලිපේ විවෘත කර මෙරටට ගෙන්වා ඇති වාහනවල මිල වැඩිවීමට කිසිදු හේතුවක් නැතැයි අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමු අමතමින් සඳහන් කළා කියලා තමයි අද වාර්තාව. දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල දීර්ඝ විස්තර සටහන් කරමින් තොරතුරු සටහන් කළා තිබුණා. එතෙකම අද දෙවෙනි පුවත්පතම සටහන් කරන 50% වාහන රේගු අධිභාරයේ නියමයන් මැති සභේට කියලා මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තින් අපේ අවධානය යොමු කරමු ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අද වැඩිදුර තොරතුරු මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙනවා දිවයින පුවත්පතේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු වලට. මෝටර් වාහන ආනයනය කිරීමේදී අය කෙරෙන රේගු ආනයන බද්ද මත 50% කික්මෝ අධිභාරයක් පැනවීම සම්බන්ධයෙන් වන නියමයක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා කියලා තද වැඩිදුර තොරතුරු විදිහට දෙවෙනි පුවත්පත සඳහන් කරනවා.
0: අපි අවධානය යොමු කරන සූදානම් අද දිනමින පුවත්පතේ ප්‍රවෘත්තියකට කපිල චන්ද්‍රසේනගේ මරණය සිදු වූ දින කිසිවෙකු නිවසට ගිය බවට තොරතුරු නැහැ. CCTV යන්ත්‍රවල දර්ශන පටිගත වී නැහැ. කොළඹ අපරාධ කොට්ටාසයේ උසාවියට දැන්වයි කියලා අද සුභාෂිනී සේනානායක පාරින්දියා ගුණදාස ගිරණ වාර්තාවේ සටහන් වෙන තිබුණා. මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතත් තොරතුරු වාර්තා කළා තිබුණා මේකලා.
1: Yes, again, it's more the Daily News newspaper. Former Sri Lankan CEO's death. Employee testified to seeing Kapil at 1:30 a.m. in pantry. CCTV2 forward CCTV footage to government analyst. For the more detail, an employee at former cricketer Arvind De Silva residence, Rajendra Kumar Sivakumar, testified that he had seen former Sri Lankan Airlines chief executive officer Kapil Chandrasen near a water filter in the ground floor pantry, holding a white water bottle at around 1:30 a.m. on the night of his death. Let's see more details about it in Sinhala Gihan.
0: ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේද CCTV දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ටාසය ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳපු අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ටාසය මේ බව දැනුම් දී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මරණය සිදු වූ නිවසට රතගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව තිබුණද CCTV දර්ශන පරීක්ෂාවේදී 2026 වසරේ මැයි මාස 5 වනදා සහ 2026 වසරේ මැයි මාස 7 වනදා අතර කාල සීමාව තුළ කිසිදු බාහිර පුද්ගලයෙකු එම නිවසට ඇතුළු වී නොමැති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් වෙනවා. ඊට අමතරව මරණකරු පදිංචිව සිටි නිවසේද CCTV යන්ත්‍ර පරීක්ෂාවට ලක් කළ බවත් එම CCTV යන්ත්‍රවලද දර්ශන පටිගත වී නොමැති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය එහිදී වැඩිදුරටත් තොරතුරු සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත වාර්තා කළ තිබුණේ.
1: ලංකාදීප පුවත්පතටයි අවධානය. ඉබෝලා වසංගතය ලෝකේම පැතිරේ. අද ප්‍රශ්නාර්ථිකුත් සමගින් අද විමුක්ති ශ්‍රොද්‍රිගු ලංකාධිපතිගෙනන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගවයි. කොංගෝ ජනරජයේ අවම වශයෙන් 131 දෙනෙක් මරු කැඳ වූ ඉබෝලා වසංගතය මුලින් සිටුවාට වඩා වේගයෙන් පැතිරෙයා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගවා තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉබෝලා වෛරසය කොංගෝවේ බොහෝ ප්‍රදේශවලට පැතිර ගොස් ඇති බව පුළුල් විමර්ශනයකින් පසුව තහවුරු වී ඇතැයි ලෝක සංවිධානය සඳහන් කරනවා. කොංගෝවේ ඉබෝලා වෛරසය 513කට පමණ ආසාදනය වී ඇතැයි සැක පළ කරන බවත්, උගන්ඩාවේ එක් අයෙකු ඉබෝලා වෛරසයෙන් මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන.
0: ලංකාව දින වූ මාස්ටර් චෙෆ් මනෝජ්ගේ පළමු ගෞරවය හසලක ගාමිණීට උපන් ගමේ පිළිගැනීමේ උත්සවයට ජන ගඟක් කියලාද සටහන් කළ තිබෙනවා. ලොව අතිශයෙන් ජනප්‍රිය මාස්ටර් චෙෆ් තරගාවලිය මිලියන ගණනක ප්‍රේක්ෂක ආකර්ෂණය දින වූ තරගාවලියක්, ලොව පුරා රටවල් 70කට අධික ප්‍රමාණයක් රූපවාහිනී ආයතන 200කට වඩා වැඩි රූපවාහිනී විකාශන අයිතිය හිමි මාස්ටර් චෙෆ් එවුම් පිවුම් රියලිටි තරගාවලියේ ශ්‍රී ලංකේ ප්‍රථම තරගයෙන් අවසන් මහා තරගාවලියේ ශූර්තාවේ දිනාගත් හසලක සංජලු මනෝජ් තරුණයා හර්සරින් පිළිගැනීමේ අති උත්කර්ෂවත් උත්සවයක් 1918 වනදා හසලක නගරයේදී පැවැත්තුණා. ඉතා දිගු රථවාහන පෙළපාලයකින් මාස්ටර් චෙෆ් කිරුල දිනු සංජල මනෝජ් තරුණයා හසලක නගරයේ වෙත කැඳවාගෙන එන ලැබූ අතර රට වෙනුවෙන් දෙබිපිදු හසලක වීර ගාමිණී කුලරත්න සබල ස්මාරකයට පුෂ්පෝපහාරයක්ද සංජල මනෝජ් තරුණයා විසින් සිදු කරනු ලැබුවා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කර තිබුණේ.
1: ටින් නැති අයට දඬුවම්. දේශීය ආදායම් කෙටුම් පත ඡන්දයෙන් තොරව සම්මතයි. විපක්ෂයේ සංශෝධන ඉවතට අද සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහේක වීරරත්නයි වාර්තා වරගෙන එන්නේ. ටින් අංකය ලබා නොගන්නා අයට දඬුවම් නියම කිරීමට විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේදී ඊයේ ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වුණා. මේ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ නීතිඥ සුජීව සේනසිංහ මහතා ඉදිරිපත් කළ සංශෝධන සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් ප්‍රතික්ෂේප කළා කියලයි සඳහන් වෙන්නේ. අනුව ඊට විපක්ෂයේ විරුද්ධත්වය සටහන් කරන්නයි සේනසිංහ මහතා එහිදී මුලසුනට දැනුම් දුන්නා. සමගි ජන බලවේගයේ ටින් අංකය නොමැති අයට දඬුවම් ලිහිල් කිරීමට අදාළ විම සංශෝධනය ඉදිරිපත් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරලා තියෙන්නේ.
0: අපි මේකලා දවසේදී උදෑසන 5:30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු කාලගුණ නාවිකයට අවධානය යොමු කරනත් ඕන. අද දැන් උදෑසන කාලයේදී කොළඹ ප්‍රදේශ ගණනාවකට නම් මේ වැසි සහිත කාලගුණයක් තමයි උදෑසන වාර්තා වෙලා තිබුණේ. අපි සූදානම් අද දවසේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මොන වගේ නිවේදනයක්ද අද නිකුත් කළ තියෙන්නේ කියලා සඳහන් කළ තියෙන්නේ කියලා හොයලා බලන්න. අපි පුංචි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව නැවත හමු වෙමු ලක්කන මෝර්නින් නිවුස් වලට. ලක්කන මෝර්නින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 50යි.

0: Radio ITN. ලක්ෂණ මෝර්නින් නිවුස් වලට හංගින වෙලාව දක්වන වෙලාව දසන 6යි විනාඩි 53යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: weather forecast.
1: බලමුද සනහය විනාඩි 53 අපි විරාමයට ප්‍රථම සුදහන් කර කාලගුණ වාර්තාව මොන වගේ කාලගුණ වාර්තාවක්ද කියලා හොයන බලනවා කියලා. නිරත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතිනවා. බස්නාහිර සබරගමු සහ බයඹ පළාත් පළාත් ගාල්ල මාතර මහනුවර සහ නොවරලේ දිස්ත්‍රික්කලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව සඳහම්. ඇතම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි. උතුරු පළාතේ තන්වාදපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වර කිහිපයක් ඇති වෙන බව අද උදෑසන 5:30ට නිකුත් කරපු කාලගුණ නාවිකයේ සඳහන් වෙලා තිබෙනවා.
2: එතෙකම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන 60 කිලෝමීටර 30 හෝ 40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
1: අපි කාලගුණ නවයේ කියන යන්නේ විදේශ පිටුවට මොනවද වර්තාවට විදේශ තොරතුරු කියලා හොයලා බලන්න. අපි මේකලා දැන් පහුගිය දිනවල ගතර වස දැන් ඇමරිකානු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වුණා. දැන් අද දවසේදී වාර්තා වෙලා තියෙනවා රුසියානු ජනාධිපතිවරයා චීන සංචාරයක නිරත වෙලා ඉන්නවා කියලා. අපි ඒ සම්බන්ධයෙන් අද වැඩිදුරට තොරතුරු හොයා බලන්න සූදානම්. අපිත් එක්ක මේ වෙලාවෙ එකතු වෙලා ඉන්නවා ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකරු, ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ. අයබෝන් සුබදාසනාක්.
3: අයබෝන් සුබදාසනාක් ගියන් මේකලා.
2: අයබෝන්.
1: අපි දැන් අර කලින් සඳහන් කරා වගේ මේ රුසියානු ජනාධිපතිවරයා චීන සංචාරයක නිරත වෙලා තියෙනවා. මොනවද මේ චීන සංචාරයේ ඔහු බලාපොරොත්තු වෙන්නේ නැත්තේ?
3: දින දෙකක චීන සංචාරයක් සඳහා රුසියා ජනාධිපති රැවිලා තියෙනවා. ඒ වගේම ඔහු වසරකට අඩු කාලයක් ඇතුළත මේ දෙවෙනි පාර තමයි වෙලා තියෙන බව කිව්වා වගේ ඇමරිකා ජනාධිපතිවරයාගේ සංචාරයේ සතියක් වගේ කාලයක් ඇතුළත තමයි මේ චීන සංචාරය රුසියා ජනාධිපතිවරයා නිරතලා ඉන්නේ. එතකොට රුසියාවටත් ඇමරිකාවටත් සතියක් ඇතුළත සත්කාරකත්වය ලබා දෙන චීනයට හැකියලා තියෙන මේක එක්තරා ආකාරයක දේශපාලනික වටපිටාවක් පිළිබඳව යම් කිසි අදහසක් ගන්න පුළුවන් අවස්ථාවක්. දැන් රුසියාවයි චීනයයි ඇමරිකාවත් එක්ක ඇත්තටම පවත්වන්නේ උපක්‍රමික සම්බන්ධතාවක්. ඔහු සමහර කාරණාවලදී ඔවුන් දෙගොල්ලෝ විරුද්ධව ඇමරිකාට විරුද්ධව සමහරලාට විශේෂයෙන් ජාත්‍යන්තර තලයේදී ආරක්ෂක මණ්ඩලයේදී එහෙම තම නිෂේධ බලය පාවිච්චි කරන අවස්ථා තියෙනවා. ඒ නිසාම මේක උපක්‍රමික සම්බන්ධතාවක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. දැන් ප්‍රධාන කාරණා කීපයක් තියෙන, විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධය, ඉරාන අර්බුදය, ඊට පස්සේ බලශක්තිය සහ හෝමුස් වලින් මතුවලා තියෙන ගැටලුව, මෙන්න මේ කියන කාරණා නිසා ඇති වෙලා තියෙන තත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වෙනවා. ඒ වගේම ආර්ථිකය, දේශපාලනය සහ යුද කාලීන තත්ත්වයන්, ආරක්ෂාව, මෙන්න මේ කියන ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් තමයි උන්ගේ වැඩි අවධානය කෙවලා තියෙන්නේ. අස්ථාවර ලෝකයක මේ විශ්වාසවන්ත සගයෙක් විදිහට තමයි චීනය සහ රුසියාව කටයුතු කරන්නේ. එකිනෙක අතර සම්බන්ධතාව වර්ධනය කරගනිමින් ඇතරම චීන රුසියා මේ නායකයෝ දෙන්නම රටින් පිටවෙන බොහොම කලාතුරකින්. ඒ කලාතුරකින් රට පියුණත් ඔවුන් දෙදෙන අතර තියෙන පෞද්ගලික සම්බන්ධතා ඉතා ඉහළ මට්ටමක තියෙනවා. 2022 වසරේදී රුසියාව යුක්‍රේන ආක්‍රමණය කලයින් පස්සේ චීනය වඩාත් රුසියාවත් එක්ක සම්බන්ධතා බවතන පටන් ගත්තා. දැන් ඇතරම මොකද මේ රටවල් දෙක මෙච්චර මේ සම්බන්ධතා මතු කරගෙන තියෙන්නේ? අපි ගත්තොත් එහෙම මේ වෙද්දි රුසියාවේ ආර්ථිකයේ යුද්ධවාදී පදනමක තියෙන්නේ යුක්‍රේනත් එක්ක තියෙන මතවාද ප්‍රශ්න සොත් එක. ඒත් එක්කම ඇමරිකා ප්‍රමුඛ රටවල් රුසියාවට යම් ආකාරයක සම්බන්ධක පනවා තියෙන නිසා ආර්ථික වශයෙන් යම් ගැටලු මතුවලා තියෙනවා. ඒ නිසා රුසියාවට තාමත්ම සමීප මිතුරෙක් විදිහට ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගා ගැනීමේ මිතුරෙක් විදිහට චීනය සලකන්න පුළුවන්. පහුගිය වසර දෙක ඇතුළත ඔවුන්ගේ වෙළඳාම ඩොලර් බිලියන 237 ඉක්මවලා තියෙනවා. එහෙනම් ආර්ථිකය පැත්තෙන් ගත්තොත් එහෙම රුසියාව චීනයට හොඳ දායකත්වයක් ලබා දෙනවා, චීනයේ රුසියාවට දායකත්වයක් ලබා දෙනවා. එතකොට ඒ පැත්තෙන් එහෙම ගත්තාම චීනයට මොකද්ද රුසියාවේ තියෙන ප්‍රයෝජන? එතන දැන් මේ වෙද්දි චීනය කියන්නේ තම බරපතල දෙන බලශක්තිය පරිභෝජනය කරන රටක්. හොමුස් නිසා යම් ගැටලු මතුවලා තියෙනවා. ඒ නිසාම ගොඩබිම් මාර්ග හරහා රුසියාවේ බලශක්තිය චීනයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ පිළිබඳවත් ඔවුන් අවධානය යොමු කරලා ඔවුන්ගේ සැලසුමක් තියෙන මොංගෝලියාව හරහා නළ මාර්ගයකින් චීනයට ගෑස් සම්පාදනය කරන්න. මේ කාරණාත් බොහෝ දුරට සාකච්ඡා වෙයි. එහින්දා පවතින වර්තමාන තත්ත්වය මත චීනයට සහ රුසියාවට එකිනෙකා මත ආර්ථිකය සහ ආරක්ෂාව කියන කාරණා සම්බන්ධයෙන් ගොඩනැගෙන්න හොඳ අවස්ථාවක් උදාලා තියෙනවා. යුක්‍රේන යුද්ධ අවස්ථාවෙත් 90%කට වඩා චීන තාක්ෂණය රුසියාව පාවිච්චි කරලා තියෙනවා. මොකද උන්ට ආපු බලපෑම එක්ක. එහින්දා මේ සාකච්ඡා තවදුරටත් වර්ධනය වී පවතින අභියෝගවලට ඒකා බද්ධව මුහුණ දෙන්න ඕන නිසා.
1: ඒකත් එක්කම දැන් ඇමරිකාව ඒ වගේම චීනය සහ රුසියාව ලෝක බලවතුන් විදිහට ඔවුන් රටවල් තුනම ඒකා බද්ධ වේද ඉදිරියට.
3: ඇතරම දැන්ගුම් තුන් රටවල් තුනක් මෙතනදි ගත්තොත් එහෙම රුසියාව සහ චීනය යම් ආකාරයක එක අංශයකින් තමයි ගමන් කරන්නේ. වෙන රටවල් දෙකට වඩා වෙනත් අංශයකින් තමයි ඇමරිකාව ගමන් කරන්නේ. විශේෂයෙන් ඇමරිකාව ආරක්ෂක මණ්ඩලයේදී පවා බොහෝ අවස්ථාවල ඇමරිකාවේ තීන්දුවලට චීනය සහ රුසියාව ඒකාබද්ධව තමයි ප්‍රතිචාර දක්වන්නේ. ලෝක බලවතුන් න්‍යෂ්ටික බලවතුන් හින්දම ආර්ථික අතින් නිහළ මට්ටමක ඉන්න බලවතුන් හින්දම ඒකාබද්ධව ගමන් කිරීම වඩාත් යෝග්‍යයි. නමුත් ඔවුන්ගේ භූ දේශපාලනික ප්‍රතිපත්ති අනුව ගත්තොත් එහෙම ඒකාබද්ධතාව කියන යම් ආකාරයක ගැටලුවක් මතුවලා තියෙනවා. චීනය සහ රුසියාව යම් විදිහක ඒකාබද්ධව ගමන් කළත් ඇමරිකාව බොහෝ විට වෙනත් ආකාරයකින් ගමන් කරන්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තර ප්‍රශ්නවලදී යම් ආකාරයක ඒකාබද්ධතාවක් ඇති කර ගැනීමට හැකියාව තියෙනවා.
1: හොඳයි, බෙහෙම ස්තුතියි චන්දන මාරසිංහ මහතා. දවසේදී අපිත් එක්කතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ දවසේදී පත්‍රවල වාර්තාවන කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: අපි ඊට කලින් ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් විශේෂාංගයට යමු වෙලයි.
1: අපි යමු ක්‍රීඩා පිටුවට.
0: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: බැංගලෝර්, හයිඩ්‍රාබාත් සහ ගුජරාත් IPL අවසන් වටයට, ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ඒෂාන් මාලිංග ක්‍රීඩා කරන සන්රයිසර්ස් හයිඩ්‍රාබාත් කණ්ඩායම පෙරේදා රාත්‍රියේ සමත් වුණා. චෙන්නයි සුපර් කිංග්ස් පිලස් සමග චෙන්නයිහිදී පැවැත්වෙන තරගාවලියේ 63 වැනි තරගයේදී කඩලු පහක ජයක් වාර්තා කරමින් හයිඩ්‍රාබාත් පිල මෙවර තරගාවලියේ 8 වැනි ජය සටහන් කිරීමත් සමග ප්‍රසාද ලකුණු 16ක් ලබා ගනිමින් අවසන් වටේ ස්ථානයක් වෙන් කරගත් දෙවැනි කණ්ඩායම බවට පත් වුණා කියලා තමයි අද දින මින පුවත්පතයි සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි යමු කාටූන්ස් වලට.
0: කාටූන්ස්
2: අද දින මින පුවත්පතේ අංජනගේ කාටුනේ මෙහිමයි සඳහන් වෙන්නේ. විමල්ට ආණ්ඩුව එක්ක තියෙන පුදුම ඇරියස් එකක්නේ. ඇරියස් එකක් නෙමෙයි, ඒක ඉරිසියාවක් කියලා තමයි අද දින මින පුවත්පත සටහන් කරන්නේ.
1: මේ දිවයින පුවත්පත ශ්‍රී සමයන් කාටුනේ ඩොලරේ රුපියල් 334ක් පැනලා ගිහින්ලෝ. ආණ්ඩුව නම් එකතනනේ, ශ්‍රී සමයන් කාටුනෙන් එහෙමයි කියලා තියෙන්නේ.
2: ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කණ්ඩායමට. මේ ටින් නැති අයට දඩුවම් කියලා අපි ප්‍රවෘත්තියක් සටහන් කරා ගිහන් මේ ලංකාදීප පුවත්පතේ මද පංකජ රුවින්දගේ සරදම් කණ්ඩායමේ සඳහන් වෙලා තියෙන සම්බන්ධයෙන්මයි. ටින් අංකය අනිවාර්යයිලු, යන විදිහට නම් අපට ටින් එක අනිවාර්ය වෙයි වගේ කියලායි සඳහන් වෙන්නේ.
1: ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ රුපියල දිගටම පල්ලම් බහින හින්දා බඩු මිල වැඩි වෙලා දුප්පත්කමත් ඉහළ යන බලු අපට සිරි. එතකොට පුනරුදයේ පොහොසත් රට ප්‍රශ්නාර්ථයක් එක්කද ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා දෙනවා. අපි ලක්කන මෝනින් නිවුස් වලට අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
5: සහයෝගීතා අනුග්‍රහය
6: හොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරණ දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
5: Good morning. උදේ 7යි විනාඩි 7යි වෙලාව. සුබදාසනක්.
6: Good morning සුබදාසනක්. අද අපි 20 වෙනිදා මුණ ගැහෙන්නේ.
5: මැයි මාසේ බදාදා?
6: මැයි මාසේ 20 වෙනිදා.
5: හ්ම්.
6: ඉතින් මාව ඇහෙනවද හොඳට?
5: ඇහෙනවනේ.
6: Right hari. එතකොට අද දවස ගත්තම සුබ තැනකින් පටන් ගන්න කියලා මම බැලුවේ.
5: සුබ තැනකින්?
6: සුබ කෑල්ල කොහෙද දැන් මේ හොයාගන්නේ?
5: සුබ දිශාව බලලා තමයි පටන් ගන්න
6: වෙන්නේ. අද හවස සහ දෙකෙන් පස්සේ වහිනවලු ප්‍රදේශ රසකට.
5: දැන් කිමින් කිමින් ඒක ඉවර වෙලා යනවා කිව්වනේ.
6: නෑ නෑ මේ තාම පොඩි ඉඳලා තියෙනවා. එක පාරට ඔක්කොම ඉවරෙන්නෙත් නෑ. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා තිනෝ ගල්ෆ් රටවල ඉල්ලීම මත ඉරානයට පහර දීම කල් දැම්මා කියලා.
5: අහහ.
6: අද නෙවෙයි හෙට.
5: හා. බාලගිරි දෝෂ වගේ.
6: ඒ වගේ. කවර හෝ ඉල්ලීමක් මත ඉරානය සමග නැවත ගැටුම් ඇති කර නොගැනීම අමරිකාවට විතරක් නෙවෙයි ලෝකෙටම හොඳයිනේ.
5: ඔව්.
6: දැන් මේගොල්ලෝ මං ඊයර කිව්වා හිටිනේ.
5: ඔව්.
6: දැන් ඒ පැත්තෙන් නිවුස් එකක් නැති වුණාමත් නිකන් පොඩි කම්මැලි කමක්
5: වෙනවා. අවුල් වගේ නේ.
6: ලෝක දේශපාලනේ උණුසුම ටිකක් අඩු වෙනවා.
5: හා
6: හා. එහෙමයි කියලා ඒගොල්ලෝ ගහගන්න එක නෙමෙයි අපේක්ෂාව.
5: හ්ම් හ්ම්.
6: දැන් ලංකාවේ ආර්ථිකයට අවිනිශ්චිත තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා වගේ එකක් දැනෙනවා නම් මැද පෙරද දිග අර්බුදයනේ මේකට හේතුව.
5: අනිවාර්යයෙන්.
6: මේ වසර මුලදී ලංකාවේ ආර්ථිකය 5%කින් වර්ධනය වෙනවා කියලා බලාපොරොත්තු වුණා. හැබැයි දැන් ඒ ගාණ පොඩ්ඩක් අපිට පැත්තකින් තියන්න වෙනවා.
5: හරි.
6: තෙල් ආනයනය සඳහා යන ඩොලර් නිසා විදේශ සංචිතවල පොඩි පොඩි හිල් හැදෙන්න පටන් අරන් තියෙනවා. ඩොලරය දිගින් දිගටම ඉහළ යනවා.
5: ඔව්.
6: ඒ නිසා පටි තද කරගන්න වෙනවා.
5: ඕකේ ටිකක් අමාරුයි. කමන්නේ පටි තද කරගමු.
6: අන්න ඒකයි. පටි තද කරනකොට බඩරි දෙන්න ගන්න.
5: ආහහා.
6: බඩර මේක දැනෙනවා.
5: හරි.
6: ඉතින් ඒ නිසා මේ දැන් ඩොලරය ගැන කිව්වෙහිඳ කියන්නේ ඩොලරය අපේ දැන් රුපියලත් එක්ක සාපේක්ෂව ගත්තම රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙනවා.
5: කඩා වැටෙනවා කියලා කියන්නේ.
6: ඔව් ඒ නිසා ඉන්ධන මිල, විදුලි, ජල බිල්පත් සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා. ඒකට දැන් ඇඟට දැනෙමින් තියෙන්නේ.
5: ඔව්.
6: දැන් වතුර බිල පවා මම දැක්ක ඊයේද කොහෙද දානවා මේ පළවෙනි මාස 6ට සංශෝධනයක් නැහැ කියලා.
5: අහහ.
6: මේ අවුරුද්දේ පළවෙනි මාස 6ට
5: සංශෝධනයක්
6: තිබුණා. ජල බිලේ සංශෝධනයක් නැහැ කියලා ප්‍රවෘත්තියක් කෙනකොට අපි ඊට පස්සේ හිතන්න ඕනේ.
5: අහහ. එහෙනම් ඉස්සරහටයි.
6: ඉදිරි මාස 6.
5: හා තීරණාත්මකයි.
6: තීරණාත්මකයි කියලා.
5: ඕකේ.
6: දැන් කඩේකට ගිහිල්ලා බඩු ටිකක් ගන්න ගියාම නේ කිලෝ එක ගන්න ගිය කෙනාට කිලෝ කියන්නේ භාගයක් 500ක් ග්‍රෑම් 500ක් ගන්න තැනට සමහර භාණ්ඩවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.
5: හරි.
6: ඒ නිසා මිලියන 22ක ජනතාව මේ වෙලාවේ යම් කිසි දරා ගැනීමක් කරන්න වෙනවා. මේ මැද පෙරදිග අර්බුදයෙන් අපි උඩේ ඉන්න නම්.
5: ඔව්.
6: එතකොට මේ කතාවම ඉන්දියාවටත් මේ විදිහටම බලපාලා තියෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හැම වෙලේම කිව්වා වාන මතකයි පහුගිය කාලේ කිව්වා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්න. හරි. එතකොට තමන්ගේ පෞද්ගලික වාහනවල රැඩිය පුළුවන් තරම් පොදු ප්‍රවාහනේ යන්න. එතකොට ආර්ථිකයට මේ බලපාන විදිහ තෙල් මිල උහුල ගන්න බැරි කතාව. එතකොට මේ වෙනකොට ඉන්දියානු රුපියලද අවප්‍රමාණ වෙමින් තියෙනවා. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල පොලිස් නිලධාරීන් මුර සංචාර යන්නේ පාපෙදී.
5: තෙල් සුරකින්.
6: ඔව් තෙල් පරිස්සම් කරන්. එතකොට මේක අපිට විතරක් බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. ඉන්දියාවේ සතියක් තුල දෙවතාවක්ම තෙල් මිල ඉහළ දැම්මා. ඉරාන ප්‍රශ්නේ නිසා ආර්ථිකයට සිදුවන හානිය අඩු කරන්න නම් මේ විදිහට අපිට යම් යම් කැපකිරීම් කරන්න වෙනවා. අපේ රටේ හානිය වම කරගන්නේ කොහොමද? ඒක අර වැල්පාලම යනවාගේ කතාවක්න. තිනිසයි වැල්පාලම දැන් අපි ආයේ ගොඩ වෙමින් තියෙනවා. පරිස්සමෙන් හෙමින් යන්න ඕනේ ගමන.
5: පටි තද කරගන්න ඕන ගමනක් ටිකක් වැඩිපුර.
6: ඔව් වැඩිපුර. එහෙමනම් අපි මේ උදේ පාන්දර අපි සුබවාදීව මේක කතාව හරවගමු.
5: අහා.
6: ඉතින් අමාරු කාලවලට අපි
5: මුණ දෙන්න ඕන.
6: වසන්ත
5: එනවා සත්තයි.
6: ඔව් අපි මුණ දීලා තියෙනවා.
5: ඔව්.
6: ඊට වැඩි අමාරු
5: කාලයක්. ඊට වසන්තය ආවනේ නේ?
6: ආවා. ඉතින් ඒ නිසා අර කිව්වාගේ පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මක බව වැඩි කළා. අපි ප්‍රාර්ථනා කරන්න හැමදාම
5: කියන්නේ
6: මේවා තව ටිකක් පිළිවෙල වුණා නම් අපේ ගෙදර තියෙන වාහනේ එළියට ගන්න ඕනේ නැහැ.
5: ඔව් දැන් ඔය ඇවිල්ලා තියෙන්නේ ලස්සන බස් නේද?
6: ඉතින් ඒ දේවල් එක්ක අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. පොඩි වියදම් ටිකක් තියෙනවා නම් ඔයාගේ ළඟත් අනවශ්‍ය වියදම් කියලා ඒව පොඩ්ඩක් මේ කාලෙට කපා හරින්න.
5: උදේ 7යි විනාඩි 12යි දැන්.

0: හතයි විනාඩි 19යි වෙලාව.
1: කෙනෙක්ගේ කෑම වේලක් කියලා කියන්නේ එයා පිළිබඳව චිත්‍රයක් ලෝකයට ගෙනියන එක්තරා විදිහේ ක්‍රමයක් කියලා කිව්වොත් ඔයා මොකද කියන්නේ?
0: ඔව් වෙන්න ඇති.
1: දැන් ඔයා
0: ඔව්
1: කැන්ටින් එකට යනවා කියලා හිතන්න මාත් එක්ක.
0: හරි.
1: ගිහිල්ලා ඔයා කැන්ටින් එකෙන් ඉල්ලන කෑම දිහා බැලුවම මට ඔයා ගැන හිතා ගන්න පුළුවන්. හරි. දැන් අපි කොහේ කඩේකට රෙස්ටුරන්ට් එකට ගිහලා ඉන්නකොට එතනට යන එන කෙනෙක් එහා පැත්තේ මේස කෙනා ඕඩර් කරන මෙනු එක
0: කඩපුල දේවල්
1: එයාගෙන අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්.
0: මේකනම්

0: මල්ලි කාරය එක් වගේ
1: හොඳ
0: කරන්න ඩයට් කරන එකෙක් වගේ.
1: එහෙම නැත්නම් අපි කියනවා මේ සමහරට මෙහෙම එක. එයා සමහර විට මුස්ලිම් ජාතිකයෙක් වෙන්නේ.
0: ඔව් එහෙම කියන්න
1: පුළුවන්. එයා සමහර විට ද්‍රවිඩ ජාතිකයෙක් වෙන්නේ.
0: තෝසේ වගේ කනවනන්නේ.
1: ඔව් එතකොට එයා සමහර විට නිර්මාංශයෙක් වෙන්න පුළුවන්. ඒ වගේ එක එක නේ.
0: පැතිකඩ වලින් බලන්න පුළුවන් අපිට.
1: ඔව් එයා අධ්‍යාත්මයේ පැත්තට ටිකක් නැඹුරු කෙනෙක් වෙන්න පුළුවන්.
0: අහහ.
1: එයා සුළු දේවල් වලින් සැනසෙන කෙනෙක් වෙන්න පුළුවන්.
0: එච්චර දේවල් කියන්න පුළුවන්.
1: පුළුවන්. තම සරල ආහාරයක් කරගෙන
0: කවුද ඩයට් කරනවද කියලා.
1: එතකොට අන්නේ එයා ගොඩක් රූප සම්පත්තිය ගැන යාගේ ඇඟ ගැන මේ සෞඛ්‍ය ගැන හිතන කෙනෙක් වෙන්න පුළුවන්.
0: ඔව්.
1: දැන් sugar අඩුවෙන් තේ එකක් කිල්ලෝමාන්නේ. මාතේ සීනිද?
0: හා.
1: තේ හදන එක නෑ එහෙම නැත්නම් කඩේ අයියා.
0: ඔව්.
1: එයා උපකල්පනය කරනවා අපිට දියවැඩියා රෝගී කියලා.
0: හරි.
1: ඉතින් හරිනේ මම කියන්නේ හරි.
0: ඔව් ඔව්.
1: අපිට මේ ලෝකේ මේක ප්‍රායෝගිකයි. ඒ නිසා වටපිටාවේ ඉන්න පිරිස දිහා එහෙම බලලා ඕනේ. සමහර විට ඔබේ තත්ත්වෙත් නැති කරගින් නැතුව කෑම ටිකක් දවෝ මාත් එක්ක ගිහිල්ලා තෝසේ දෙකයි වඩේ දෙකයි
0: හරි
1: මම තව පොඩ්ඩෙන් එන්නම් එළවලු රොටියයි බිත්තර රොටියයි ඕනේ.
0: එච්චර.
1: ඊට පස්සේ ටී එකයි ටී එක බීලා නැග මේ මට අර ෆ්‍රෙෂ් ජූස් එකකුත් දෙන්න. එතකොට මම ඔයාගේ අර තියෙන කෑදරකම ගැන මට එහෙම අයිඩියා එකක්
0: තියෙනවා.
1: අත්දැකීම් මේ
0: කතාව කනවා කනවා ඉවරයක් නැහැ.
1: ඉවරයි. ෂිෆ්ට් එක පැය 8යි පැය 6ක්ම
0: කාලා.
1: හරි. හරි කොහොම වුණත් කන්න තමයි හැමදේම
0: කරන්නේ.
1: මේ පොඩි දරුවෝ එහෙම සමහර තැන්වලට ගියාම කනබොන විද්‍යානුව තෙමව්පියෝ ටිකක් නේද?
0: ඔව්.
1: අපහසුතාවයට
0: කන්ෆියුස් වෙනවා. යකෝ මේක ගෙදරදී මෙහෙම කන්නේ නැන්නේ.
1: ලැජ්ජ කරන්න එපා අපිට. අපේ ගල්ලෙන් පොඩි කාලේ කියන එක.
0: අහහ.
1: අසංග. ඔව්. ලැජ්ජ කරන්න එපා.
0: ගානට කනවා.
1: කාලා නැහැ වගේ. ඇති ඇති ඇති.
0: හා?
1: කන්ට්‍රෝල් කරන්න ඕනේ.
0: බෑනේ රසයිනේ.
1: සමහර දේවල් එහෙමයි. වැඩි හිටියෝ උනත් කෑම ටික රස නම් ටිකක් වැඩිපුර අල්ලලා යනවා වැඩි නේ. කෑම එක රස කරන්න වාට එක එක ක්‍රම තියෙනවා. කෑම හදන අය මේක දන්නවා. අත්ගුණේ ආදරේ අනම්මන ඔක්කොම එකතු කරත් බෑ. ස්වභාවික කුළුබඩු ටික ඒ රසය ඕකට දුන්නේ නැත්තම්
0: ඒ ටික ගානට පදමට වැටෙන්න ඕන. අන්න ඒ නිසායි අපි ඔබට කියන්නේ කෑම ටික රස කරගන්නකොට දැන් કૃතිම වර්ණක රසකාරක වලින් කෑම රස කරගත්ත කාලේ ඉවරයි. අපිට විජය නිෂ්පාදන තියෙන අපේ රසය රටේ සැමට වගේම දැන් ජාත්‍යන්තර වෙළඳපළෙත් මේ කුළුබඩු රස බෙදන්නේ විජය නිෂ්පාදන.
1: ඒ ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක්. ඒ වගේම අපි කියනවා දැන් ඔය කාලා ඔක්කොම හරි ඊට පස්සේ අපිට අර අපි කියන ස්මෘත්තාවට මෙතනට ගෑවට පස්සේ තව ඕන වතුර පොඩ්ඩක් බොන්න විතරයි ඉඩ
0: තියෙන්නේ.
1: ඕන ඩෙසර්ට් එක කන්න පුළුවන්.
0: ඒකට ඉඩ තියෙනවා බයි.
1: ඒකට තියෙනවා. කොහොම වුණත් ගොඩාක් කාලා ආවට පස්සේ හරි අමාරුයි බඩ පිපිලා වගේ.
0: හරි.
1: ඊට පස්සේ හරි තව වේල් දෙකක් විතර පුළුවන්
0: බඩ පොඩ්ඩක් පිපිලා වගේ යෝගට් එකක් කෑවොත් හරියයි.
1: ඔය බඩේ කෑම නිසා ඇතිවෙන යම් නේද අපහසුතාවයන්ට එහෙම ක්‍රිමරාජ කරල් ක්‍රිමරාජ කුලි හරියටම හරියනවා හරිම සුවය ලබා දෙනවා.
0: අනිවාර්යෙන් අන්න ඒ නිසා අපි කියන්නේ හැම ගෙදරකම මේ නිෂ්පාදනය තියෙන්න ඕන කියලා. ඉතින් ක්‍රිමිරාජ කරල් ගුලි ඔය බඩේ අමාරු විශේෂම ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවය අරගෙන එනවා. දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබේ අතටපත් වෙන්නේ. ඉතින් අපි කියුවනේ ISO ඒ වගේම GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද නිෂ්පාදන පෙළක් ඔබට ක්‍රිමිරාජ හරහා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0112 853 1182 කියන නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැනගියා ගන්න.

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLP දනඩ තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක් හඳින් Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: දැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: හතයි විනාඩි 34යි. රෝහණ වීරසිංහන් සංගීතවත් කරේ සමුද්‍ර වෙත්තසිංහ තමයි මේ ගීතේ ගීපද.
1: ගීහඬ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නේද?
0: ආචාර්ය නන්දාමාලනී මේ වෙසක් කියන හැඟීම එහෙම දනවන්න පුළුවන් ගීත
1: ගණනාවක්
0: තියෙනවා. ඉතින් දැන් අපි වෙසක් වලට ලෑස්ති වෙමින් ඉන්නේ. ඉතින් පිනක් දහමක් කරගනිමින් නේද?
1: ඔව්.
0: ආමිස සහ ප්‍රතිපත්ති පූජා වලට මුල් දැන දෙන මේ දැන් තව දවස් 10යි තියෙන්නේ. ඉතින් අර දන්සල් ඊට පස්සේ තොරණ වෙසක් කලාප අපි පිළියන්දල ඉන්නේ. ITN ලක්හඬ පූජා වෙසක් කලාපේ පිළියන්දල. ඉතින් එහෙනම් අපි වෙසක් වලට යන්න.
1: හරි යමු. හරි 7 විනාඩි 35යි දැන් වෙලාව. අපි ජාතික ලොතරැයි මණ්ඩලය පැත්තට යන්න ඕන. ඊයේ ඔබට වාසනාව ගෙනාව ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික මතක් කරන්න. මහජන සම්පත 6194 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ වුණේ ඊ අක්ෂරය. ජය අංක අංක 4, අංක 7, අංක 6, අංක 8, අංක 6 සහ අංක 4. ගොවිසත කේ අක්ෂරයත් එක්ක අංක 8, අංක 27, අංක 49 සහ අංක 66. මෙගා පවර් අයි අක්ෂරයත් එක්ක සුපිරි අංකයේ වුණේ අංක 11. ජය අංක පිළිවෙලින් අංක 8, අංක 23, අංක 26 සහ අංක 33. දර නිදානය F අක්ෂරයත් එක්ක අංක 39, අංක 40, අංක 78 සහ අංක 81. හඳහන 1503 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහ ලග්නය වෘශ්චික. ජය අංක අංක 14, අංක 15, අංක 31 සහ අංක 61. අද සම්පත 769 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය E. ජය අංක බවට පත් වුණා අංක 6, අංක 8, අංක 6 සහ අංක 4. NLB ජය W අක්ෂරයත් එක්ක අංක 2, අංක 9, නැවතත් අංක 9 සහ බිංදුව. සුබ දවසක්. කුඹ ලග්නය තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 18, අංක 22 සහ අංක 37 ඔබට වාසනාව ගේනවන්නේ. නිසයි අපි කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. නියත ධනයෝගත් එක්ක එන හඳහන ඔබේ ලග්නෙත් එක්ක ගලපලා ගත්තොත් අද දවසේ සුපිරි වාසනාවන්තේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔබටත් chance එක තියෙනවා.

0: හතයි විනාඩි 41. ඔයා අහලා තියෙනවද ලංකාවේ ඔය රාජ පෙළපත ඇතුලේ අපිට හම්බෙන රජවරු අත සහ බිසෝවරු ඉන්නවනේ?
1: ඔව්.
0: රජවරුන් තමයි වැඩි අවධානය තිබුණේ. බිසෝවරුත් එහෙම පැත්තකට කරන්න බෑ.
1: ඔව්.
0: රත්නාවලී බිසව ගැන අහලා තියෙනවා.
1: රත්නාවලී බිසව.
0: ඔහ්. එයාව මං ආයෙ මෙහෙම මතක් කරන්න. රත්නාවලී බිසව ගැන පෞගිය සතියේ ආයෙ කතාබහට ලක් වෙනවා. ඒකට හේතුව තමයි ඔය අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඇති
1: මාමඩල සිද්ධියද?
0: මාමඩලේ ඔය අර ඝාතනය කළා හිස ගෙනල්ලා තියලා තිබුණේ. මේ වෙසක් කාලේ වගේ මේ කතා කරන්නත් අදාළ නැති එකක් නේ. එතකොට ඒ අර ගෙනල්ලා තිබ්බේ අර ප්‍රතිමාවක අත් දෙක උඩනේ. ඒ ප්‍රතිමාව තමයි ඔය රත්නාවලී බිසවගේ ප්‍රතිමාව.
1: අර පරාක්‍රමබාහු රජතුමාගේ කවුරු හරි නේද ඔය?
0: විජයබාහු රජතුමාගේ දියණිය.
1: දියණියක්.
0: ඊට පස්සේ
1: පරාක්‍රමබාහු රජතුමාගේ මෑණියන් කියලා කියනවා.
0: අන්න හරි. එතකොට මේ මානාභරණ කුමරුගේ බිසව. හරි. වඩාත් වැදගත්ම එක තමයි අර ඔයා කිව්වාගේ ලංකා ඉතිහාසයේ එක්සේසත් කරපු අපේ රට නේද ස්වර්ණමය යුගයකට අරගෙන ගිය ඒ අසහාය මහා පෞරුෂය කවුද? මහා පරාක්‍රමබාහු රජතුමාගේ සෙනෙහබර අම්මා. ඒ නිසා නිකං මතක් කරන්න හිතුණා ඉතිහාස මූලාශ්‍රවලට අනුව රත්නාවලී බිසව සහ මානාභරණ කුමරු ඒ කාලේ රුහුණ පාලනය කරමින් වාසය කරා කියලා කියනවා. එතකොට ඔය මාමඩලනේ
1: මාමඩල
0: ප්‍රදේශය ආශ්‍රිතව හිටියා කියලා කියනවා. ඔය මාමඩලට නුදුරින් පිහිටි අදටත් ඓතිහාසික කැනීම් සිදු කරනකොට රම්බා විහාරය කියලා එකක් තියලා තියෙනවා. එතකොට රුහුණු රාජධානියේ ප්‍රධාන මධ්‍යස්ථානයක් විදිහට තමයි ඒක තිබිලා
1: තියෙන්නේ.
0: එතකොට මහා පරාක්‍රමබාහු කුමාරයා කුඩා කාලෙම එයාගේ පියා අහිමි වෙනවා. සතුරු බැලපෑ මැද වුණත් මෙයාව ආරක්ෂා කරගෙන මෙයාට අවශ්‍ය කරන මාර්ගෝපදේශ සපයමින් නේද අම්මා කෙනෙක්ගේ කාර්යභාරය තියෙන මේ සියල්ල කළා රණ ශූරයෙක් බවට පත් කළා බුද්ධිමතෙක් බවට පත් කළා මේ සියල්ල ගෞරවය හිමි වෙන්න ඕනේ ඒ වීරවන්ත අම්මට. ඉතින් මහා පරාක්‍රමබාහු වගේ ශ්‍රේෂ්ඨ රජෙක් බී නොවෙන්න අද අපි දකින ඔය පරාක්‍රම සමුද්‍රයෙම තියෙන්න විදිහක් නැහැ. ඉතින් රත්නාවලී බිසව ගැන මතක් කරන්න හිතුනේ අන්නේ නිසා.
1: මේ ප්‍රතිමාව ගැන පහුගිය දවස්වල සෑහෙන කතාබහට ලක් වෙච්ච නිසා.
0: සෑහෙන්න තිබුණා. ඉතින් ඒ වගේ අර වටිනා කියන ප්‍රතිමාවක තමයි අර විදිහේ මේව එකක් කරලා
1: තිබ්බේ. අපරාධයක් කරලා තිබ්බේ.
0: ඔව්. 7:44 වෙලාව ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරමු අපි. අපි දන්නවා විදුලි බිල සම්බන්ධ ඔබට තියෙන හිසරදය
1: ගැටලු.
0: ඔව්, මේකට විසඳුම් තමයි අපි යෝජනා කරන්නේ ඔබට.
1: ඩීප් ටෙක් එක දැන් ඔබට ඔබේ විදුලි බිලට තිත තියලා අමතර ආදායමක් උපය ගන්න එක ඔබේ ගෙදරට කරන ආයෝජනයක් වෙන්න පුළුවන්. ව්‍යාපාරික ස්ථානයට නම් එහෙම නැත්නම් ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලාවක් කරන් යන කෙනෙක් නම් ඔබට සෑහෙන වැදගත් වෙනවා සෝලා සිස්ටම් එකක්. ඒ නිසා හරි තැනකින් සෝලා සිස්ටම් එකක් සවි කරගන්නවා නම් එන්න ඕන හොඳම තැන ඩීප් ටෙක්. සම්බන්ධ කරගන්න මෙන්න මේ නම්බර් එකට කතා කරන්න. 0711 711 1
0: ඩීප් ටෙක් කරපු වැඩ මොනවද කියලාත් පොඩි අයිඩියා එකක් ගන්න. ඒවලගේ සෝෂල් මීඩියා වල සෑහෙන දේවල් තියෙනවා කරපු නේද? ප්‍රොජෙක්ට් වලට අදාළ වීඩියෝ සහ පෝස්ට්. එතකොට කමෙන්ට්ස් කියවන්න.
1: ඒවා බලලා ඔබටත් පුළුවන් ඩීප් ටෙක් විශ්වාසයෙන් ඔබේ තැනටත් ඇප්ලයි කරගන්න.

0: උදේ 7යි විනාඩි 47යි දැන්.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: හතයි විනාඩි පනස් දෙකයි. තොට ගොඩ
1: මොකද?
0: තොට සහ ගොඩ
1: පැටලුනානේ.
0: තොට මොකද කියලා අහන්න බෑනේ අපිට.
1: බෑනේ බෑනේ.
0: තොට මේ තොට ළඟ වුණාට මට ළඟ නැහැ.
1: තොට ළඟ තොරණ මේ දවස්වල නේ.
0: තොට ළඟ තොරණ කවුද කිව්වා මට හිට කොට උඩ ගියන ලා කියලා. අයියෝ අයියෝ. මෙහෙමයි. ඔය අම්බලන් ගොඩයි අම්බලන් තොරයි පටල ගන්න එපා.
1: ඔව්නේ.
0: අපිට වැරදුනා මං හිතන්නේ. අම්බලන් ගොඩ කියලා දුකද මගේ කටින් කියුවා.
1: ආහහා.
0: ඉතින් මිනිස්සුන්ට වැරදි?
1: ඔව්.
0: ඉතින් සෝරි.
1: වැරදින පුළුවන් මිනිස්සුන්ට.
0: සමාවෙන්න.
1: සෝරි.
0: කතා ඉවර ආයේකේ
1: ආයේ කැලියලි ඉන්න බා
0: නැටි කැලිය අල්ලගෙන නගලන්න එපා කියලා මගේ යාළුවෙක් ඉන්නවා. තොට මම්මේ කියන්නේ කියලා කියන්න බෑ මට.
1: මේ
0: රේඩියෝ එකේම කියන්නේ හරි. මම පර්සනල් යන මැසේජ් එකක් දැම්මා. හතයි 53යි වෙලා. මේ ඔය තෝ කියලා කියන්නේ මේ නරක වචනයක් නෙමෙයි ඈ. මේ සිංහල භාෂාවේ අපි කතා කරලා තියෙනවා.
1: හරි.
0: හා හා හා. හතයි 54යි.
1: අපි
0: යන්න ඕනේ. යන්න කලින් ඊළඟ පැයට යන්න කලින් විජේ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ.
1: විජේ නිෂ්පාදන අතර තියෙන ඉන්දියාප් එක ගැන අපි කියන්න ඕන. මේක ඔයාලට රතු සහ සුදු වර්ග දෙකෙන්ම හදාගන්න පුළුවන්කම තියෙනවා. රතු ඉන්දියාප් වලට කැමති අයට ඔන්න ඉන්දියාප් පිටියක රතු ඉන්දියාප් පිටි ගන්න පුළුවන්. සුදු පාටින් ඉන්දියාප් කන්න කැමති අයට විජය සුදු ඉන්දියාප් පිටි එක ගන්න පුළුවන්කම තියෙනවා. ඔය දෙකටම හරියන හොඳ පරිප්පුවක් සම්බෝලයක් හදා ගන්නවා නම් ඔන්න ඔයාට ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සේලම කුළුබඩු ටිකත් විජය කියන නමින්ම මිලදී ගන්න අවස්ථාව තියෙනවා.
0: දැන් ඔය දන්සල් වලට එහෙම උයන අය උයනකොට අර උයන්නේ ලොකු මේ කල් දේරන් නේද
1: ඔය කියන්නේ.
0: ඒ වෙන්නේ පරිප්පුවේම අර හැඳි ගන්නත් බෑ. ඒ වර ලොකු පත්ත දෙකට
1: කියන්නේ. ඔව් පත්ත.
0: මං දන්නේ
1: හරි නෑ නැති වෙන්න බෑ.
0: මෙහෙමයි කියවා. කියන අපි කොලම්බු 7 නේ
1: අපි. ඕකේ. කඩුවැලා
0: අපි ඉන්සර් බ්‍රෙච්චර ඇයිඩියා.
1: හා.
0: ඔගලගේ පැත්තේ
1: කඩුවැලා දන්සල් නෑ.
0: තියෙනවා. අපි තියෙනවා. අපි කඩුවැල දැන් අපි යාළුවෝ ඔක්කොම ඉදලා අයිස්ක්‍රීම් දන්සලක්
1: දෙනවා.
0: ඔය සිඩ්මින්ලා එමෙ.
1: ආ ඒ කට්ටිය.
0: ලෝභ නෑනේ.
1: ඕ.
0: බියදම් කරනවා අත දිග ඇහැලා.
1: ඕ. පොඩ තොලගා ගන්න ඕන.
0: ඈ.
1: පොඩ තොලගා ගන්න ඕන අත දිග ඇහැලා බියදම් කරන්න.
0: මේ ඒවට හොඳටම වියදම් කරනවා. ඔව්. ඒතකොට දැන් එහෙම දන්සල් කරන අය එහෙම කැම ටික රසට දෙන්න.
1: හරි. ගුණට දෙන්න පිරිසිදුව දෙන්න නේ.
0: මේ නූඩල්ස් දන්සල්.
1: ඔව්.
0: බත් දන්සල්.
1: හරි.
0: ඒවට ටික සෙනග වැඩි.
1: අහහ.
0: බිරියානි, ෆ්‍රයිඩ් රයිස්. ඊට පස්සේ රොටි දන්සල්.
1: හ්ම්. පාන් සමග සීනි සම්බෝල.
0: ආ. ඊට පස්සේ තව කඩල දන්සල්.
1: ඒ වලට එහෙම ලොකුවට ඉන්නවද?
0: කඩල වලට යකඩුයි. ඒ වලට මෙහෙම අර කඩල වගේ එකක් දුන්නම අරගෙන කකා යන්න පුළුවන්.
1: ඔව් අරගෙන යනවනේ.
0: වෙසක් බලන්න යන ගමන් කඩල දන්සලෙන් කඩල ටික අරයි.
1: අහහ.
0: ඊට පස්සේ
1: බෙලි මල් දන්සල්, තේ දන්සල් එහෙම වේලෙනවා සමහර තැන්.
0: ඔව් අනේ. අපේ රටේ දැන් මෙහෙමයි. සිසිල් පැන් දන්සලට සෙනග ඉන්නවා. බෙලි මල් එකට නෑ.
1: නෑ.
0: බෙලි මල් ට්‍රෙන්ඩ් එක නෙමෙයිනේ.
1: හැබැයි
0: ಗುಣ පැත්තේ අපේ අය ට්‍රෙන්ඩ් එකට වැඩිය නේද?
1: ඔව්. ಗುಣට වැඩිය ට්‍රෙන්ඩ් එකනේ බලන්න.
0: අවධානේ දෙන්න. ඉතින් එහෙමයිකුත් තියෙනවා. ඊට පස්සේ තව තියෙනවා නේ මොඩර්න් ඒවා තියෙනවා නේ බර්ගර් දාන්ස.
1: අහහ.
0: පිට්සා දාන්ස.
1: එහෙම තියෙනවා.
0: හරි. ඒ කොහොම වුණත් කැමරික රසට දෙන්න. පිරිසිදුවට දෙන්න. ඉතින් ඒකට ඕගලංගු කරන වැඩේ නැත්තම්
1: මේ පාර ඩේටා දැන් සැලඳ ගන්න
0: පුළුවන් පුළුවන්
1: තියෙනවනේ ඩේටාත් තියෙනවනේ
0: අර බයිසිකල් වින්කල් එහෙම කරන අය එදා දවසේ
1: ඔව් නිකන් හුලන් ටික ගහලා දෙනවා
0: ඔයාගේ රස්සාව අනු ඔයාට දෙන්න පුළුවන් දන්සල මොකද්ද
1: මම දෙනවා අපිට සින්දු දන්සලක් මොකද කියන්නේ
0: අපිට පුළුවන් ඒක සමහර රකියා එක බෑ
1: බෑනේ
0: ඔව් සමහර රකියා කරන්න අයන පුළුවන් හරි පැල්වත්ත කිරි තේ එකක් බොමු
1: පැල්වත්ත ආශ්‍රිත තියෙන සියලුම කිරි ආශ්‍රිත නිෂ්පාදන ටික ගැන අපි ඔබට කියලා තියෙනවා කිරි පිටි පැකට් එකක් ගත්තත් මේද සහිත සහ මේද රහිත කියන වර්ග දෙකෙන් ඔබට කැමති විදිහට තෝරගන්න අවස්ථාව තියෙනවා විතරක් නෙවෙයි යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතල් මී කිරි මේ හැම දෙයක්ම පැල්වත්ත අවුට්ලට්ස් වලින් සහ දිවෙන පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගන්න පුළුවන්
0: එවැගේම අර මේ විජේ නිෂ්පාදන මතක් කරනවා කැමරාස කරන විජේ නිෂ්පාදන ඉතින් ගෙදර සාමාන්‍ය පරිභෝජනයේදී ගෙදර ගේනවා වගේම තමයි ලොකුවට උයන පිහන තැන්වල උනත්
1: හරි
0: විජය නිෂ්පාදන පාවිච්චි කරා
1: අනිවාර්යෙන් දැන් අපේ රසය රටේ සැමට බෙදන්නේ එවැගේම ජාත්‍යන්තර වෙළඳපළෙත් මේ රස බෙදන්නේ විජය නිෂ්පාදනමයි ඒ නිසා විජය නිෂ්පාදන වෙළඳපළෙන් ගන්නකොට ලාංඡනය නම මේ හැම දෙයක්ම බලලා හරිම නිෂ්පාදන තෝරගන්න

0: හොරණ නගර සභාව හොරණ නගර සභා සීමාවේ ආපන ශාලාවල ලන්ච් ෂීට් භාවිතය අවම කරන්න ඒගොල්ලෝ පළවෙනි පියවර තිබ්බා.
1: අන්න හොඳ වැඩක්.
0: අපේ රට ඔය ලන්ච් ෂීට් භාවිතය පොලිතින් භාවිතය ගැන අවස්ථා ගණනාවක මේ මයික් එකෙන් අපි අනේ අද ඉඳන් පටන් ගන්නවා. අයියෝ මම අපි දෙන්න කියලා ඇතිනේ
1: නැත්තම්
0: අපි එච්චර ලන්ච් ෂීට් පාවිච්චි කරලත් නැහැ.
1: ඕ කියපු තරමට
0: බත් කාලත් නැහැ. ඒ තරම් කියලා තියෙනවා.
1: හා
0: එහෙම අපේ රටේ එහෙම උත්සාහයන් ගත්ත අවස්ථා ගණනාවක් තියෙනවා.
1: ඔව්.
0: ඒ හින්දා මේ අර අපි කියන්නේ හැම තැනම මේ සිස්ටම් අවුල් කරලා තියෙන්නේ දේශපාලඥයම නෙවෙයි. දේශපාලඥයෝ සමහර තැන්වල හරි නිසි පියවරයන් ගත්තා. නමුත් මිනිස්සු විදියට අපිට මේක කරගෙන යන්න බැරි වුණා. දැන් මම මේ ළඟ දැක්කා එක්තරා මේ ඔය යුද හමුදාවේ හිටපු ප්‍රධානියෙක් කියන කතාවක්. මේ දැන් අපේ රට මේ තියෙන තැන ගැන මග කියන්න ඕනේ කවුද කියලා අපේ ඇමතිස්සම කියනවානේ දේශපාලඥයෝ කියලා.
1: ඔව්.
0: ඒවා කියනවා නෑ ඡන්දදායකයෝ කියලා.
1: එගනේ අපි
0: ඡන්දදායකයෝ එක එක වෙලාවට එක එක විදියට නේද?
1: හා හා. වෙනස් කරලා බලනවා.
0: ඔව්. හරි තීරණ ගත්තා සමහර තැන්වල වැරදි තීරණ ගත්තා කියලා.
1: හරි.
0: ඉතින් ඒ වගේ දැන් ලන්ච් ෂීට් එක පාවිච්චි කරන්න එපා කියලා කිව්වම ඒකට විෂය භාර ඇමතිට ඇවිල්ලා ගෙදර ලන්ච් ෂීට් එක බලන්න බෑනේ.
1: හ්ම්.
0: නේ?
1: ඔව්.
0: ඒකට කෙහෙල් කෙසෙල් කොලේද එහෙම නැත්නම් වෙන මොකක්
1: හරි කල්පයක් මොකක් හරි තියෙනවා නම් ඒකද
0: ඒක යෝජනා කරලා ඒකට ව්‍යාපෘතියක් හදන්න පුළුවන්.
1: හ්ම්.
0: හැබැයි දැන් ඒකට ඒකෙන් අදහස් වෙන්නේ සමහර දේ කරන්න බෑ නම් දඩයක් ගහන්නද? අහහ. දැන් අපි ඔය සුපර් මාකට් එකට ගියාම බඩු ටික ගත්තම කවුන්ටරේ නංගි අහනවා මේ
1: බෑග් එකක් ඕනේද සර්?
0: බෑග් එකක් ඕනේද කියලා.
1: ඔව්.
0: ඉතින් බෑග් එක නේ තුවර ටික කොහොමද
1: අරයන්නේ
0: බෑන්. ඉතින් බෑග් එකක් ගන්නවා ඒකට රුපියල් 3ක් ගන්නවා.
1: අහහ 3. ඒ වගේම රුපියල් 5 ලොකු බෑග් එකක්.
0: ඔව් 5කුත් ගන්නවා සමහරු. අපේ ඇඟට නොදැනෙන්න රුපියල් 5ක් ගන්න.
1: හ්ම්.
0: එතකොට අපි නේද දැන් shopping bag එක ගෙදර ගේනවද නැද්ද කියලා තීරණය කරේ.
1: අපි නේද ඉල්ලුවේ.
0: අපි 3කුත් ගෙවලා දැන් ගේනවනේ. ඉස්සර නිකන් ඕක හම්බුනේ. නිකන් කියන්නේ ඒක අපි බිලේ තිබුණා. ඒක අර එළියට මෙහෙම මතු කරලා ගත්තේ
1: නෑ. පෙන්නුවේ නෑ.
0: කොහොම හරි මේ ඔය ජෛවික ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ක එකතු වෙලා තමයි හොරණ නගර සභාව එකතු වෙලා මේ කටයුත්ත
1: කරන්නේ.
0: හොරණ නගර සභාවේ නගරාධිපතිතුමා එක්ක අපි ITN සූර්යමංගල්ලෙත් කරා. එතුමා ඉතාම මේ සාමකාමීව ඉතාම ලස්සනට තමන්ගේ නගර සභාව ඇතුලේ වැඩ ටික කරගෙන යන කෙනෙක්. මට මතක විදිහට අනිල් ලින්දික වගේ නම් මතක. ඔව් අනිල් ලින්දික වෙන්න ඕනේ. හරි ඒ වගේ නමක් තියෙන්නේ. ඉතින් එතුමා මේ මම මතක් කරන්න හේතුව තමයි ඉතින් මේ වගේ අර මේ ග්‍රාමීය මට්ටමේ එහෙම නැත්නම් නගර සභා මට්ටමේ ප්‍රාදේශීය සභා මට්ටමේ පොඩිම තැනේ ඉඳන් හිමීට පටන් අරගෙන මේක ගිහිල්ලා පළාත් සභාවට ගිහිල්ලා දිස්ත්‍රික්කෙට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ජාතික මට්ටමටම එනකොට අපිට ගොඩාක් දුරට මේ වගේ දෙයක් නේද ව්‍යාප්ත කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් දැන් හොරණ නගර සීමාවේ ආහාර මේ හදන කියන්නේ රෙස්ටුරන්ට් හෝටල් වගේ වේ කෙසෙල් කොළ ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු කරලා
1: තියෙනවා.
0: දැන් ඉතින් ආයෝ නම් ඔන්න කෙසෙල් ගස් ටික කැපෙනවා කියලා
1: එහෙමත් බහින්නත් පුළුවන්.
0: එහෙමත් එකක් තියෙනවා හැබැයි.
1: එතකොට එච්චර කෙසෙල් කොළ තියෙනවද?
0: ඔව් දැන් අන්න ඒකයි වැඩක් පටන්ගෙන කරගෙන යනකොට එන ප්‍රායෝගික ගැටලු තියෙනවා.
1: අහහ
0: නේ කෙසෙල් වවන්නද දැන් එහෙනම් බත් උතන්න වෙනම.
1: ඔව්
0: ඊට පස්සේ උකට නෙළුම් කොළ ඒ වගේ විවිධ දේවල් කරා ලන්ච් ෂීට් එහෙම නැත්නම් නොදී කියන්නේ දිරන මට්ටමේ ලන්ච් ෂීට් එකක් මම
1: එහෙම ඒවත් ආවනේ කාලයක් නේ.
0: ආවා ඒ වුණාට ඒවා අරන් දුවන්න
1: ආවා අය ගියා
0: ඒකත් කොහොමාරි ඉතින් බලමු. දැන් ඔය දන්සල් වලදී එහෙම සෑහෙන්න මේ වගේ දේවල් ඉතින් මේ කන්ට්‍රෝල් කරන්න බෑ.
1: ඔව්
0: මොකද කරන්නේ ඉතින් සමහර ප්‍රායෝගික නෑ සමහර
1: කෙසෙල් කොළ හප හප දෙන්නද
0: එහෙනම් ඉතින් කන බොන එක නවත්තන්න
1: ඕනේ
0: නේ කැකිල්ලේ තීන්දුවක් දෙන්න වෙන්නේ එහෙම වුණා. ඉතින් කොහොම හරි මේ උත්සාහයන් අගේ කරන්න
1: ඕනේ.
0: පුළුවන් තැන්වලදී අපිට මේක බැහැර කරන්න පුළුවන් කමක් තියෙනවා. අද උදේත් ලන්ච් ෂීට් එකේ කැම එක උතාගෙන වැඩට යන ඔයා අපි වහගෙන ඉනවා නම් ඉතින් මොකද කරන්නේ?
1: ඒ වෙනුවට ඉතින් මොකක් හරි ආදේශකයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන් නම් වටිනවා නේ.
0: එහෙමත් මම හිතන්නේ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ගෙදරින් පටන් ගන්න හිමීට කරන්න පුළුවන්. නමුත් ඒකෙත් අර කියනවා
1: කොච්චර කාලයකටද?
0: කොච්චර කාලයක්ද? මේක ස්ථිරසාරව නේද? දීර්ඝ කාලීනව කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන අපිට පොඩ්ඩක් ආයෙ ආයෙ හිතන්න වෙනවා.
1: උදේ 8යි විනාඩි 8යි දැන්.

0: ලක්හඬින්. ලස්සන්ට සින්දු කියන්න පුළුවන්ද?
1: මටද?
0: ඔයාට බෑ කියලා තමයි. රටම දනි ඔබ නොදනි.
1: ඔබ නොදනි.
0: ලස්සන්ට අපි අහගෙන ඉන්න ඇයි සින්දු කියන්න පුළුවන් නම්?
1: ඔන්න චාන්ස් එකක් තියෙනවා.
0: නෑ නෑ නෑ නෑ.
1: නැද්ද?
0: අපි දැම්මම කෝඩ් කියන්නේ.
1: කියන්න කියන්න.
0: ලස්සනට සින්දු කියන්න පුළුවන් අය. නිකං ඔහේ නිකං අර මේ මියුසික් එකක් උඩ ඔහේ වචන ටිකක් කියාගෙන ලියුමක් කියවනවා වගේ සින්දු කියන අය නෙවෙයි. අහගෙන ඉන්න පුළුවන්.
1: හරි.
0: ලස්සන සුමිහිරි කටහඬක් තියෙන.
1: ඕකේ.
0: තාලයේ රිද්මය ස්වර ඔක්කොම මනම් අලංකාර ඔක්කොම තියෙන. අයට තමයි
1: මේ ආරාධනය.
0: නෑ නෑ
1: නෑ නෑ නෑ. තාම කියන්නේ. කලබලකම්පා
0: කලබලකම්පා. ලස්සන වැඩක් අපි කරන්න යනවා. එක මරු වැඩක්.
1: ඕකේ.
0: ඉතින් බලමු ඉස්සරහට තව ඉස්සර කියන්න.
1: ඕකේ.
0: අපි මතක් කරන්න ඕනේ මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක අපි දැන් කියන්න ඔයාලට තියෙන රැකියා අවස්ථාවක් ගැන.
1: මේක මිස් කරගන්න එපා. දැන් ඔන්න ඔබට පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ රැකියා හීනය හැබෑ කරගන්න. පුහුණු කාර්මික ශිල්පීන් සඳහා ඔන්න රැකියා අවස්ථාවක් තියෙනවා. ඔබේ ආයුධම් පත ඔන්න මෙන්න මේ නම්බරයකට යවන්න පුළුවන්. 076 423 94 27 කියන නම්බෙකට අමල්ක මැණික් කඩවර මහත්මයාට ඔබේ ආදම්පත යොමු කරන දිවයිනේ අංක 1 වීකටිමේ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දුන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා තමයි මේ රැකියා අවස්ථාව ලැබිලා තියෙන්නේ.
0: මම මේ ළඟ දැක්කා ඔහොම මේ පත්‍රයේ ගිය ඇඩ් එකක්. රැකියාව ගැන දාලා ඒකේ තියෙනවා සිත් ගන්නා සුළු ඇටුප් කියලා. ඒතර සිත් ගන්නා කියන තැනින් කමාවක් තියලා.
1: සුළු ඇටුප් හම්බෙන්නේ.
0: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකේ තියෙන්නේ සිත් ගන්නා සුළු වැටුප්.
1: අහහ.
0: ඒ කියන්නේ හොඳ ආකර්ෂණීය වැටුපක් තියෙන.
1: හරි.
0: හොඳ වැටුපක්.
1: අහහ.
0: ඒ නිසා දීමනා තියෙනවා.
1: ඒතකොට
0: ඒ නිසා මේ වගේ ටීම් එකක් එක වැඩ කරනවා කියන එකේ ගෞරවය අභිමානේ වාට එනවා.
1: අනිවාර්යයෙන්.
0: මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වල ලංකාවම දන්න ඉහළම පෙළේ සන්නාමයක්.
1: සා හැමෝගෙම විශ්වාසය දිනාගත්ත නේද?
0: තරංකරුවෙම හිටියා මේගොල්ලොත් එක්ක.
1: එක එක නම් වලින් ආවා.
0: ආවා ආයි හැරලා ගියා.
1: ආවා ආයි ගියා.
0: දැන් ඩෝම මැෂින් එකට එහෙම ෆයිට් කරන්න ආදේශක ඒවා ආවා. ආවා හැරලා ගියා.
1: ආවා ගියා.
0: යන්න ඕනා. 8 විනාඩි 19යි. විජේ නිෂ්පාදන තරංගයක් නැති ලංකාවේ කුළුබඩු නිෂ්පාදනය.
1: දැන් ලංකාව විතරක් නෙවෙයි පිටරටවල් වලත් මේ රස විජේ නිෂ්පාදන බෙදෙනවා. ඉතින් ඔබ ලංකාවෙන් පිටරටක ජීවත් වෙන කෙනෙක් වුණත් දැන් ඔන්න ගමේ රසට, ගෙදර කාපු රසට මාළු ඇඹුල් තියල් එකක් හදාගන්න, ඕනම කෑමක් හදාගන්න පුළුවන් විජේ නිෂ්පාදනත් එක්ක.
0: 8 විනාඩි 19යි වෙලාව.

0: පැමිණ කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින්.

සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 767 679
1: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින් දෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: තබන කෝටි අටේ එල්වී ධනනිධානය ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
1: ITN ලක්හඬ පූජා සම්බුද්ධ.

0: ඔබට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: ඇතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
5: ලකන්ඩ Radio ITN

0: උදේ 8යි විනාඩි 33යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: දැන් මේ ඔය එක එක විදියට අර්ථ දක්වන මේ නූතන පරම්පරාව ඔය සින්දු එක්ක බැඳුණු සාහිත්‍ය එක්ක ටිකක් දුරයිනේ. දුරයි කියලා කියනවනේ. අපි නෙමෙයි ඔය සමහරු කියනවනේ. කොහොමත් සාහිත්‍යෙන් ටිකක් දුරයි කියලා. ටෙක්නොලොජියා එක්කනේ ඒගොල්ලන් ගිලා
0: කියන්නේ. AI එක්ක AI සින්දු අහන්නේ එහෙමනේ.
3: පොඩි එක්කෙනෙකුට කිව්වොත් ටිකක් අපි කිව්වොත් මේ බොදු ගීතයක් කියන්න කියලා එහෙම. සමහරවිට මේ වගේයක් වුණත් කියන්න බැරි නෑ.
0: ඔව්.
3: ඇතුගල විහිර මළුවේ මං වෙන්න පුළුවන්
0: ඉදිරියේදී.
3: දැන් ඔය සෝෂල් මීඩියා වල ඉන්න අය සින්දු ගැන ටිකක් අමුතු විදිය වෙනස් විදිය ආකල්ප දරනවානේ. හරි. මම දැක්කා මේ ළඟදි එහෙම කමෙන්ට් කීපයක්. උඩ පැන්නොත් බිම වැටෙන්න. හරි. අර අර සින්දුවක් තියෙන. උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි. ඔ තුෂාරා. මේක ඇවිල්ලා ගුරුත්වාකර්ෂණයකින් ලියපු සින්දුවක්. ඊට පස්සේ බලශක්ති අර්බුදය ගැන කියනවලු මේකෙන්.
0: මොකෙන්ද?
3: මේ අපේ ඔය මේ කමෙන්ට් සෙක්ෂන් වල යන්නේ මම කිය. මේ අඳුරු කුටිය තුල
0: දොර ගුල්ලා.
3: අර සින්දු මතකද? ඒකේ වචන ටික මේ මැද්දි තියෙන. හිත ගොළු වෙන්නවා
0: අත වෙවුලනවා
3: නනන නැසෙනවා.
0: ඒක මොකද්ද?
3: පාකින්සන් රෝගය. අමුතු කමෙන්ට්ස් තියෙනවා ය. සමහර සින්දු සම්බන්ධ.
0: ඕකේ.
3: එතකොට මේ මහා මුහුදේ රළ ගොඩට ඇදෙනවා සින්දු.
0: පීඩනවපාතේ.
3: ඒ වගේ එක එකව තියෙනවා. විශ්වය පුරා විහිදී ගියා කියලා එහෙම සින්දුවක් ආයේ කාලේ ඡන්ද කැම්පේන් එක.
0: හරි.
3: ටෙලිකමියුනිකේෂන් ගැන.
0: ආහ්
3: හා. හරි. ඊට පස්සේ නුඹ ගැන මතකේ. අර ප්‍රගීත් ගනේද?
0: ආ. ඩිමෙන්ෂියා.
3: ඩිමෙන්ෂියා. ડિප්‍රෙෂන් වගේ. හා
0: හා.
3: ඉතින් ඔය මේ එහෙම ඒවා නෙමෙයි. මේවා ඊටාම වැදගත් විදියට ලස්සන අත්දැකීම් අලලා නේද?
0: නිර්මාණය වෙච්ච ගීත.
3: එහෙම සාහිත්‍යයක් තියෙන ඒවා. එතකොට පියඹා යනවා මාකාසේ. උඩුකුරු තෙරපුම ගැන.
0: අර අපේ මේ ජෙනරේෂන් එකේ සමහර අය හැමෝම නෙමෙයි අල්ලගන්න පොඩි තැනකින් නේ.
3: මේ පරම සත්‍ය ගැන ලියපු සින්දුවක් තියෙනලු සඳ වගේ තරු වගේ කියන. මේවා ඔව් ඔය ඉතින් නිකන් ඔය මේ කාලේ කාදමමින් ඉන්නකොට ගිහින් බලන්න එහෙම හොඳයි.
0: අහහ
3: නිකන් ටිකක්
0: අතට ගන්න එපා.
3: ඔව් මේ ඇත්ත කතා නෙමෙයි. මේවා සීරියස් ඒවා නෙවෙයි.
0: ඔව්
3: කිසිසේත් මේ නිර්මාණකරුවන් නේද? ඒ අපහස්සයට පත් කරන්න නෙවෙයි.
0: ඔව්
3: මොකද මේ නිර්මාණයක් කරන්න නිර්මාණකරුවෙක් දරන
0: ඔච්චර මහන්සි වෙනවද?
3: වෙහෙස. ඉතාලම මේ ඒව අපිට මේ හිතන්නවත් බෑ. ලංකාවේ ඉන්න අසමසම ගීපද රචකීන් තනු නිර්මාණවේදීන් ආදරණීය ගායකීන් හඬ මුසු කරා මේ සියල්ලගේ දායකත්වයක තමයි අවසානයේ අපි විඳින සුපිරිපන්නේ නේද නිර්මාණයක් බවට පත්
0: වෙන්නේ.
3: ඒ නිසා Facebook එකේ යනකොට අරන් මේවා අරන් නිකන් විහිළුවට වගේ ලිව්වට
0: ඒවා විහිළුවට ගන්ඳ ලෑස්ති වෙන්න එපා.
3: ඔව් ඒව ඇතුලේ තියෙන ගැඹුර
0: සාහිත්‍යමය වටපිටාව
3: ඇත්තටම මේ අපිට තේරුම් ගන්න බෑ.
0: අනිවාර්යයෙන්.
3: අපි ඒ තරම් උඩ රසවින්දනයක් තියනවද කියන එක අපි ආයේ හිතලා බලමු. රයිට් අපි මේ හඳහන ලොතරැයි ගැන චුට්ටක් කතා කරමු.
0: අපි කලිනුත් කිව්වා හඳහන ගන්නකොට ඔබේ ලග්නෙත් එක්ක ගලපගෙනම හඳහන ගන්න කියලා. මොකද නියත ධනයෝග තියෙන හඳහන ගත්තොත් ඔබට අද දවසේ සුපිරි වාසනාවන්තයෙක් වෙන්න අවස්ථාව තියෙන. ඉතින් මුළු දිවයිනෙන්ම නම් දෙසටම මුදල් තෑගි රසක් ලබා දෙන ගමන් රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ශේෂ්ත්‍රයට දායකත්වය ලබා දෙන්නෙත් මේ NLB හඳහන ටිකට් පත් එකෙන්ම තමයි. ඉතින් වැඩි වැඩියෙන් මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ නියත ධනයෝග හඳහන ටිකට් එක.
3: පැලොත් නිෂ්පාදන ලංකාවේ අපි ආඩම්බරෙන් බොන විශ්වාසවන්තව බොන කිරි වීදුරුව අපිට සපයන්නේ පැලොත් ආයතනය.
0: ඉතින් මේද සහිත මේද රහිත කියන වර්ග දෙකෙන්ම වාට දැන් පැලොත් කිරි පිටියක මිලදී ගන්න පුළුවන්.

0: 8:40 දැන් වෙලාව.
1: මෙන්න අර ප්‍රවෘත්ති හම්බුණා. මේ වසරේ මුල් මාස 6ක කාලය තුල ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. ඒ හින්දා ජල ගාස්තු වැඩි වෙන්නේ නැහැ හොඳේ.
0: ඕකේ.
1: ඒක ආයි කන්ෆර්ම් කරන්න කිව්වේ. හරි මේ අර මේ account selling සල්ලි යන එක.
0: ඔව්.
1: බැංකුව account selling සල්ලි නේද?
0: හැක් කරන එක.
1: හැක් වෙන එක දැන් මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් වෙලා.
0: ඇයි මොකද වෙලා තියෙන්නේ?
1: දැන් විවිධ තැන්වලදී විවිධ කණ්ඩායම් අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ පහුගිය දවස් 10-15 ගත්තොත් විදේශ රටවලින් ලංකාවට ඇවිල්ලා මෙහි කාර්යාල පවත්වාගෙන යමින්
0: කාර්යාල?
1: ඔව් ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් මහා පරිමාණෙන් කියන්නේ හැකින් සෙන්ටර්ස් දාලා
0: තියෙනවා.
1: හරි ලොකු බිල්ඩින් අරන් ඒවට කම්පියුටර් අනම්මනක් ඔක්කොම ෆැසිලිටිස් දීලා මේවා කරගෙන යන විදේශ නේද මේ ඇවිල්ලා විදේශ ආක්‍රමණ වල එක්තරා විදිහ කොටසක් කියලා කාට හරි පේන්න පුළුවන්. මේ අපේ සල් අපේ account වල තියෙන සල්ලි අදින්නේ තේනවා. හැක් වෙනවා කියලා කියන එක වහිතන්න වාගේ ෆෝන් එකක් එහෙම නැත්නම් වාගේ බැංකුව account එක හැක් වෙනවා කියලා කියන්නේ එතනින් එහාට වාගේ පෞද්ගලිකත්වය සම්බන්ධ ලොකු නේද අවදානම්ම තැනකට යනවනේ.
0: ඔව්
1: ඒ නිසා ඒගෙන චුට්ට හිතන්න හැම වෙලේම බැංකුව account එකේ ඒ අදාළ මේ තොරතුරු කාටවත් නොදී ඉන්න විශේෂයෙන්ම ওই WhatsApp අරහයිම කවර හරි එහෙම යවනවා නම්
0: අහහ එක එක link touch කරනවා නම් නේද
1: ඔයාගේ WhatsApp account එකේ පවා security ගැන නිතර හිතන්න
0: අනිවාර්යයෙන්.
1: මේ අනවශ්‍ය විදිහ අපි කියන OTP එකක් ආවොත් නේ ඒ හැමදේම ගැන හිතන්න. ඉතින් මොකද රුපියල හරි
0: ඔබ මහන්සියෙන්නේ හම්බ කරන්නේ නේද?
1: ඔව් ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න. මේ සම්බන්ධව නිරන්තරයෙන්ම රජය සහ වගකීතු පාර්ශ්ව මතක් කරනවා.
0: හරි.
1: ඔයාගේ බැංකුව නිතර නිතර වාට මේ ගැන මතක් කරනවා ඇති.
0: ඔව්.
1: එහෙම සැකයක් ඇතිවන ඕනම තැනකදී නේද?
0: බැංකුවට කතා කරලා නේද? ඒ ගැන විස්තර දැනගන්න.
1: හෝල් කරන්න පුළුවන් කමක් තියෙනවානේ. සාමාන්‍ය ATM කාඩ් එකක් නැති වුණත් අපි ඉක්මනටම කරන්නේ account එක hold කරන්.
0: ඔව්.
1: ඒ වගේ එහෙම පහසුකම් තියෙනවා. ඒ නිසා ඊගෙන ආයෙයි මතක් කරනවා සහ විශේෂයෙන්ම ඔය වැඩිහිටියන්ගේ. වැඩිහිටියෝ ටිකක් ඔය ඒ පැත්ත ගැන ගොඩාක් වෙලාවට දන්නේ නැහැ. වැඩිහිටි කියලා කියන්නේ ටිකක් අපි හිතන්නේ අවුරුදු 60ට විතර එහා පැත්තේ අය. ඒත් මේ ගැන එච්චර ලොකු අවබෝධයක් නැහැ. මම දැකලා තියෙනවා සමහර බැංකු වලට ගිහිල්ලා ඒ බැංකුවේ ඉන්න ආරක්ෂක නිලධාරියාට අනගහලා තමයි ස්ලිප් එක පුරව ගන්න.
0: අහ නැත්නම් ATM මැෂින් එකකින් සල්ලි ගන්න.
1: සල්ලි ගන්න. ATM මැෂින් එක ළඟදී ගොඩක් වෙනවා මේ. එතන ඉන්න කෙනෙකුට කියනවා කාඩ් එකයි PIN නම්බර් එකේ දීලා සල්ලි ගන්න කියලා. අරන් දෙන්න කියලා. ඉතින් සමහර විට අපි මොනවද කරන්න කියලාවත් එයාට එහෙම ලොකු පෙනීමක් නැහැ. ඉතින් අර එහෙම කෙනෙකුට කොහොමත් වංචාවක් කරන්න හිතෙන්නේ නැහැ.
0: හොඳ කෙනෙක්ට හම්බුනොත් හොඳයි. අර වගේ කෙනෙක්ට හම්බුනොත් ඉතින් තමන්ගේ සල්ලිත් නැහැ තමයි.
1: තව එකක් මම දැක්කා ඔය ඔහොම ATM කාඩ් ළඟදී අපිට කාඩ් එක දීලා සල්ලි අරන් දෙන්න කියන ගොඩක් අය අනුන්ගේ කාඩ් අරන් ඇවිල්ලා PIN නම්බර් එක්ක සල්ලි ගන්නවා. ඒ සල්ලි ගන්න වෙලාවේ කැමරාවට ඔහු හසු නොවෙන්න ඔහු වෙනත් කෙනෙක් යොදවනවා. ඔව්. ඔහු හරියට ඒ සිස්ටම් එක දන්නේ නැහැ වගේක් රඟපාලා. එතකොට අර බැංකුවේ තියෙන කැමරා එකේ තියෙන්නේ
0: ඔය ඔබ සල්ලි ගත්තා වගේ වැඩක් වෙන කෙනෙක්ගේ මේකකින්.
1: යන්න එහෙම තැන් ගැනත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද ලෝකේ කාල වතුර බීපු සමාජයක් එක්ක තමයි
0: අපි මේ ජීවත් වෙන්නේ.
1: අපේ කණෙන් රිංගයි. මොකද ඒ තරම් මාර විදිහේ වංචනික විදිහට ජීවත් වෙන මිනිස්සුත් අපේ රටේ නැතුවම නෙවෙයි.
0: ඕන තරම් ඉන්නවා. 8:45 දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළවට මහ බලයක්
1: මේ හඳුන් කුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
2: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා සිත් සුවඳින් පිරේවා
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 579

0: අකලින් NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
2: ශික් ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: ලකන්ඩ රේඩියෝ ITN
4: උදේ 8:52 වෙලාව විජය නිෂ්පාදන ගැන අපි කිව්වා ඔබට ඕන කරන සියලුම කුළුබඩු ටික නියම රසයෙන් ප්‍රමිතියෙන් ගුණෙන් ගන්නවා නම් දැන් විජය කියන නමින් ගන්න අවස්ථාව තියෙනවා කියලා ළඟම තියෙන පොඩි වෙළඳසැලේ එහෙම නැත්නම් සුපර් වෙළඳසැලෙන් නම් මාසෙටම හරියන බඩු ටික ගන්න. ඔය කොහොම ගත්තත් ඔබට කෑම ටික රස කරගන්න ඕන කරන කුළුබඩු ටික විජය කියන නමින්ම මිලදී ගන්න. ඒ වගේම ඩීප් ටෙක් සෝලා එක වගේ gedara වියදම අඩු කරගන්න විදිය ගැන අපි කිව්වා විශේෂයෙන්ම විදුලි බිල ඩීප් ටෙක් සෝලා එකක් සවි කර ගන්නවා නම් එවෙනුවෙන් විශ්වාසවන්තම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. ඉතින් කෝල් එකක් දීලා මේක ගෙදරට විතරක් නෙවෙයි වාගේ ව්‍යාපාරික ස්ථානයට කර්මාන්ත ශාලාවට වෙන්න පුළුවන්. සෝලා සිස්ටම් එකකට යනවා නම් හොඳම තැන ඩීප් ටෙක්. කෝල් එකක් දෙන්න 071 711 711 1 071 711 711 1

ලංකාන් වෙලාව පෙරවරු 9:00.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් වමසු ලක්ෂණ උදේශකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණී චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: නිරිතතික බොසම දෙවිනහරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත් මෙන්ම ගල් බාතර සහ නොරෙලි දිස්ත්‍රික් වලට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර 40ක පමණ තද වැසි ඇතිවෙ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ත්‍රිකුණා බලයේ සිට කන්කසන්තුරිය, බණ්ඩාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන් වන බුදු ප්‍රදේශවල සුළුගේ වේගය පැයට කිලෝමීටර 60ක් පමණ වෙනවා. රුසිය ජනාධිපති ව්ලඩිමීර් පුටින් චීනයට ළඟා වුණා. චීන විදේශ අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් ඔහුව පිළිගෙන තිබෙනවා. හමුදා ආචාරද පැවැත්වුණා. මේ රුසිය ජනාධිපතිවරයාගේ 25 වන චීන නිල සංචාරය බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ජනාධිපති ශ්‍රී ජින්පින් සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. නායකයන් ඒකාබද්ධ ප්‍රකාශයක් දිරිකුත් කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. මේක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
1: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: good morning උදේ 9යි විනාඩි 3යි දැන් වෙලාව මොකෝ
1: අලුත් පැයකනේ අපි ඉන්නේ
0: හරි
1: ඔය ඉඳලා හිටලා පොඩි ඉඳලා හිටලා වහින වැස්ස තියෙන
0: ඔව්
1: මොකද ඒකට කියන්නේ මොකක් හරි විශේෂ නමක් කියනවද
0: ඉඳලා හිටලා වහින වැස්ස
1: ඒ කියන්නේ අකලටද
0: අකලට නෑ නෑ
1: හරි කොහොම හරි
0: කොමරි වැස්ස
1: දැන් මේ එක වාරට කඩාපාත් වෙන වැසි තියෙනවා
0: හ්ම්
1: එතකොට ඒවා ඉතාම අනපේක්ෂිතයිනේ එහෙනම් අපි ඔය ලෑස්තියක් නැහැ
0: ඔව්
1: මේ වගේ දේවල් වලින් සෑහෙන අපහසුතාවයට පත් වෙන පිරිසක් තමයි විශේෂයෙන්ම මෝටර් බයිසිකල් වල යන අය ඒගොල්ලෝ ඊට පස්සේ ඉක්මනට හොයනවා අයින් කරලා නවත්තලා පායනකම් ඉන්න තැන නේ
0: ඔව්
1: ඉතින් එහෙම වෙලාවට ඔය ට්‍රැෆික් වල එහෙම නැත්තම් වාහන පාර බදු අරන් වගේ යන ලොකු වාහනවල අය තෙමෙන් නැතුව යන අය අපි අපි කියන්නේ වාහන රෝද හතර කියන ත්‍රිවිල් එකේ යන කෙනෙකුට ඒ අත්දැකීම නෑ එයාට තියෙන්නේ එයා වාහනය තුළින් ඉඳලා තෙමෙන්නේ නැහැ ඉඳලා හිමින් හිමින් ආගානකට ඉතින් ෆෝන් එකෙත්
0: තේරෙන්නේ
1: නැහැ අපි ගොඩාක් කාලවලට ඔය ට්‍රැෆික් වල එහෙම දකිනවා ලොකු ට්‍රැෆික් එකක් තියෙන පෝලිං වල පවා ෆෝන් එක කණේ ගහගෙන එතකොට ඒ යනකොට එයාගේ අවධානය ෆෝන් එකේ ඉඳලා එයාගේ වේගය නිසි වේගය නෑ ඉතින් පිටිපස්සේ අනිත් අය තිමීර තියාගෙන ඉන්න ඕනේ
0: අර යට ඕන විදියට තමයි පාර යන්න
1: ඕනේ ඔය නව නුවර පාර එහෙම ඔය අත්දැකීම නියමෙටම තියෙන ලොකු අර නව නුවර පාර උනාට ඕකේ වාහන හතරක් විතර එකපාර මාරු වෙන්න පුළුවන් තැනුත් තියෙන ඉතාලම සීමිත ප්‍රමාණය එතකොට ඉතින් වැල වගේ මෙහෙම යනවා එතකොට ඉස්සරහම යන කෙනා අර වගේ කෙනෙක් වුණොත්
0: එයාට ඕන විදියට තමයි අනිත් අයත් පාර යන්න ඕනේ
1: දැන් විශේෂයෙන්ම ටිපර් එකක් බස් එකක් වගේ සෙට් වුණොත් අනේ සනීප නුවරට පැය 3යි නහ හතරා මාර්ගින් විතර යතේ හරි
0: ඒ තරම් ට්‍රැෆික් එකක් හදනවාමයි
1: බයිසිකල් වල මේ මහත්තුරුන්ට ඔය වැස්ස වගේ වෙලාවක අපි පොඩි එහෙම සපෝට් එකක් දෙන්න ඕනි
0: ඔව්
1: මේ අපි මිනිස්සුන්ට උදව් කරනවා කියලා ලොකුවට දුවලා ගිහිල්ලා සල්ලි වියදම් කරලා
0: හරි
1: අනිත් කෙනාගෙන සාහ සංවේදී වෙනවා කියලා කියන්නේ මේ මේ මාර ලොකු එකක් නෙවෙයි
0: සැහෙන වියදමක් යන එකකුත් නෙවෙයි ඔක්
1: සමහරලාට අන්න ඒ වගේ පාරේදී අපි කරන නේද වාහනේ අයින් කළ දෙන ඉඩදීමක් වෙන්න පුළුවන් ඔය 19යි මේ මාත විශ්වසරිය සුවසරිය එහෙම නැත්නම් වෙන ඇම්බියුලන්ස් එකක් එහෙම පිටිපස්සෙන් එනකොට අපි කවදාවත් එහෙම කරන්නේ
0: නැහැ මාර්ගය අවහිර කරන්නේ නැහැ පුළුවන් තරම් කපලා ඉඩ දෙනවනේ නේද
1: හැබැයි ඒ වගේ වෙලාවටත් සමහරව ඉන්නවා නෑ ඇම්බියුලන්ස් එකට කලින් ඔයා යන්න ඕනි මම යන්න ඕනි කියලා හිතන නැත්නම් ඇම්බියුලන්ස් එක පිටිපස්සෙන් තියාගත්ත අපිත් ගියා
0: එහෙමයි ඉන්නවා
1: ලද අවස්ථාවෙන් උපරිම ප්‍රොවිෂන්
0: අය
1: හන්න දෙයක් නැහැ හැබැයි ඉතින් මේ මේ වගේ කාලේ විශේෂයෙන්ම හදිසි අනතුරුම් වැඩි ඉතින්
0: පාරවල් ඉස්සනවා නේද
1: වයිටියන් ටේක් කියා වැඩසටහනේ ආයි ඊළඟ අදියර ආරම්භ කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකේ
0: ඔව්
1: මේ ඔක්කොම ඔළුවේ තියාගෙන
0: ආයි මතක් කරලා දෙන්න ඔබට
1: ඔව් ඒකට අවශ්‍ය කරන සහයෝගය දෙන්න කියලා මතක් කරනවා මේ පැය පටන් ගන්නකොට ඔයා මේලයි පාරේ ඉන්නව වෙන්න පුළුවන් ඔයා කිසිසේත්ම වාහනයක් අතින්වත් අල්ලලා නැති කෙනෙක් වෙන්න පුළුවන් මං කියන්නේ ඒ රියදුරු අසුරි ඉඳලා නැති වෙන්න පුළුවන් හැබැයි පදිකේක් විදියට වාටත් වගේ කීමක් තියෙනවා
0: පාරේදී කරන්න තියෙන දේවල් නේ 9 විනාඩි 6යි දැන්

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: උදේ 9යි විනාඩි 14යි.
1: පෑහිනා කියන්නේ කුටි ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරි වෙලා?
2: බෙරි වෙලා විතරක් නෙවෙයි මේ. ඇලිලා.
1: තුමනි මේක හදලා බලන්නකො.
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි. ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
5: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පතට

0: ஹரி ஹரி ஹரி, இந்த பொண்ணுக்கு தியானு கூடு, வா லிஸ்ட்டுக்கு தான் வாங்க. என்ன கூட அண்ணன்
1: நீ விழாவனான்
2: ලාංකේය විශ්වාස දින මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 7679 579
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

ලක්ෂ දෙකේ තෑගි සමග සුප්‍රිය අංකයටත් තෑග්ගා. මෙගා පවර් රේඩියෝ ITN.

0: නවයයි විනාඩි 21යි. ටිගිරි ටිගිරි ටිගිරිලියා
1: කලෙත් තරන් ලිඳට ගියා.
0: ලිඳ වටකර කබර ගොයා
1: කකුල කාපි දිය බරියා.
0: ලිඳ වටකරේ කබර ගොයා නම් කකුල කොහොමද
1: දිය බරියා කෑවේ?
0: ඒ වගේ පොඩි කන්ට්‍රවර්ෂල් තැන් තියෙනවනේ.
1: හහ්.
0: ඒ කියන්නේ පොඩි කාලේ අපි ඒක ඉගෙන ගත්ත එක. හ්ම්. දැන් ලොකු වුණාම අපි නිකන් ආයෙ හිතලා බලනවා අපේ පණ්ඩිතකමත් එක්ක.
1: අහහ්.
0: කොහොමද හිමුනේ කියලා. ඔව්. අද පත්තරේ තියෙනවා මෙහෙම එකක්. අපි ඔය අනතුරු ගැන කිව්වනේ.
1: හ්ම්.
0: ඒ වගේ නිකන් අරුම පුදුම ප්‍රවෘතියක් මේක.
1: අහහ්.
0: නමුත් ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. බසෙන් බසිද්දී පයලිස්සා ගඟට වැටි අතුරුදන් තිදරු පියාගේ සිරුර සොයාගනි.
1: හ්ම්.
0: බසෙන් බසිද්දී පයලිස්සා කානුවකට වැටුණ කියලා හිතන්න පුළුවන්.
1: ඔව්. ගඟට ඇදගෙන වැටුණ කියලා හිතන්නත් පුළුවන්.
0: ගඟට වැටෙන්නේ කොහොමද?
1: ගම් කටේද නවත්තන්නේ බස් එක?
0: කවුද යකෝ බස් ස්ටෑන්ඩ් එකක් බස් හෝල්ඩ් එකක් ගඟේ හදපු එක කියලා වගේ එකක් කියනවා නේද උඹට?
1: ඔව්.
0: ඇත්තට මේක ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගයේ දහවනේ වෙච්ච බස් රථයකින් නිකුත් 18 වෙනිදා අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසලින් බසින වෙලාවේ පයලිස්සලා ගිහිල්ලා නිල්වලා ගඟට වැටිලා හරි අතුරුදන් වෙච්ච පුද්ගලයාගේ සිරුර තමයි හොයාගෙන තියෙන්නේ. මේක මේ බැලූ බැලමට ටිකක් නේද නිකන් අමුතු විදිහ ප්‍රවෘතියක් වුණාට මේ වගේ අවාසනාවන්ත විදිහට ජීවිත අහිමි වෙන්න ඕනේ නැහැ. මෙතන තියෙන අනාරක්ෂිත බව ගැන ඔබට සමහර විට අත්දැකීමක් ඇති ඔබ මේ ප්‍රදේශයේ කෙනෙක් නම්
1: ජීවත් වෙන කෙනෙක් නම්
0: ඔව් හරියටම කියනවා නම් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළඟ බස් හෝල්ට් එක එතනින්ම තමයි නිල්වලා ගඟ යන්නේ.
1: ඒ කියන්නේ අකුරැස්ස අනාරක්ෂිත තැනකින් ඔය උතන මේ වැටලා තියෙනවා කියන්නේ.
0: අනාරක්ෂිත තැනක්. එතකොට රෑ 9 විතර වෙනකන් මෙයාගේ බොඩි එක හොයලා තියෙනවා. නමුත් හම්බෙලා නැහැ. පහුගිය දවස්වල වර්ෂාව නිසා ගඟේ ජලයේ පවා වැඩි. ඉතින් කොහොම හරි 19 වෙනිදා පාන්දර මේක හොයාගත්තා කියලා කියනවා. ඉතින් ඉතාලම අවාසනාවන්ත සිදුවීමක්. මාර්ග අනතුරු කියලා කිව්වම වාහන හැප්පෙන එකම නෙමෙයි. අර අපි කේකයි කියන්නේ සමහරවිට අපිට බස්වල නගින බහින මගිය විදිහටත් අපිට තියෙනවා වගකීමක්. අපේ පරිස්සම ගැන හිතන්න කවුරුත් නැහැ. එතකොට මේ ඔය මාර්ග සංවර්ධන එහෙම නැත්නම් පාලං සම්බන්ධ මේ ආයතන මේ වගේ අනාරක්ෂිත තැනක් මීට කලින් දැකලා තිබ්බේ නැද්ද? දැන්ද මේකට විසඳුම් හොයන්නේ? දැන්වත් දැන් ඒ 18 වෙනිදා සිටුවී. අද 20
1: මේකට මොකක්ද? අදත් ඔය වගේ දෙයක් වුණොත්.
0: ඔව් ඒ කියන්නේ මේකට ඊළඟට මොකද්ද මෙතන මේ ආරක්ෂිත
1: පියවර
0: අන්න ඒ වගේ දේවල් ගැන ඉතින් කතා කරන්න වැඩක් නැහැ. නමුත් මේවා සම්බන්ධව නිකන් අවධානය යොමු කරන්නේ ඔබේ පරිස්සම ගැන. අපි නොහිතන තැනක සමහර විට පාරේ මෙහෙම පදික වේදිකාවේ විදගෙන යන ගමන් ඔය කාණු උඩින් දාලා තියෙන කොන්ක්‍රීට් ලෑලි අතර තියෙන පොඩි හිඩස්.
1: ඔව්. ඒකකින් කකුල යන්න පුළුවන් නේද?
0: ඒ කකුල ගියත් සමහර විට ඒක අවසානයේ තාම නරක තැනකින් මේ නේද? ඉවර වෙන්න පුළුවන්. ඔය වැසි සහිත ජලයත් එක්ක අපි මාර්ගයේ ගමන් කරනකොට අපි දකිනවා පේන්නේ නැති වතුර වලවල් වල වැටෙනවා. එහෙම ජීවිත අවසනාවන්ත විදියට නැති වෙච්ච සිද්ධි ඕනතරම් වාර්තා වෙනවා. ඒ නිසා අපේ පරිස්සම සහ අවධානය කියන එක නිරන්තරයෙන් ගිලිහෙන්න නොදීමු කියන යෝජනාව අපි ඔබට කරනවා.
1: 9යි විනාඩි 24යි වෙලාව.
0: අපි ක්‍රිමි රාජ ගැන මතක් කරන්න ඕනේ ඔබට.
1: ඔබට තියෙන බඩේ අමාරු විශේෂයෙන්ම ලදරුවන්ට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග තියෙනවනේ නේද? විශේෂයෙන්ම ලදරුවන්ට පණු රෝග වගේ දේවල් හැදුනට පස්සේ ඉක්මනින්ම සොය අරගෙන එන හොඳම නිෂ්පාදනයක් තමයි මේ ක්‍රිමි රාජ කියලා කියන්නේ. දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්ක තමයි ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ඔබේ අතට පත් වෙන්නේ. මෙතනදි කුරුලෑ සොය මොනවාද වැල්මි පැණිය, හන්දි තෛලය, ඒ වගේම ක්‍රිමිරාජ පේයාව, ක්‍රිමිරාජ සඳුන් පැණිය මේ ආදී වශයෙන් ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ඔබට ක්‍රිමිරාජ හරහා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර එකට කතා කරන්න 011-152-889
0: පැලත නිෂ්පාදන පැලත යෝගට් ගැන කතා කරොත් ප්‍රමිතිය නිතු යෝගට් එකක්
1: තැන් ෆ්ලේවර්ස් ගොඩකින් ගන්නවට පුළුවන්කම තියෙනවා. මුංචි දරුවෙක්ට උනත් වැඩිහිටි කෙනෙක්ට උනත් අපි යෝගට් එකක් දෙනකොට හොඳම තත්ත්වයේ යෝගට් එකක් දෙන්න ඕනේ වෙනුවෙන් තමයි පැල්වත්ත යෝගට් ගැන අපි ඔබට කියන්නේ.
0: හඳහන ලොතරැයි ජාතික ලොතරැයි මණ්ඩලින් ඔබ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන මේ දවස්වල වැඩියෙන්ම ගන්න ඕනේ ටිකට් එකක්
1: නියත ධන යෝග හඳහන ලග්නෙත් එක්ක ගලපලා ජයාංක ගලපගෙන මිලදී ගත්තොත් අද දවසේ සුපිරි වාසනාවන්තෙක් ලක්ෂපතියෙක් දසලක්ෂ ලක්ෂපතියෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන් NLB හඳහනත් එක්ක.

0: good morning udai 9 vinadi 30
1: velawa obaweta gena aave
2: nlp hadahana lankawē wedima tæki dena tæki avastha wedima lutraiya nlp hadahana obath adama nlp hadahada bala ganna
3: 9යි 30යි.
0: හරි.
3: ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ ගත්ත ටිකට් ටික අතර ගන්න මෙන්න දිනුම් අංක ටික.
0: බලන්න ඔයා ගත්තනම් මහජන සම්පත ඊයේ දවසේදී මහජන සම්පත ටිකට් එක දිනුම් මැද්දේ 6194 වෙනි දිනුම් වාරය. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය E, ජය අංක අංක 4, අංක 7, අංක 6, අංක 8, අංක 6 සහ අංක 4. ගොවිසිත K අක්ෂරයත් එක්ක අංක 8, අංක 27, අංක 49 සහ අංක 66. මෙගා පව අයි අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 11. ජය අංක අංක 8, අංක 23, අංක 26 සහ අංක 33. ධන නිදානය F අක්ෂරයත් එක්ක අංක 39, අංක 40, අංක 78 සහ අංක 81. හඳහන වෘෂික ලග්නයත් එක්ක අංක 14, අංක 15, අංක 31 සහ අංක 61. අද සම්පත E අක්ෂරයත් එක්ක අංක 6, අංක 8, අංක 6 සහ අංක 4. NLB ජය W අක්ෂරයත් එක්ක අංක 2, අංක 9, නැවතත් අංක 9 සහ බිඳුව. සුබ දවසක්. කුඹ ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක බවට පත් වුණා. අංක 18, අංක 22 සහ අංක 37. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ මතක් කිරීම.

ලකාණ්ඩ රේඩියෝ ITN ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

ලාකන්ද රේඩියෝ ITN ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම

0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: 9:44.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: නවයයි විනාඩි හතලිස් අටයි. අමරිකාවේ ඔක්ලෝමා නෑ අමරිකාවේද
1: කොහෙද ඔක්ලෝමා
0: අමරිකාවනේ ඔක්ලෝමා
1: දන්නවා
0: උගන්ඩාවට යන්නේ උගන්ඩාවේ මාර්ග කොන්ත්‍රාත්කරුවන්ගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහිව ඒ රටේ ප්‍රබල ජෙනරල්වරයෙක් තමයි මුහුසි කයිනේරු ගාබා. එයා දැඩි පියවරක් ගන්න යනවා කියලා ආරංචියක්
1: තියෙනවා.
0: මාර්ගයක් ඉදිකිරීම සඳහා මුදල් ගෙවීමෙන් පසුවත් එහි එකදු වලක් හෝ දුටුවොත් අදාළ කොන්ත්‍රාත්කරුට තමන්ගේ හිසින් වන්දි ගෙවීමට සිදු වෙනවා.
1: හිසක සාධානව?
0: ඔව්, ගැන ඔළුව ගැන ඔබනෝල් වර වලේ. හරි.
1: හා.
0: එතකොට මේක උපමාවක්වත් අලංකාරෝක්තියක්වත් නෙවෙයි. අතිශෝක්තියක්වත් නෙවෙයි මේ වැඩේ තියෙන බැරෑරුම් ගැන කියන්න පාවිච්චි කරන්න. උගන්ඩා ජනාධිපති තමයි යෝවේරි මුසවේනි. එයාගේ පුත්‍රයා තමයි එරට ආරක්ෂක බලකායේ ප්‍රධානියා. ඒත් තියෙන්නේ මේ තාත්තලා පුතාලගේ. හරි. එතකොට මෙයා ටිකක් ගුණාත්මක භවයෙන් කියන්නේ ඕනම වැඩක ගුණාත්මක භාවය හිතනවා. ක්වොලිටිය හිතනවා. එයා කිව්වා පාරවල් හදනකොට කොන්ත්‍රාත් කරුවන්ට මරණ දණ්ඩනය සමාන බරපතල ප්‍රතිවිපාකවලට මුණ දෙන්න දෙයි.
1: හරියට පාර හදන්න.
0: ඔව්. කෙලින්ම කිව්වා ඍජු අනතුරුංග වල තියෙන ක්වොලිටියට වැඩක් කරනවා නම් කරන්න
1: නැත්නම් නොකරින්න.
0: හරි. මේ ගැන සමාජ මාධ්‍යයේ සෑහෙන කතා බහක් තියෙනවා. ඉතින් මේ දූෂණයට එරෙහිව ගත්ත දැඩි ක්‍රියාමාර්ගය.
1: ඔව්.
0: ඉතින් තවත් පිරිසක් යටිතල පහසුකම් වලට පවතින අඩුපාඩු නිසා මේ වගේ හිසගසා දැමීම වගේ තරුණු ඒවට යන්න ඕනේ නැහැ කියලා පොඩි කම්පාවට පත් වෙලා විවේචන කරන ගතියකුත්
1: තියෙනවා.
0: ඒ කියන්නේ අපේ රටවල මේ තරම් මේ කියන්නේ නරක විදිහේ දඬුවම් නැහැ. නමුත් සමහර අපේ රටේ සමහර ව්‍යාපෘතියේ මර අපි හැමදෙස්සම කියන එකන්නේ මාර්ග සංවර්ධන එකයි ජල
1: සම්පාද
0: ජල සම්පාදනයේ ලොකු ණයයි මේ මුගටියයි වගේ සීන්
1: නැහැ. වෝටර් බෝඩ් එක නේද?
0: වෝටර් බෝඩ් ජල සම්පාදන
1: ඔරයිට්. තාමද සිංහලෙන් කොට තාමද ඉංග්‍රීසි වලින්ම කියනෝනේ.
0: මේ අපි IT නේ පිටිපස්සෙත් හොඳට තාර දාලා 2000 මම මතකයි 2017-18 වගේ හොඳ ලස්සන පාරක් තියෙනවානේ දැන් ওই වික්‍රමසිංහපුර අපේ ITN පාර.
1: ඔව්.
0: මාර ලස්සන තාර දාලා ක්වොලිටියට තියෙනවා. අනේ මන් දැක්කන්න ගිය සතියේ යන්න පාර මැද්දෙන් හෙන වලක් හරනු. දිගට කිලෝමීටර් ගාන.
1: ඔය පාරවල් හදන්න කලින් ඔය දේවල් බලන්න බැරිද දන්නේ නැනේ?
0: දන්නේ නැහැ. ඉතින් බට දානවා. අනේ මන්ද ඔය දැන් ලොකු ජලනල එහෙම අර කඩුවෙල එහෙම ජනප්‍රියකම් තියෙනවා වෙලේ හන්දිය. ඒ කියන්නේ වෙලේ හන්දිය කියලා කියන්නේ හැම වෙලේ මේ වෙලේ හන්දිය මිනිස්සු තෙතමනේන් ඉන්නේ.
1: කොයි වෙලෙත් වතුර.
0: වතුර එක්ක ගඟ ගලනවා එක්ක බට යපුපො. හරි.
1: හා
0: ඉතින් අර ඒ වගේ මේ
1: පෙත් කලාපයක් වෙලා තියෙන්නේ
0: මේ يعني මේ ලෝක සිතියේ මේ ওই කඩුවෙල එහෙම ජනප්‍රියන හේතුවක් තමයි වෙලේ හන්දි.
1: හා හා. ওই වෙලේ තොටර
0: අකර තැප්පිය. මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ වරදක් නෙමෙයි. ওই තියෙන සංවර්ධන ව්‍යාප්තිය වල ප්‍රශ්න. හා
1: හා.
0: හරි. බෙංගාල බොක්ක වගේ තමයි. හා හා. මොකක් හරි නඩුවක්.
1: නඩුවක්.
0: ඉතින් මේ අපි මේ ජල සම්පාදනයේ එක්ක අපිට තරහක් නැහැ. නමුත් හොඳට තියෙන පාරවල් කඩලක් ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා උඩින් අර පොඩි කොන්ක්‍රීට් ගල් ටිකකුයි සිමෙන්ති ටිකකුයි වගේ මොකද්ද මික්සර් එකක් ගැලන හලලා එහෙම මෙන් දෙපාරක් ගල් රෝලේ යවලා යනවා. ඊට පස්සේ වැස්සාම අර වලත් එක්ක ආයි වලවල් දෙකක් විතර වෙනවා. ඉතින් ඇයි කැඩුවනම්
1: ඒ විදියට හදන්න බැරි?
0: පොඩි කාලේ ඉඳන් අපිට උගන්වන්නේ තිබ්බ විදියට තියපන්.
1: ඔව්. ගත්ත දේ තියපන්.
0: අන්න එහෙම පොඩි සංකල්පයක් තියනවා.
1: ඔව්.
0: අපි මොකක් හරි දෙයක් අපේ ඇතින් කැඩුනොත් බිඳුනොත් බොහෝ දේවල් අපි තිබුණ තත්ත්වයට යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවනේ. 100%ක් බැරි වෙයි. 99%ක් 90%ක් 80%ක් එහෙම නැහැ. වලක් කෑරුවා කොම් පිට්ටුවක් ගහුවා ගියා. එහෙම නේ විදිය. ඉතින් මේ උගන්ඩා වගේ රටවල මේ ගිනියන ක්‍රියාමාර්ග ඉතා වටිනවා. මොකද මේවට සංවර්ධන ව්‍යාපෘති වල සෑහෙන සල්ලි වියදම් කරලා තියෙනවා.
1: ඔව් නේ.
0: දැන් ඊට පස්සේ මේ හරහා ඇති වෙන්න පුළුවන් වාහන වල මේ ස්පෙයාර් පාර්ට්ස්. ටයර් රිවරයි.
1: ඔව්.
0: ඊට පස්සේ ඔය රැක්කියයි අනම්මන රැක්කෙන් බෝල් ජොයින්ට් ඔක්කොම ඉවරයි. මිනිස්සුන්ට එහරහා වෙන වියදම. ඊට පස්සේ අනතුරු. නේද? අර කලින් කතා කරපු දැන් ටයි යනවා.
1: හරි.
0: ඉතින් මේ ඇයි වලක් කෑරුවනම් පාරක කොහේ හරි පොදු තැනක ඇයි ඒක වහලා ඒකෙන් අනතුරක් නොවන විදිහට
1: ආයේ ඒක යථා තත්ත්වයට පත් කරන්න
0: බැරි? ඉතින් ප්‍රමිතියෙන් තොර එහෙම නැත්නම් පාරට තාර දානකොට දාපු බජට් එකෙන් භාගයක් මාටිය ගහලා ඉතුරු ටිකෙන් දාලා කොලිටි නැති බාල තාර තට්ටුවක් දාලා
1: ඔහේ යනවා
0: ඔහේ යනවා වැසි දෙකක් අහම පාර ගෙදර මිදුලි හරි
1: අයියෝ අයියෝ
0: ඉතින්
1: මයි සමහර රටවල
0: උගන්ඩාවේ නම් ලේසි වෙන්නේ හරි අපි යන් යන්න කලින් පැල්වත්ත නිෂ්පාදන ගැන මතක් කරනවා
1: ඔබ කිරියාශ්‍රිත නිෂ්පාදන ගන්නවා නම් පැල්වත්ත කියන නමින් ගන්න කිරිපිටි පැකට් එකේ ඉඳලා දැන් යෝගට් බටර් අයිස්ක්‍රීම් ගිතෙල් මේ කිරි මේ හැමදේම පැල්වත්ත කියන නමින්ම ඔබට මිලදී ගන්න අවස්ථාව තියෙනවා
0: එවගේම විජේ නිෂ්පාදන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකය
1: ඔබට ඕන කරන සියලුම කුළුබඩු ටික දැන් විජේ කියන නමින් ගන්න ළඟම තියෙන වෙළඳසැලෙන් එහෙම නැත්නම් සුපිරි වෙළඳසැල් වලින් බඩු ටික ගන්නවා නම් ඔන්න ඒ කොහෙන් ගත්තත් ඔබට විජේ නිෂ්පාදන නම බලලා ගන්න අවස්ථාව තියෙනවා
0: එවගේ මතක් කරන්න ඕනේ අපි ඩෝමා අලුත් ඩෝමා කියන මාක්ස්මෙන් ගෲප් එකට අලුතෙන් වාට බැඳෙන්න අවස්ථාවක් තියෙනවා.
1: පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට රැකියා අවස්ථාවක් තියෙනවා. ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීම නායක දිවයිනේ අංකයේ වීකිටීමේ යන්ත්‍ර වෙළඳපොළ වෙත හඳුන්වා දුන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ ආයතනපත 076423947 කියන නම්බෙකට එවන්න.
0: එමනම් අපි ගිහිල්ලා එන්නම් ආයි හම්බ වෙනවා හෙට උදේ 7ට.
1: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 99.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.

0: ලක්කඩ ප්‍රවෘත්තිය සමගින් මම සුලක්ෂ නිවදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ජංගම දුරකතන ඇතුළු උපකරණ තුගයක් නීති විරෝධීව රැගෙන එබර උත්සාහ කළ චීන ජාතිකයන් තුන්දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් 51,40,000ක්. සයිබර් අපරාධ සිදු කිරීම සඳහා ඒවා රැගෙන එන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. චීනයේ ෂැංහයි දොර සිට සැකකරුවන් කටුනායකට පැමිණ තිබෙනවා. ඔවුන්ගේ ඇඳුම් සහ පාවහන් වල සඟවා ජංගම දුරකථන 87ක් සහ ඒවාට යොදන බැටරි 140ක් රැගෙන විත් ඇති බවටයි විමර්ශනවලදී තොරතුරු හෙළිවුණේ. යළි යුද්ධයක් ඇති වුවහොත් විශ්මිත ක්‍රියාකාරකම් සිදුවනු ඇති බව අබ්බාස් ආරක්ෂි ප්‍රකාශ කළා. පැවති යුද ක්‍රියාකාරකම් වලින් අනතුරුව විවිධ කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව නව සැලසුම් ඉදිරිපත් කරන බවයි ඉරාන විදේශාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මේ අතර හෝමුස් ආශ්‍රිතව දකුණු කොරියාවේ දජය සහිත නෞකාවකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන සහ දකුණු කොරියා බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නා. මේක ලක්කඩේ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: විදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

ගුඩ් මෝර්නින් උදේ 10යි විනාඩි 7යි වෙලාව ලඛන හාට් බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අද මැයි මාසේ 20 වෙනිදා බදාදා දවස අපි මේ විදිහට උදෑසනින් හමුවන්නේ. ඉතින් ආදරණීයව පිළිගන්නවා ලඛන හාට් බීට් වලට. දැන් ඉතින් වෙසක් උත්සවයේ තියෙනත් හරියටම තව දවස් 10ක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කාලෙ වෙද්දී අපි අය වෙසක් වලට සැරසෙනවානේ. දැන් අප්‍රේල් මාස ඉවර වුණා, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඉස්සරහට තියෙන වෙසක් කාලේ. ඉතින් වෙසක් කාලෙට නොයෙකුත් දේවල් අපේ අය කරනවානේ. විවිධ දන්සල් සංවිධානය කරලා තියෙනවා, වෙසක් කලාප තියෙනවා, වෙසක් තොරණ සංවිධානය කරලා තියෙනවා. ඉතින් මේ කාලය තුල වැඩිපුරම දැන් මෙවර මධ්‍යම පරිසර අධිකාරියනුත් නිවේදනයක් එහෙම නිකුත් කරලා තිබුණා, හැකිතාක් පරිසරයට හිතකර අමුද්‍රව්‍ය භාවිතා කරලා මෙවර වෙසක් සැරසිලි සිදු කරන්න කියලා. විශේෂයෙන්ම ඔය පොලිතින් වගේ දේවල් භාවිතා කිරීම හැකිතා කවම කරන්න කියලා සඳහන් කරලා තිබුණා. ඒ වගේම තමයි ඔය දන්සල් එහෙම දෙනව නම් පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් භාවිතය හැකිතා කවම කරන්න කියලාත් සඳහන් කරලා තිබුණා. ඉතින් අපිත් ඒ පිළිබඳව ඔබට මතක් කරනවා, හැකිතාක් අපි පරිසරයට හිතකර අමුද්‍රව්‍ය භාවිතා කරලා අපේ වෙසක් සැරසෙලි අපි සූදානම් කරගමු කියලා වාට අපි මතක් කරනවා. හොඳයි, ලක්කන හාට් බීට් අපි අද දවසේ දිවදාද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අදත් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් කොහොමද අපි ඉලාස්ටි කරලා තියෙන්නේ. අපි අද පළවෙනි සින්දුව විදිහට තවත් ලස්සන සින්දුවක් තෝරගත්තා. කසුන් කල්හාර් ඒ වගේම ඉන්ද්‍රචාපා ලියනගේ තමයි සිං කරලා තියෙන්නේ. තවත් හරි ලස්සන සින්දුවක්. අපි නම් සින්දුවට යමු. වාඩන්න පුළුවන් මේ පැත්තට 0703935937 අපේ WhatsApp නම්බර් එක. 0703935937. මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අද වාට මොන හරි ස්පෙෂල් වැඩක් තියෙනව නම්, බර්ත්ඩේ එකක් එහෙම තියෙනව නම් අපි විශ්කරමු. ලංකාවටම හැෙන්න, ලංකාව විතරක් නෙමෙයි ලෝකෙටම හැෙන්න විශ්කරන්න පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දැම්මොත්. හරි, අපි හරන් සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කනත් එක්ක දිගටම එකතු වෙන්න. උදේ 10:00 විනාඩි 9:00 වෙලාව.

0: ලකන හාර්බිට හැඟෙන වෙලාවමද කරනන් උදේ 10යි විනාඩි 15යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: Wonder Radio ITN Heartbeat.
1: උදේ 10 විනාඩි 20 වෙලාව ලකඬ හાર્ට් බීට් වල පළවෙනි පැය තාම යායකද වෙලා ඉන්නේ මේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න 07.3935937 අපේ WhatsApp නම්බර් එක. මේ විදිහට මැසේජස් ගොඩක් ඇවිත් තියෙන්නේ. සමහර වෙලාවට ප්‍රෝග්‍රෑම් එක අද අහන කෙනෙක්ට නම් මේ නම්බර් එකේ තමත් වැදගත් වෙනව නේද? මැසේජ් එකක් එහෙම දාන්න මේ පැත්තට. ඒකෙන් තමයි අපි නම්බර් එක හැම වෙලේ මතක් කරේ. දැන් රටක සංවර්ධනයට ඒ රටේ සංචාරක ක්ෂේත්‍රය ඉතාමත් වැදගත් වෙනවා. දැන් පහුගිය දින කිහිපේ ගත වුණු දින කිහිපය තුළ අපේ රටට සංචාරකයන්ගේ පැමිණීම වුණ දවසේදී වාර්තා වෙලා තිබෙනවා. 950,000ක් විදිහට තමයි මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරක පැමිණීම සටහන් වෙලා තියෙන්නේ. වසරේ ගෙවූ කාලය තුළ සංචාරකයන් 950,000කට වැඩි පිරිසක් වන්න දිවයිනට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තමයි මෙසේ සඳහන් කළ තියෙන්නේ. යනෝ ජනවාරි පළමු දින සිට මැයි 17 වෙනිදා දක්වා කාලය තුළ සංචාරකයන් 951,742ක් දිවයිනට පැමිණ තිබෙනව තමයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. ඉන් වැඩි දෙනෙකු ඉන්දියා ජාතිකයන් වන අතර මෙම සංඛ්‍යාව 221,953ක් විදිහට සටහන් වෙලා තියෙන්නේ. එත් එක්කම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවල් වලින්ද සංචාරකයන් වැඩි පිරිසක් දිවයිනට පැමිණලා තියෙනවා. එත් එක්කම මැයි මාස පළමු දින සිට 17 වෙනිදා දින දක්වා කාලය තුළ සංචාරකයන් 75,465 දෙනෙකු දිවයිනට පැමිණලා තිබෙන බව ඒ සංචාරක

0: සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. කොහොම නමුත් මෙම දත්ත නිරීක්ෂණයේදී පෙනී යන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසයන්ට සාපේක්ෂව අප්‍රේල් සහ මැයි මාසයේ දෛනික සංචාරක පැමිණීම ඉහළ ගොස් තියෙනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් කළ තිබෙන්නේ. මේ සංචාරයේ දෛනික සංචාරක පැමිණීම සැලකිලිත පහළ ගොස් තියෙන බව වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙනවා. කොහොම නමුත් මැයි මාසයේ, අප්‍රේල් මාසයේ වගේ කාලය දැන් අපේ ලංකාව ගත්තට පස්සේ සීසන් තියෙනවා, ඊට පස්සේ ඔෆ් සීසන් එක තියෙනවා නේද? සමහර වෙලාවට දැන් විශේෂයෙන්ම ඔය සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙන්නේ දෙසැම්බර් මාසයේ වගේ කාල ගත්තට පස්සේ අපේ රටේ සංචාරකයන්ගේ පැමිණීම ඉතාමත් ඉහළ යනවා. අපේ රටේ සංචාරකයන්ට ඉතාමත් වැදගත් පාරාදීසයක් බවට පත්වලා තිබෙනවා. අපිත් සමහර වෙලාවට ගත්තට පස්සේ අපි සංචාරය නොකරපු ප්‍රදේශ ඔවුන් ලෝක සිතියමෙන්, ඒ වගේම මේ අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා තොරතුරු හරහා ඔවුන් සංචාරවල නිරත වෙනවා. ඒත් එක්කම සංචාරකයන්ට වෙන අපහසුතාත් බොහෝ වෙලාවට අපිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔය කළුකඩකාරයින්නේ අපි දැක්කව පහුගිය දිනවල බේරුවල් ප්‍රදේශයේම ගත්තට පස්සේ සමහර සංචාරකයන්ට වඩේකක් රුපියල් 300කට විතර විකුණන අපේ මුදලාලිලා අපි දැකලා තියෙනවා. එහෙම කරන්න එපා. එයාලා එන්නේ ලෝකයේ තියෙන හොඳම රටක් විදියට අපේ රට තෝරගෙන. ඒ අය ආවට පස්සේ එයාලගේ සංචාරය අපේ රටේ කරන අතරතුර ඔය වගේ දේවල් උනාට පස්සේ ඒ බ්ලැක් මාක් එක වදින්න වෙන කාටවත් නෙමෙයි, අපේ රටට, සමස්ත ශ්‍රී ලංකාවට තමයි මේ බ්ලැක් මාක් එක වදින්නේ. ඒකෙහිඳ පොඩ්ඩක් ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. හරි, ලකන හાર્ට් බීට් අපි එහෙනම් අද දවසේදී පළවෙනි පැය මේ විදිහට ආරම්භ කරලා තියෙන්නේ. වාට මේ පැත්ත විවෘත වෙලා තියෙන දවල් එක වෙනකන් මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා එනකන් දවල් එක වෙනකන් 95 FM 93.5 FM 93.7 ලකන හાર્ට් බීට් අරගෙන අවිලිනවද දවසේදී. තවත් ලස්සන සින්දු ගොඩක් තියෙනවා අද දවසේදී අහන්න. අපි තෝරගත්ත ඊළඟට රයිනි සිංකල තියෙන තවත් ලස්සන සින්දුවක්. රයිනි වගේ මුරුවන් හෙටියාරච්චි ඩුවට් එකක් විදියට තමයි මේ සොන් එක සිංක් කරලා තියෙන්නේ. අපි සින්දුවට යන කලින් පළවතු නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. අපේ රටේ අපේම දෙයක්, අපේම ගොවීන්ගෙන්, කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පළවතු නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. දැන් ඔය පළවතු නිෂ්පාදන ගත්තට පස්සේ පළවතු කිරිපිටියක හැම කෙනෙකු වගේ හොයන කිරිපිටි එකක්. ඒකට හේතුව තමයි ඒ කිරි රසය, ඒ නැවුම් බව ආද වෙන කිසිම කිරිපිටියකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේම රටේ අපේම දෙයක්, કૃතිම රසකාරක වර්ණක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැති හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරන්න ඕන. ස්ටැන් තිලකරත්නමාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නෝයා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මම මේ සමහන් කරපු ඒ අවුට්ලට් එකට ගිහිල්ලා වාට පැලවත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලට ගිහිල්ලා බලන්න පැලවත්ත නිෂ්පාදන වැඩිපුර මිලදී ගන්න. අපේම රටේ අපේම දෙයක්, අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. බලනතුව ඔයාගේ පොඩ්ඩට උනත් දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනය පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත නිෂ්පාදන මතක් කරන ගමන් අපි ලක්කන හાર્ට් බීට් වල ඊළඟ සින්දුවට යන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. තාම මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් අපි නම්බර් එක මතක් කරන්නම්. 0703935937 0703935937 අපේ නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට එනකන්. හරි, අපි සින්දුවට යමු. සින්දුවට යන කලින් වෙලාවත් බලලා ඉන්න ඕන. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්න. උදේ 10යි විනාඩි 25යි වෙලාව.
1: I'm going to live a new green life. Heartbeat.

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ක් හඬ රඩියෝ අයිTN රටට වග කියන රඩියෝ
1: ලකට හබිට හඟෙන වෙලාමද කරනගු දෙදහ විනාඩිතිහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඬ බලාගන්න
3: හට්බීට්.

0: මුදලාලි
1: අලෝනා
0: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි මිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
2: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත උටා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැහැ සරත් නැහැ
3: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න
4: සම අනුග්‍රහය
3: රසයෙනුත් ඉහළ ගුණයෙනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: ITN ලක්හඬ පූජා
4: සම්

0: සිට ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකි

0: උදේ 10 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. Heartbeat.

උදේ 10:43 වෙලාව ලක්කඩ හර්ට් බීට් වල පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි යන්න හැදුවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් කරපුවා. WhatsApp එකෙන් මම වහගෙන ඉන්න මගේ අලුත් කට්ටියක් එකතු කරගෙන තමයි හැදුවේ. අපි යනවා කොටිකාවත පැත්තට. චන්දිමා බේ ගුණවර්ධන මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. Good morning, කොහොමද? අද නම් මට ජෝතිපාල මහත්මයාගේ සින්දුව කෝණිමයි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. චන්දිමා කොහොමද කරන්නේ ඉතින්? අද නම් ප්ලේලිස්ට් එකේ නැහැ. අපි බලමු හෙට අනිවාර්යෙන් දෙන්නම් වාට. හරිද? දෙවුනි තිමිරි පොන්සඳි යුවෙන්දි ඔයාවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් වේවා ගිහන් වැඩ කරන ගමන් ලැකඳ හගෙන ඉන්නේ මම චින්තක කොරියන් වල ඉඳලා ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනවා අපි ආදරණීය මිත්‍රයා. හැමදාම කොරියන් වල ඉඳලා අපි අහගෙන එයා වැඩ කරගෙන ඉන්නේ. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකඳ හાર્ට් බීට් වලට. සුමනා ගුණතිලක බොයගුඩ ඉඳලා අපි අහගෙන ඉන්නවා ගීත්. අද ප්ලේලිස්ට් එකේ තියෙන ලස්සනම සින්දුවකට බොයගුඩ අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නවා. සුමනා සුසන්ත ලසන්ත ඒ වගේම ට්වින්ස් ලයින් ව රුවන්චි ඒ වගේම සුජා ජගතින් වලකනහන සියලු දෙනා මත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනුර EF ජනපදයේ BF ජනපදයේ ඉඳලා ඉජි අනුර පුස්සල්ලාවේ ඉඳලා අපි අහගෙන ඉන්නවා. ගුඩ් මෝර්නින් අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඉනෝකා මානෙල් කුසුම් කුමාරි මොනිකා චමිලා ජානා ඒ වගේම ගයා පුෂ්පා චූටි කුමාරි දිලා හන්සි සිත්මා මදු කට්ටියම එකතු කරගන්න කියලා අපේ නුදී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නුදී ඔන්නව ආදරෙන් එකතු කරගන්නවා ආගේ අලුත් සෙට් එකත් එක්කම. ගුඩ් මෝර්නින් අපි ලක්කඩ හගෙන වැඩ. ඩුබායි වලින් අපේ මහේෂ් මැසේජ් එක දාලා තියෙන්නේ සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. අනිවාර්යෙන්ම එකතු කරගන්නවා අපිවත් අහගෙන පරිස්සමට වැඩ ටික කරගන්න ඕන. සුබම සුබ දාසන කාඩ්බීට හගෙන ඉන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම අනුරග මනුලාවති එකතු කරගන්නව මහත්තයා සිරිල් දුව අනුෂිකා පුතා ප්‍රදීප් පේශලා දුව හර්ෂණ පුතා අමේලියා සමරසේකරවත ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ කලබල පැන්චෝ ගුඩ් මෝර්නින් ගිහන් අයියේ වාර දැන් හොඳයි නේද? වොයිස් එක නම් හොඳයි. සතුටින් ඉන්න හැමදාම අපේ මාතලේ දිරිණි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ස්තුතියි අපි ගැන මෙහෙම හොයලා බලනවට. ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කන හાર્ට් බීට් වලට. රිකිල්ල ගස් කඩ පොරමඩුල්ලේ ඉඳලා අපි වහගෙන ඉන්නවා අපේ බවන්ත ඉන්නවා මදු ඉන්නවා පියල් ඉන්නවා ඩිලක්ෂ ඉන්නවා දිනේෂ් ඉන්නවා සුපුන් සහ නිමල් අයියා ඒ වගේම ඇන්ටි පිරිස ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හොඳ සින්දුවක් නම් ඉතින් ලක්හඬ විතරමයි. ඒකනේ නේද? ඒකනේ ඔයාලා දිගටම ලක්හඬ අහන්නේ. ආදරණ එකතු කරගන්න තේ හිඳමයි. ගුඩ් මෝර්නින් ලක්හඬ අපිවත් එකතු කරගන්න. ඩ්‍රින්ක් පහේ කණුවේ පුංචි බණ්ඩා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයිබෝ වේවා මඩපාත ලක්ෂ්මන් තමාරා නිශානි තේජන චේතනා තේජ ආවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල කේඩිය සමරසිංහවත ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සුබම සුබ උදෑසනක්. ඔන්න ඉතින් අපිත් ලක්හඬ අහගෙන ඉන්නේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ වෙලාවේ ඉන්නවා රෝසි ඒ වගේම ශ්‍රියානි රමාලි කීර්තිනන්දා ශ්‍රීමතියක් සමීරා සමන්මලි තින්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපේ ගීතිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගීතිකා වුණාව තාදුරන් එකතු කරගන්න. ඒ වගේම යාගේ සර් හසන්ත සිංහබාහුවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. කැට්ටියම එකතු කරගන්න ලක්කඩ හાર્ට් බීට් වලට. සුබ දවසක් පුතා අපිට ලස්සන සින්දුවක් ඕනේ. බෙන්නපු රසල් නෝනේ රසල් මැසේජ් එක දාලා තියෙන්නේ. නෝනා මානෙල් ඒ වගේම දුවල දෙන්න සුසාන සුරේනි පුතා සුලලිත ජේකොබ් ඕබේද් නේතන් චූටි දූ තීර්ෂාවත් ආදරණ එකතු කරගන්න ලක්කඩහන සිළු දනා මතුවවත් ආදරණ එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අයියේ මතකදෝ නම් ටික ඔක්කොම කියන්නෝ කියලා මැසේජ් එක දාලා තිනු අනිවාර්යෙන්ම. අයියේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. කිරිවත්තුඩුව ගොඩපාරේ ගහහේනේ පැතුම් එකතු කරගන්න. ඒ වගේම අම්මා චාන්දනී තාතා කටාර් වලින් ඉන්න සුමිත් ලකුණංගි අශෝදරා පොළිනංගි උත්තරා ඒ වගේම නෙතුණංගිවයි මල්ලිවයි ගීතපුංචිවයි සුගත් බාප්පවයි මහරගම හොරණ බස් එකේ වැඩ කරන නිශාන්තයි වයි ඉන්දිකායි වයි එකතු කරගන්න කියලාත් මට මැසේජ් එක දාලා තිනු අනිවාර්යෙන්ම. එහෙනම් ඔන්න කට්ටිය මාදුරෙන් එකතු කරගන්නවා. සුබ දවසක් ඔක්කොටම. සරච්චන්ද්‍ර ඩයස් කලේකඩේ රයිගම ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනු. චාමර වීරසිංහගේ සින්දුවක් ඕනේ කියලා අනිවාර්යෙන්ම දෙන්නම්. අද අපේ චාට් එකේ තියෙනවා අඹ අඹම් පිටියේ රේණුකා ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පවුලේ හැමෝම වෙනුවෙන් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ.
ඔය ලස්සනට වඩා සටහන කරනවා මොකද ලස්සනට වඩා ලස්සනට වැඩ සටහන කරනවා කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ නේද? හරිද? ඔය ගොඩක් ස්තුතියි ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. මාත් ලක්කඩ අහගෙන ඉන්නවා මැසේජ් එකත් කියවන්න ෂේනු. කල්පක සින්දුවක් ඕනි කියලා පිටිකල බොරළු හේන සුසන්ත සම්පත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දාසනක් වේවා, සිතුම් පැතුම් මිටවන ලස්සන දවසක් වේවා ඔයාට ගිහන් මල්ලි. මා තහනවා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අදත් සුපුරුදු පරිදි මාවත් එකතු කරගන්න ලැකඳ අහන හැමෝම ඔත් එකතු කරන්. ඔයත් එක්ක අහමු ලස්සන සින්දු ටිකක් අපේ බණ්ඩාරගම ලංකා ප්‍රදීප් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරේ ලක්කඩට කියලා මැසේජ් එක දාලා දෙන ගොඩක් ස්තුතියි. ආදරෙන් එකතු කරගන්නව එහෙනම් කට්ටියම. මං ඊළඟට තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙන්නේ. රීමික්ස් එකක් තමයි මං ලෑස්ති කරගෙන තියෙන්නේ. අපේ රන් සින්දුවට ගිහිල්ලා ආයෙ මේ පැත්තරෙමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කරත් එක්ක දිගටම එකතු වෙන්න.

0: ලකඩ රඩියෝ ITN
1: ලකඩ හබිට හඟින් වෙලා මදක් කරන උදේ 10යි විනාඩි 52යි.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකීන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 0117 679 579.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
3: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

දහය විනාඩි පනස්හය වෙලාව ලැකට හාඩ්බීට් පළවෙනි පැයහෙනම් ඔන්න ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මන්දන්න වාගේ මැසේජ් එක තාම කියවෙ නැත්තේ ඇයි කියලා වා හිතනවති. අනිවාර්යෙන්ම වා එකතු කරගන්න අපි ඊළඟ පැයේදී. අපි ළඟ පැයට යන්න කලින් මතක් කරන ඕන පැල්වත නිෂ්පාදන පිළිබඳව. පැල්වත නිෂ්පාදන කියලා කියන සියයක්ම අපේ රටේ අපේම කිරිගොවින්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. පැල්වත නිෂ්පාදන ගැන කතා කරද්දී පැල්වත කිරිපිටියක පිළිබඳව ගොඩක් දෙනා හොයන කිරිපිටි එකක් තමයි පැල්වත කිරිපිටි එක. පැල්වත කිරිපිටි එක ගත්තත් දැන් ඔයාලට මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැල්වත යෝගට් එක පැල්වත අයිස්ක්‍රීම් එක තියෙනවා. වා කැමති ෆ්ලේවර්ස් ගොඩකින් ඔන්න දැන් වෙළඳ පොලේ පැල්වත අයිස්ක්‍රීම් එකත් ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි පැල්වත කිරි එක පැල්වත යෝගට් පැල්වත අයිස්ක්‍රීම් ඒ වගේම පැල්වත බටර් මේ හැමදේම කිරියාශ්‍රිත නිෂ්පාදන වලට මිලදී ගන්න හොඳම තැන තමයි පැල්වත්ත කියලා කියන්නේ. පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් අපි මෙහෙම මතක් කරගෙන යන්නම්. ස්ටයිල් තිලකරන්දමාවත නුගේගොඩ ගාලුපාර කොල්ලපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම තමයි බත්තරමුල්ල පැලවත්ත ශාඛාව තියෙන අනුරාධපුර මර්ධන් කඩවල ශාඛාවත් ඔන්න ඔයා වෙනුවෙන් විවෘත වෙලායි තියෙන්නේ. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සැලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තෝට අපි මේ වෙලාවේ මතක් කරනවා. හරි, අපි එහෙනම් ලකන හර්ට්බීට් වල පළවෙනි පැයට මේ විදිහට සමු දීලා අපි යනව දෙවෙනි පැයට. අපි ආපහු හැම වෙන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකම් පරිස්සමෙන් සතුටින් අපි වහගෙන ඉන්න. උදේ 10:57 වෙලාව.

0: 89.5 91.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකේ හඬ
1: වෙලාව පෙරවරු 11:00.

0: ලක්හඩ ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණ උදේශිකයි දිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවද දෙනෙකු අත්අඩංගුවටගත් බව ගාල්ල දිසා අපරාධ කොට්ටාසය සඳහන් කළා. ගාල්ල පොලිස් වසවේදී මෝටෘතියකින් පැමිණි පිරිසක් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුවයි අපරාධයට ආධාර අඩු බලදීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. මැදිපෙර දිග සාම්බේ සඳහා කඩු හතරකින් සමන්විත යෝජනාවලියක් ඉදිරිපත් කළ බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළා. පවතින උණුසුම්කාරී වාතාවරණය සම්පතියකට පත් කර සාම්ප ක්‍රියාවලිය ශක්තිමත් කිරීමයි මූලික අරමුණ. ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. අබුඩා බලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති බවයි ෂින්හුවා පුවත් සේවයේ සඳහන් කළේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති 10:12
3: විසිහතර පෑම සීරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: 11 විනාඩි 3යි වෙලාව.

0: එකොළහ විනාඩි අටයි වෙලාව ලකන හර්ට්බීට් එහෙනම් ඔන්න අපි දෙවැනි පැය මේ විදිහට ආරම්භ කරනවා ආයිබෝවන් කියලා පිළිගන්නවා ආව මේ පැයට ඔන්න දැන් කලින් පැයදී මං කිව්වා වගේම අපේ මැසේජස් කරපු යාළුව කට්ටියක් හිටියා කලින් පැය එකතු කරගන්න බැරි වෙච්ච යාළුව එකතු කරගන්න තමයි හැදුවේ අපි යනවා කොහෙද අද සුබ උපන්දිනයක් සමරන රසික නයන ප්‍රසාද්ට සුබම සුබ උපන්දිනයක් කියලා රත්නේ අලව්වේ පතන්නේ අලව්වේ කැකුලවල රත්නේ කහඳව ඒ වගේම නිල්බිනි ෆොන්සේකා කට්ටිය තමයි සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ ප්‍රසාද් එනං උණු ආට ලක්ෂණ හර්ට් බීට් අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දිගු කල් දිනේවා වැජබේවා ලක්ෂණ ඔබ කොතන හිටියත් ඔබ මේලොවේ ඔබට මේලොවේ දීර්ඝායු වේවා කියලා මට සුබ ප්‍රාර්ථනා කිතු කරන්නේ අපේ එරත්නේ තමරා කුමාරි නේද හරියොන්නව ආදරෙන් අපි මේ වෙලාවේ මේ පැයට එකතු කරගන්නවා හෙඹුටානේ ඉඳලා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා දිනුෂ බොස් ඉන්නවා සුසන්ත රොෂාන් යටියන්තොට ඒ වගේම ආනන්දයි යටියන්තොට සෙල්වන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ උදම් මිට ඉඳලා අපිව අහගෙන ඉන්නවා වැඩ කරන ගමන් අපිවත් එකතු කරගන්න බොස් ඉන්නවා සුදත් සුදත් සේනානායක මිස් ජයන්තා සේනානායක සුනීතා ඒ වගේම නටාෂා රුවන්දි මිලින්ද ඒ වගේම සනාබෝයියා කලුවයියා කට්ටියම එකතු කරගෙන කියලා අපේ ක්‍රිෂාන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සුබ දවසක් සින්දුකට මාවත් එකතු කරගෙන කෑගාල මීදනී ගමේ අපේ උපනන්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ අයියේ දසමාසයක් කුස තුල මා හිඳවා මා මෙලොවට බිහි කළ මගේ උතුම් රත්තරන් අම්මාගේ උපන්දිනය අද ආනේ කොච්චර උතුම් ප්‍රාර්ථනාවක්ද නේ මගේ අම්මට උතුම් දලදා සමිඳු පිහිටයි කියලා අපේ නුවර සංජීව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සංජීව උන්වගේ අම්මට අපි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් ඒ වගේම දීර්ඝායු වෙන්න කියලා අපි ඔන්න ඔයාට ප්‍රාර්ථනා කරනවා ලස්සන සින්දුවක් කොහොණි කියලා මම මැසේජ් එක දාලා තියෙන්නේ අපේ වාද්දුවෙන් තමිඳු නේද යවත ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ සේරුවාවිල KDA සමර්සිංහ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අපි ලස්සන සින්දුකෙන් එකතු කරගන්න අලව්වේ අපේ උපාඩු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ආය වැඩ කරන තැන අධිපතිතුමා අධිපතිතුමියවත් ආදරෙන් එකතු කරගන්න සමිත සිසිර නිලන්ති වසන්ති ඒ වගේම නන්දන ඇතුළු ලක්ෂණහන සිළු දෙනාමත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපි වැඩ අනේ අපිත් වැඩ අනේ දෙන්නකෝ සින්දුවක් අපේ නිලන්ත නාවුල නිලන්ත කුමාරසිරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ රශ්මි කෞශල්‍ය සචින්ත සුචින්ත සුදේෂ් ඒ වගේම චූටිපැටි අකේෂ් ඔමියුරුත් ආදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ ඉතින් ඔන්න කට්ටියම ආදරෙන් එකතු කරගත්ත මං ලස්සනම ලස්සන සින්දුවකට ඒ වගේම වට්ස්ඇප් චැට් එක පැත්තට යද්දි මට මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා පොරමඩුල්ල ඉඳලා පියල් ඩිලුක්ෂ පුතාල පබූද සඳලු චේනුත් සහ සෙනදි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අදනම් මෙහෙට පායනවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ ඔයාලට පායද්දි අපිට ටික ටික වහින්න ගන්නවා හැබැයි එක දිගටම නෙමෙයි කඩින් කඩ තමයි අපිටත් වහින්නේ ගුඩ් මෝර්නින් අයියේ මාත් අහගෙන ඉන්නේ මැසේජ් එක දාලා තියෙන කවුද අපේ තරුෂි බස්නායක ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකඩ හාර්ට් බීට් මේ පැයට අපේ දරුණේ කියලා තරුෂි තමයි මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන ආදරෙන් මේ වෙලාවේ එකතු කරගන්නවා සුබ උදෑසනක් වේවා ලක්ඬට මට ලස්සන සින්දුවක් දෙන්න අපිත් ඉතින් වැඩ කරන ගමන් ඔයාලව අහනවා නවරින් ශෂිනි මැසේජ් එක දාලා තියෙන්නේ දවසම සුබ වේවා ශෂිනි හොයාට දවසම සුබ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ගුඩ් මෝර්නින් ගිහන් මල්ලි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ දිල්හානි ඉරේෂා රනිල් රාණි නේද රනිල් එමේ රාණි ජානක නෙතුමලි නිෂාදි කට්ටියම එකතු කරගන්න කියලා අපේ අවිස්සාවෙල්ලෙන් රේණු තමයි මැසේජ් එක දාලා තියෙනු රේණු ඒත් එකම ඔන්න හැමදාම වගේම අදත් වැඩ කරන ගමන් වා වහගෙන ඉන්නවා කියලා නාලික අක්කටත් රමණී අක්කට දෙන්නක ලස්සන සින්දුවක් ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපේ මාතලේ නදීෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ආදරෙන් එකතු කරගන්නවා හැමදාම වගේම අදත් ගිනිගත් හේන පෝස්ට් ඔෆිස් එකේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ මංජුල හේමන්ත ගිනිගත් හේන ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කට්ටියම එකතු කරගන්නවා මම ලස්සන සින්දුවක් කියලා ළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ අපි එහෙනම් සින්දුව අහලා මේ පැත්තරේම ආරාධනා කරනවා අපේ FM 93.5 මනු තුන දශමහතෙන් ලක්ෂණත් එක්ක එකතු වෙන්න ලක්ෂණ හඩ් බීට් හන වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යන්නම් 11:13 වෙලාව
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. DeepTech Pressure Pumps. අමතන්න 077 777 7374.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: Heartbeat.

0: கீதையா ඔබවිත තිලින කිරීමේ බැතිබරදායකත්වය
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: පන සිතනීමන පුතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාතා රාත්‍රී නොවේට.

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
4: මගේ පෙරලි පෙම්වති
5: මේ චැනල් එකේ තමන්ගේ අනිත් පැත්තේ ඉන්න එකා වුණත් ගෙනල්ලා උගේ රිදිගල වල යවනවා කියලා මම දන්නවා. මම පොඩ්ඩක් හොඳ බෙල්ට් එකක් එහෙම දාගෙන ආවා.
6: ඒක හොඳයි.
0: අධ්‍යක්ෂණය ඉන්දික ධර්මතිලක.
6: ලංකාවේ ඕනතරම් කාන්තාවන් ඉන්නවා, ස්ත්‍රීන් ඉන්නවා, තමන්ගේ පවුල තනියම රකබලා ගන්න කිසිම පුරුෂයෙක්ගේ උදව්වක් නැතිව.
5: ඕනතරම් කියන එක ඇතුළෙම තියෙනවනේ, හැමතැනම නෑ කියන්නේ.
0: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හට් බීට්
1: විනාඩි 24 වෙලාව ලකන හර්ට් බීට් එකින්නේ දෙවනි පැය ඔයා මේ විදිහට අපි ලස්සන සින්දුවක් තෝරගත්ත ආත්මාලියනගේ සිංහල තියෙන සින්දුවට යන කලින් ඔයාලට පළවතු නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. දැන් අපි යෝගට් එකක් එහෙම ගත්තට පස්සේ අපි බලන්නේ යෝගට් එකේ මොනවද. සාමාන්‍යයෙන් අපි වැඩිපුරම බලන්නේ මිල නේද? ඒ වගේම තමයි මේ මිලට හරියන යෝගට් එකක්ද එහෙම නැත්නම් අපි එක්ස්පයර් ඩේට් එක බලනවානේ. මේ හැමදේම බලලා තමයි අපි මිලදී ගන්නෙ. කාලබල්ල යෝගට් එකක් ගන්න බෑනේ නේද? හරි, ඉතින් කාලබල්ල ගන්න ඕනේ නෑ මේ යෝගට් එක නම්. කල්වත්ත කියලා කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක්. ඒක හින්දා බය නැතුව මෙතනදී ගන්න වෙලද පොරට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන අපේ රටේ අපේ කිරිගුවින්ගෙන් ලබා ගන්නා වූ කිරිඅස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඒක හින්දා බය නැතුව අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් නම් ඒ පැල්වත්ත නිෂ්පාදන තමයි. පැල්වත්ත නිෂ්පාදන ගත්තට පස්සේ යෝගට් විතරක් නෙමෙයි පැල්වත්ත කිරිපිටියකටත් සමාජයේ තියෙන ඉතාමත් ඉහළ ඉල්ලීමක්. පැල්වත්ත කිරිපිටි ගත්තට පස්සේ මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම ඔයාලට මිලදී ගන්න පුළුවන්. මම මෙන්න මේ කියන අවුට්ලට් එකට ගියොත් ඔයාලට මේව මිලදී ගන්න පුළුවන්. ස්ථල දෙලගරත් මාවතන උගේකොඩ ගාලුපාර කොල්ලපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දිය තියෙන ශාඛාව, බත්තරමුල්ල පළවත්ත ශාඛාව, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව ඔන්න ඔයාලෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාලට පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන මිලදී ගන්න. හරියටම පැල්වත්ත නාමය යටතේද කියලා බලන්න මේ නිෂ්පාදන. සමහර වෙලාවට ව්‍යාජ අනුකරණත් බැරිඳ පොලේ තියෙන පුළුවන්. හරි, අපි සින්දුවට යමු. ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගෙන තියෙන්නේ. ආත්මාලියනගේ සිංහල තියෙන්නේ මේ දෙවෙනි පැයි තමයි ලකන හාර්ට් බීට් වල. ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට එන්න පුළුවන් නම්බර් එක මතක් කරනම් 0703 93 5 93 7 0703 93 5 93 7 අපේ වට්ස්ඇප් නම්බර් එක. ඉක්මනට මැසේජ් එක දාන්න, මම බලන් ඉන්නවා එනකන්. 11:27

0: 11 විනාඩි 30 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Beep.

0: 11 විනාඩි 35යි වෙලාව. ලකන හර්ට් බීට් වල දෙවෙනි පැය ඔයා මේ විදිහට මාත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ වෙලාවේ මට මැසේජ් එකක් දාලා දෙනවා. සුබ උදෑසනක් වේවා. අද අපේ බොස් රංග සම්පත්ගේ දුව සෙතුණිගේ 11 වෙනි උපන්දිනේ. ඉතින් එයාට සුබම සුබ වාසනාවන්ත උපන්දිනයකට ආශිර්වාදනවා කියලා මැසේජ් එක දාලා තියෙනවා අපේ රේණුකා. ඉන්නවා සෙට් එකක්ම රේණුකා, මානෙල්, නන්දනී, නයනා, උදේෂී, නිලුකා, පුෂ්පා, නිසංසලා, දුලීකා, පහන්, නුවන් ඒ වගේම කට්ටියම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන දිලේකා. නන්දල මාමුල අපි කුඩා මාදුවෙන් තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඔන්න ඔයාට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ලකඩව පිට. සුබ දවසක් මටත් ලස්සන සින්දුවක් ඕනි. රොෂාන්ත ඉතාලිය ඉඳලා අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. හයි හයි හાર્ට් බීට්. බණ්ඩාරගම ඉඳලා අපිත් ඔයාව අහගෙන ඉන්නවා. සින්දුවකට අපි එකතු කරගන්න. බොස් ඉන්නවා බුද්ධිකස ඇතුළු වැඩ කරන සෙට් එක. හැමෝම වයිලක්කනහන හැමෝම අය එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයි ආයි බොවන්. හෙලේ හෙලේ හෙලේ. කවුද මේ? අපේ මෙන්ඩිස් නේද? මෙන්ඩිස් ඔයා තින්නවා කියලා දන්නවා. ආදරෙන් එකතු කරගන්නවා. අපේ ඉතාලි වලින් මෙන්ඩිස් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. එයාත් මේ වෙලාවේ ආව කියලා මැසේජ් එක දාලා තිනා. ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වල දෙවෙනි පැයට මේ විදිහට. ඇත්තකම නෝමල් මැසේජ් කරපු යාළුවෙකුත් ඉන්නවා. අස්සලාම් අලයිකුම් ගෙහන් බයි. සලාම් අලයිකුම්. නොකෙව්වත් එවනවා මිසයිලයක් කියලා මැසේජ් එක දාලා දින අපේ ගිනිගත් ඉන්නේ සුපුන්. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. සුබ දවසක් වේවා ගෙහන් අයියා. අපිත් ලක්කඩ හනම ගමන් ඉන්නේ. කඩේ ඉඳන් ඔයා වහන්නේ කලම්පැල්ලේ චාන්දනී. එතකොට දුව චාමරි වත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මං ඉල්ලුවේ ආදරයෙන් ඔබේ දැනුණු තරම් සින්දුව ප්‍රදීප්ගේ යනකොටවත් දීලා යන්න කියලා මට මැසේජ් එක දාලා තියෙනවා. කොහොමද තමර දෙන්නේ? අපි ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් හදා අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් ඔය සින්දුවත් අපේ ප්ලේලිස්ට් එකේ නෑනේ. ඒක හින්දා අනිවාර්යෙන් හෙට දෙන්නම්. හරිද? ඒත්කම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එක දාලා තියෙන අලව්වේ කොහලාන ජයකලනි සින්දුහන් මේ වෙලාවෙ එකතු කරගන්නවා. උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් ඇතුළු ලක්කනහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඇහැලිය ගොඩින් අපේ ආනන්දත් මේ වෙලාවෙ ලක්කනහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් කට්ටියම එකතු කරගෙන දැන් මේ දවස්වල තවත් ගොඩක් දෙනා ඒ වගේම TikTok එකේ පොඩ්ඩක් වෛරල් වෙච්ච සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි සින්දුවට යන්න කලින් වෙලාවත් බලලා ඉන්න ඕන. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරනනම් 11 විනාඩි 37යි.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හන හද බලා ගන්න.
4: Heartbeat.

11 විනාඩි 30ට වෙලාද? ඔන්න හැමෝම ඉල්ලුව සින්දුව. පියත් රාජපක්ෂගේ අලුත් සින්දුව. ගමේ වෙදා අපි ළඟට ෂෝ එකේ සින්දුව විදිහට තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ සින්දු ගොඩක් වාර දවල් එක වෙනකන් අහන්න පුළුවන්. ලකන හાર્ට් බීට් එකක තුල හිටියොත් එහෙම මැසේජ් එකක් දාන්න මේ පැත්තට. මම බලන් ඉන්නවා එනකන්. 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඔයා වෙනුවෙන් දවල් එක වෙනකන් විවෘත වෙලා තියෙන්නේ. මේ වගේ ලස්සනම ලස්සන සින්දු ටිකක් අද අපේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. අපි යමු එහෙනම් සින්දුවට. මේ විදිහට

0: නගර හාර්ට් බීට් හැංගෙන වෙලා මතක් කරනම් 11 විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: 11:48
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලකන මොමදින් ඉස් ඇලි ඒකට මනුස්සෙක්ව තෝරගන්න.

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දිනකම දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: 11 විනාඩි 56යි.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතර වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: වාර්තා තබන කෝටි අටේ එන්නල්වී දන නිධානය ලොතරැයි රුපියල් කෝටි 13.9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
1: YouTube channel එක දැන්ම subscribe කරන්න.

11 විනාඩි 54 වෙලාව ලක්ෂණ හાર્ට් බීට් එකෙන් ඔන්න අපිට දෙවෙනි පැයි වැඩ කරන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඊට කලින් අපිට ඉන්නවා තව යාළුවෙක් එකතු කරගන්න, ටග්ගාල එකතු කරගන්නම්. කුමාර් එරමදු ගොල්ල අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් වේවා. අපි තහගෙන ඉන්න අපිවත් සින්දුවකට එකතු කරගන්න. මාතලේ කුමාර් එරමදු ගොල්ල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නයන ඉන්නවා, සුභාෂිනි ඉන්නවා, ගාමිණි ඉන්නවා, කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යමු සින්දුවට. ඊට කලින් පැල්වත්ත නිෂ්පාදන පිළිබඳවත් මතක් කරන්න ඕන. පැල්වත්ත නිෂ්පාදන කියලා කියන සේරසියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බය නැතුව මිලදී ගන්න. අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත නිෂ්පාදන කියලා කියන්නේ. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්න කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. මම මේ අවුට්ලට් ටිකත් ඉක්මනට මතක් කරන්නම්. ඔයාලට මේ අවුට්ලට් ටිකට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. ස්ටැන දිලකරන්ද මාවත, නුගේගොඩ ගාලුබාර, කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත්ත ශාඛාව, ඒ වගේම තමයි රදපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්නා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා ඔයාලට පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. හරි, අපි එහෙනම් ලස්සන සින්දුවකින් ඊළඟ පැයට යනවා. අපි අපහු හම්බ වෙන්නේ 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් සතුටින් පරිස්සමෙන් අපිව හගෙන ඉන්න. 11 විනාඩි 56යි වෙලාව.

0: настала.
1: මන්ත්‍රී චාමරව සභාගැබෙන් ඉවතට. මාර්ග සංවර්ධන ව්‍යාපෘති ටෙඩර් පටිපාටියට අනුවම. රටම එකට ජාතික මෙහෙයුමේ තවත් වැඩසටහනක්. විශ්‍රාම වැටු වැඩි කිරීමේ පළමු අදියර සාර්ථකව අවසන්. ගෙවුණු මාස පහට 950,000 ඉක්ම වූ සංචාරකයන් පිරිසක්. ආණ්ඩයික කිරිපිටි බිලේ සංශෝධනය. රුසියා ජනපති චීනයට. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තේ සමගින් මම සුලක්ෂණී උදේශිකායි තිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ. පාර්ලිමේන්තු මන්ත්‍රී චාබර සම්පත් දසනායක මහතාගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් සභාගැවෙන් ඉවත් කරන ලෙසට කතානායකවරයා පාර්ලිමේන්තුවේදී නියෝග කර තිබෙනවා. වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී අධිකරණ තීන්දුවක් පිළිබඳ විවේචන සිදු නොකරන ලෙස කතානායකවරයා දැනුම් දීමත් සමගයි මෙම උරුසුම් තත්ත්වය ඇති වුණේ. එහිදී චාම්බර සම්පත් දසනායක මහතා, අවාත්‍ය විමල් රත්නායක මහතා සහ කතානායකවරයා අදහස් පළ කළා.
2: මගේ පොයින්ට් එක මම ඊයේ ඔබතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් දුන්නා. මට ඒ වරප්‍රසාද ප්‍රශ්නේ අද ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරන්න මං ඉන්නේ.
3: ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට ලේකම් මණ්ඩලයෙන් විසින් ලබා දුන්නා නේද? ඔබතුමා කරුණාකර ඔබතුමාගේ අසුනට යන්න.
4: පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග වලට පිටින් මේ පාර්ලිමේන්තුව කරගෙන යන්න දෙන්න එපා. මං කියන්නේ එච්චර.
3: පැහැදිලිවමු.
4: මෙතන කරන්න, මෙතන ඔබතුමාගේ විපක්ෂයේ සංවිධායකවරුන්ට වගකීමක් තිබෙනවා.
2: ගරු කතානායකතුමා, මං ඊයේ දවල් ඇවිල්ලා ඔබතුමාට ලිපියක් දුන්නා. ඔබතුමා මංව එලව ගත්තා, ඔබතුමාට බාධා කරා. ඒකට මං කමන්නේ නැහැ.
3: ඔබතුමා මගේ කාමරයට ආවේ කිසිම අවශ්‍යකම් තොරව.
2: මට දැන් ගරු කතානායකතුමා, මම ඊයේ සභානායකතුමාටත් අධිකරණ ඇමතුමාටත් ලේකම් තුමියටත් කොයි මෙතන වරප්‍රසාද කඩ වෙලා තියෙනවා. බදුල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දෙන් තේරීපත් වූ වී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 10 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කරන මාහට චීන මහජන සමූහ ආණ්ඩුව මගින් වාණිජ අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහා වැඩමුළුවක් සඳහා මා තෝරාපත් කරගෙන ඇත. ඒ සඳහා 2026-25 සිට 2026-06 විදේශගත වීමට අවශ්‍ය තිබෙනි. නමුත් අල්ලස් හා දූෂණ කොමිෂන් විමර්ශන කොමිෂන් මගින් මහේස්ථාත් අධිකරණයේ පවරා ඇති නඩුවෙන් හේතුවෙන් මාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංක 1 අලුත්කඩේ මහේස්ථාත් අධිකරණයේ රඳවාගෙන තිබේ. අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිලධාරීන් විසින් දිගින් දිගටම විරුද්ධ වීම හේතු තුලින්
3: මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා, අධිකරණය විසින් දන්ලා තියෙන කාරණාවක් සම්බන්ධයෙන් බැවින් අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට සෝ කතාවටත් කිරීමට හැකියාවක් නැහැ ගරු මන්ත්‍රීතුමා.
4: අපි පැහැදිලිව කියන්නේ ඔබතුමා මේ ප්‍රශ්නේ අපිත් එක්ක කතා කළා. එතකොට ඒක වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බව අපි පැහැදිලිවම දන්නවා. ඒ වගේම අධිකරණයෙන් දීලා තියෙන නියෝගයක්. නමුත් ඔබතුමාට මන්ත්‍රීවරයෙක් වශයෙන් යම්කිසි වේදනාවකට ලක් කරලා තියෙන අපිට තේරිච්ච නිසා තමයි මමත් හිතුවේ ඔබතුමාට මේක යම් ප්‍රමාණයකට වරප්‍රසාද නැද්ද විශේෂ තත්වයක් කරද කියන්න දුන්නට මම පෞද්ගලිකව මම හිතුවා. ඔබතුමා කියන එක රීති විරෝධී. ඒ නිසා මම කරුණාවෙන් කියන්නේ ඔබතුමාගේ දුක් ගැන වීලා ගසා කන්න දෙන්න එපා මේ දේශපාලන වශයෙන් අනාථ වෙච්ච කට්ටියට.
3: ඔබතුමාගේ මේ නීති විරෝධී අපහාසාත්මක ඇතිර කරුණාකර ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩකටු සඳහා වාම
4: ගරු කතානායකතුමනි, මේක මහා විහිළුවක්. නීතිකාරයා කතා කරන නඩුව ගැන
3: ලේකම්තුමිය වාම මෙතුමා මේ ඉදිරි සභාව වැඩකටු සඳහා
4: සභාවෙන් ඉදිරි වැඩකටු කරන කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා, භාග දොස්තර කෙනෙක් දැන් වීඩියෝ කරනවා. ඒක
3: ලේකම්තුමිය මෙතුමා ඉදිරි
1: මාර්ග සංවර්ධන ව්‍යාපෘති නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව ක්‍රියාත්මක බව අමාත්‍ය විමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කණ්ඩායනායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
5: කරුණාකර අපිට කියන්න පුළුවන් ද ඔබතුමා කිව්වා රඹුකන ඒව ඔක්කොම දීලා තියෙන ටෙන්ඩර් තුලින්ද කොයි ආකාරයෙන්ද මේක දීලා තියෙන්නේ? මොකද අද පිටරට ණය ගත්තාම ඒක ඩොලර් නෝට් එකකුත් වෙනවා, මේ කොස් ස්කලේෂනකුත් වෙනවා. මේක දේශීය වශයෙන් ගත්තොත් එක වෙන්නේ නැහැ.
4: අධිවේගී මාර්ග සම්බන්ධවත් අනිත් මාර්ග සම්බන්ධවත් සියල්ලම දීලා තියෙන්නේ විවෘත ටෙන්ඩර් මතම පමණයි. ඒ අර වෙන කිසිම ක්‍රමයකට දීලා නැහැ. සැලසුම් කරපු වියදම් වෙනස් වීම කියන එක තීරණය වෙලා තිබෙන හේතු ගණනාවක් මත එකක් තමයි මේ ආර්ථික අර්බුදය නිසා ප්‍රමාද වීම නිසා අපිට ගෙවන්නලා තිබෙන ප්‍රමාද ගාස්තු බිලියන් 60කට වැඩි ඔය මධ්‍යම අධිවේගී මාර්ග විතරයි. දෙවෙනි එක තමයි එක්ස්චේන්ජ් රේට් එක කොහොමත් වැඩි වෙලා තිබෙන්නේ. සමහර ව්‍යාපෘති හරියට ප්ලෑන් කරලා තිබුණාට හරියට ඩිසයින් කරලා නැති වුණාම වියදම අනපේක්ෂිත ලෙස වැඩි වෙනවා. ඒවා වළක්වගෙන තමයි අපි දැන් කරන්නේ.
5: ඒ වගේම ඔඩිට් කරි එකක් තියෙනවා මිලියන් 4614ක කාර් එක්ස්ප්‍රෙස් වේ එකේ ඇතුල් වෙලා තියෙනවා. නමුත් එළියට යනකොට ගෙවල නැති එකේ පරතරය ඔඩිට් රිපෝට් එකේ තියෙන 4614යි කියලා.
4: ඔඩිට් කරි සරි මම ඔඩිට් කරි ඔබතුමා මේ ප්‍රශ්නට ඍජුව සම්බන්ධ නැහෙනේ. ඔයාලා කියන්න බලන්න. නමුත් ඒක හේතු කීපයක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි මේ ටෝල් ගේට්ස් වලින් අවශ්‍ය කරන ටෙලර්ස් නැති නිසා සමහරට ඇතුළු වුණාට සමහරට එක්සිට් එකේ කෙනෙක් නැති තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ටෝල් ගේට් වල වංචා වුණා විවිධ ක්‍රමවලට ඒව නිසාත්වක වෙන්න පුළුවන්. ඒක ඔඩිට් ක්වරි එකක්නේ. ඔක ඔප්පු වෙලා නැහෙනේ ඔඩිට් එකෙන් දැන්. උත්තර දෙන්න ඕන. ඒ නිසා මම හිතන ඉදිරියේදී ආර්.ඩී. එකක ඔඩිට් එකට පිළිතුරු දීමේදී තමයි සම්පූර්ණ උත්තර හොයාගන්නේ. නමුත් පැහැදිලි ලීකේජ් එකක් එක්සිට් සහ එන්ට්‍රන්ස් වලදී තිබිලා තිබෙනවා. සමහර දැනුත් එක වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඒක අවම කරගෙන
1: විෂ භද්‍රව්‍ය ව්‍යසනය මුල්ලිපුටා තැබීම සඳහා වූ රටම එකට ජාතික බෙහෙවුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. ඒ අභාත්‍යානන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් බාහිරට ගඩා විෂ භද්‍රව්‍ය ප්‍රමාදයකින් තොර විනාශ කිරීමට අවශ්‍ය වන නීති සංශෝධනය කිරීම පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුණා. අදාළ නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ කමිටුවේ යෝජිත නීති සංශෝධනය සහ එහි නෛතික රාමුව ජාතික සභාවේ අවධානයට ලක් කර තිබෙනවා. විෂ මද්‍රව්‍ය ප්‍රමාදයකින් තොර විනාශ කිරීමේ අවශ්‍යතාව සඳහා යෝජනා ඉදිරිපත් කිරීමද සිදු වුණා. අදාළ නව සංශෝධන ඉදිරියේදී නීති කිටුපත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රටම එකට ජාතික බෙහෙවුමේ සාර්ථකත්වය සඳහා සිර දෙනාගේ කැපවීම අත්‍යවශ්‍ය බව භික්ෂුන් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයන් පෙන්වා දුන්නා.
0: තරුණ තරුණියන් සහ පාසල්වල ඉගෙන ගන්න දරුවන් පවා මේ විෂ මද්‍රව්‍ය වලට නැඹුරු වෙලා සිටිනවා. ඉතින් අනාගත පරපුර ආරක්ෂා කරගන්නට ඔවුන්ගේ අනාගතය ආලෝකමත් කරන්නට නම් මේ විෂ මද්‍රව්‍ය රටෙන් තුරන් කරන්නට ගත යුතු ක්‍රියාමාර්ග නිසි ආකාරව ගත යුතු වෙනවා. ඉතින් මේ වකවානුව තුලදී අතිගරු ජනාධිපතිතුමන්ගේ උදාර සංකල්පය යටතේ රටම එකට ජාතික මෙහෙයුම දියත් කරමින් විෂ මද්‍රව්‍ය තුරන් කිරීමේ කටයුත්තට පුරෝගාමීව කටයුතු සිද්ධ කරන බවට ජනාධිපතිතුමන් විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනා. අන්හේනම් අපේ පුරවැසියන් වශයෙන් ලාංකිකයන් වශයෙන් අපේ හැම දිනාටම තියෙනවා කටයුත්තක් කාර්යභාරයක්.
6: ஒரு தனி நபர் கடும்பொழுது அந்த தனி நபர் கிட்டது
7: අපේ රටේ අභිවෘද්ධියුනුවින් මෙම මෙහෙයුම සිදු කළ යුතුයි. තරුණ પરම්පරාව මේ සඳහා ආකර්ෂණීය වීම වැළැක්වීම වැදගත්. මෙවෙනුවෙන් අපිට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා.
1: විශ්‍රාම වැටු වැඩි කිරීමේ පළමු අදියර සාර්ථකව අවසන් කර තිබෙනවා. ප්‍රතිශෝධ ලැබී ඇති පිරිසෙන් 98%කට වැඩි සංඛ්‍යාවකට ගෙවීම් අවසන් කර ඇති බවයි අමාත්‍ය මහාචාර්ය චන්දරාභිරත් මහතා විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුවේ කළ සංචාරයකදී හෙළිවුණේ. මෙම සෙවන විට විශ්‍රාමිකයන් 429,000කට වැඩි කළ විශ්‍රාම වැටුප් ගෙවා අවසන් කර තිබෙනවා. 463,000ක් පමණ විශ්‍රාම වැටුප් ලාභීන් සිට අතර මාසයකට අලුතින් එක්වන සංඛ්‍යාව 2500ක්. විශ්‍රාම වැටුප් ප්‍රතිශෝධනයේදී දෙවන අදියර ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 1,51,042 ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා. මේ මාස පළවෙනිදා සිට 17 වෙනිදා දක්වා සංචාරකයන් 75,405 පැමිණ තිබෙනවා. ජනවාරි මාසයේදී පැමිණ තිබූ සංඛ්‍යාව 277,327ක්. පෙබරවාරි මාසයේදී සංචාරකයන් 279,328 පැමිණ තිබෙනවා. මාර්තු මාසයේ පැමිණි සංඛ්‍යාව 183,979ක්. අප්‍රේල් මාසයේදීද සංචාරකයන් 135,643 දෙනෙකු පැමිණ ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. වැඩිම සංචාරක පිරිසවල 221,953 පැමිණ තිබෙන්නේ ඉන්දියාවෙන්. බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංඛ්‍යාව 92,925ක්. චීනය, ජර්මනිය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලින්ද සංචාරකයන් පැමිණ තිබෙනවා. ආනයනික කිරිපිටි බිල සංශෝධනය කර තිබෙනවා. ඊට අනුව ග්‍රෑම් 450ක කිරිපිටි පැකට්ටුවක බිල සංශෝධනය කර තිබෙන්නේ රුපියල් 50කින්. කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක බිල රුපියල් 125කින් ඉහළ නැන්වෙනවා. ලුණු අපනයන ආදායම 2030 වන විට ඇමරිකා ඩොලර් මිලියන 400 දක්වා ඉහළ නැන්වීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය වසරේදී මෙරට ලුණු නිෂ්පාදන අපනයනය තුළින් ලබා ඇති ආදායම ඇමරිකා ඩොලර් මිලියන 205ක්. ලුණු කර්මාන්තයේ අපනයන තරංකාරීත්ව ඉහළ නැන්වීමේ අරමුණින් සංවිධානය කළ වැඩසටහනක් අපනයන සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වුණා. එම මණ්ඩලයේ කාර්මික නිෂ්පාදන අංශයයි එය සංවිධානය කළේ. හඟුරන් කෙත රිකිල්ල ගස් කඩ ඓතිහාසික අම්බලප කේන්ද්‍ර කරගනිමින් පුරවිද්‍යාතුරතුරු හා සංචාරක මඟ පෙන්වීමේ ස්ථානයක් විවෘත කර තිබෙනවා. මෙම අම්බලම 1700 පමණ ඉදිකරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. මහනුවර සිට බන්තාරම් නුවර හරහා නූරෙලි දක්වාත් රිකිල්ල ගස් කඩ හරහා හේවා හැට බුල්ලොය දක්වා ගමන් කළ ජනතාවගේ නවතනක් ලෙස මෙම අම්බලම යොදාගන්නට ඇති බවටත් සැලකෙනවා. එම ස්ථානයේ පුරවිද්‍යාතුරතුරු මධ්‍යස්ථානයක් හා සංචාරක බග පෙන්වීමේ කාර්යාලයක් විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
8: වර්තමාන රටේ හැටියට අපි ඉන්නවා තීන්දුවක. රටේ මොනතරම් සංවර්ධනයක් කරත් අපේ අතීත උරුමයන් විනාශ කරලා එවැනි සංවර්ධනයක් කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා ඉදිරියටත් අපි සංවර්ධන කටයුතු සිදු කරද්දී අපේ ඉතිහාසය, අපේ ඓතිහාසික උරුමයන් සියල්ල රැකගනිමින් තමයි ඒවා අනාගත පරම්පරාවට දායාදයන් යන ඉතිරි කරමින් තමයි අපි මේ සියලු කටයුතු සිදු කරන්න ඕනකම තියෙන්නේ.
1: වාහන අනයනය කිරීමට නයවරලි පිනිකුත් කිරීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනාවක් එල්ලවන බවට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ඔන්නියා පොලිටික්ස් වැඩසටහනේදී අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. එහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ සමාජ මාධ්‍ය පළවන අසත්‍ය ප්‍රචාරවලට නොරවටන ලෙසයි.
9: විපක්ෂ නියෝජිතන් කිහිප දෙනෙක් චෝදනාවක් කරනවා 15 වෙනිදා ණයවර ලිපි එහෙම නැත්නම් වාහන 4000කට අදාළව LC ඕපන් කරලා තියෙනවා. මේ ණයවර ලිපිය ඕපන් කරලා විවෘත කරලා තියෙනවා කියලා ආණ්ඩුවට ඒ වගේම නිලධාරින්ට ඍජු චෝදනාවක් එල්ල කළා. ඔබට පිළිතුරක් දිය හැකි තීට ඒට සංකේත දත්ත.
10: පළමු කොටම කියන්නට ඕනේ
9: බරපතල චෝදනාවක්. මොකද ඔබේ තොරතුරු පිටට ගියා ආකාරයෙන් තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ.
10: ගොඩාක් දේවල් සංඛ්‍යාවල් කියනකොට හරි බරපතලයි. ඒ හේතුව ඒගොල්ලන් බොරු සංඛ්‍යා කියනවා. පළමු කොටගෙන මේ 4000කට වැඩිය මැයි 15 වෙනිදා ගෙවන් ගෙනාවයි කියන එක සම්පූර්ණ බොරුවක්.
9: 15 වෙනිදා ණයවර ලිපි.
10: ණයවර ලිපි වල වාහන එකතු 4000කට වැඩිය කියන එක සම්පූර්ණ බොරුවක්. මම හරිම ගාන කියන්න. LC විවෘත කරලා තියෙන වාහන 1782යි. 15 වෙනිදා ගෙන්න වාහන ප්‍රමාණය 1782යි. ණයවර ලිපි 380ක් විවෘත වෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 23.71ක් වෙන මේක තමයි දත්තය. එතකොට කවුරු හෝ දැන් මේ විපක්ෂයේ විශේෂයෙන් මේ තොරතුරු ඉදිරිපත් කරන අය ඒ ලැජ්ජාව ඒකන සදාචාරයේ පැත්තකට දාලා කියන්නේ හෙට මේක දැන් බොරුවක් බවට පත් වෙනවනේ. ඉතින් වගේ වගක් නෑනේ. 4000 නෙමේ. මොකද මේ වගේ ලොකු සංඛ්‍යාවක් කිවීම තුල මේ උත්සාහ කරන්නේ ඔවුන් මුණ දීලා තියෙන අර්බුදයෙන් ගොඩ යන්න රට පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා මහජනතාව නොමග යවුණා. ඉතින් ඇත්තටම මහජනතාවත් මේවට යම් ආකාරයක නොමග ගිහිල්ලා ඉවරලා අනවශ්‍ය මිලදී ගැනීම කිරීමට අනවශ්‍ය ක්‍රියාකාරකම් කිරීම නිසා ඔවුන්ටත් යම් පාඩු සිද්ධ වෙන්න ඉඳලා. ඔවුන්ට මම යෝජනා කරනවා මේ පදනම් විරවිතෝ කියන තොරතුරු මත විශේෂයෙන්ම Facebook එක වල මේ social media වල කිසිම reference එකක් නැතුව කියන ඒවා ඇත්ත විදියට පිළිගන්න එපා බලන්න.
9: මේ 4000 කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.
10: ප්‍රතික්ෂේප කරනවා.
1: විෂ භද්‍රව්‍ය භාවිත කර බගී ප්‍රවාහන බස් රථවල සේවයේදී සිටි රියදුරන් 8 දිනක හා කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන දෙවෙනවා. කළුතර දකුණ පොලිස් වසමේදී විශේෂ පරීක්ෂාවක් සිදු කළා. ඒ පොලිස් නිලධාරීන් හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන නිලධාරීන් එක්ව අත්අඩංගුවටගත් පුද්ගලයන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ වෙත ඉදිරිපත් කර තිබෙනවා. පුද්ගල ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවාද දෙනෙකු අත්අඩංගුවට බව ගාල්ල දිසා අපරාධ කොට්ටාසිය සඳහන් කළා. ගාල්ල පොලිස් වසබේදී මෝටරයකින් පැමිණි පිරිසක් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා. එය නොවයි අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. නිර්දිතික මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත් මෙන්ම ගල්, බාතර සහ නෝරේ දිස්ත්‍රික්වලට මිලිමීටර 50 ඉක්ම වූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැයට කිලෝමීටර 40ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ත්‍රිකුණා බලයේ සිට කංකසන්තුරේ, බණ්ඩාරම, පුත්තලම, කොළඹ, ගාල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙලට ඔබෙන් වන බුදු ප්‍රදේශවල සුළුකේ වේගය පැයට කිලෝමීටර 60ක් පමණ වෙනවා.

0: වැනිකිසිදු ක්‍රියාවක් රෝහල තුර සිදු නොවන බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවයි. ඒ සඳහා විමර්ශනයක් කිරීමට අවශ්‍ය නම් පූර්ණ විවෘත භාවයක් පවතින බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. දිට්ව අපදාවෙන් හයින්ටපත් ව්‍යාපාර සඳහා රුපියල් 2,08,00,000 වන්දි මුදල් ලබා දීම මහවැව ප්‍රදේශයේදී සිදු වුණා. නිවාස හානි සඳහා රුපියල් 70,50,000කට අධික මුදලක් ප්‍රදානය කර තිබෙනවා. වන්දි මුදල් ලබා දීම මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැතුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන් ජානක, මහවැව ප්‍රාදේශීය ලේකම් සුවර්ෂණී බණ්ඩාර හා නාතණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති සාගර විජේසිංහ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. චීනයට පැමිණි රුසියා ජනාධිපති වැඩ්වේර් පුටින්ව එරට විදේශාභාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් පිළිකෙර තිබෙනවා. හමුදා ආචාරද පැවැත්වුණා. මේ රුසියා ජනාධිපතිවරයාගේ 25 වන චීන නිලසාචාරය බවයි ජාත්‍යන්තර බාධ්‍ය සහන් කළේ. ජනාධිපති ෂී ජින්පින් සමග ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. නායකයන් එකහබාද ප්‍රකාශයක්ද නිකුත් කර බවයි ජාත්‍යන්තර බාධ්‍ය සහන් කළේ. වෙනදාම යුක්‍රේන සහ ඉරාන අර්බුදය ඇතුළු කරුණු ගණ්ඩාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු වනවා. ද්විපාක්ෂික සාකච්ඡා පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නැති බවයි මාධ්‍ය පෙන්වා දුන්නේ. රුසියා ජනාධිපතිවරයා හා චීන ජනාධිපතිවරයා හමුදා උත්තමාචාරද පිළිගෙන තිබෙනවා. මාධ්‍ය නායකයන් දෙපළ එකබද්ධ ඡායාරූපයකටද පෙනී සිටියා. අෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා 15 දිනකින් සමන්විත ඉන්දිය කණ්ඩායම නම් කර තිබෙනවා. ජස්ප්‍රීත් බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා විවේක ගන්වා ඇති බව ක්‍රිකට් වාර්තා සඳහන් කළා. ශුභ්මන් ගිල් කණ්ඩායම මෙහෙයවනවා. උපනායකයා ලෙස රිෂා පාන්ට් වෙනුවට කේල් රාහුල් නම් කර ඇති බව ඉන්දිය ක්‍රිකට් කළමනාකාරීත්වයේ සඳහන් කළා. ලබන මාසයේදී තරගය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. മന്ത്രി ചാമരവ് സഭാഗമൻ ഇവതട്ട് മാർഗ സംവർദ്ധന വ്യാപൃതി ടെൻഡർ പട്ടിപ്പാട്ടിയുടെ അനുവമ റട്ടമ എക്കട്ടെ ജാതിക ബഹുമേ തവത് വെടസ്ഥാന විශ්‍රාම වැටු වැඩි කිරීමේ පළමු අධියර සාර්ථකව අවසන්. ගෙවුණු මාස 5ට 950,000 ඉක්ම වූ සංචාරකයන් පිරිසක්. ආඩයිඩික කිරිපිටි බිලේ සංශෝධනය. රුසියා ජනපති චීනයට. මේලක ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. Then inside story visheshangya
1: prashna karana puwataka etta kathawa
2: the inside story the story behind the news
3: ai kothime buddhiya hondatada narakadada prashnayak adu the inside story eganai
2: The story behind the news.
3: ബ്രിട്ടാനി റോയൽ ഒബ്സർവേറ്ററി ആയതിനെ പസകിത അന്തർവംഗവീമക് സിദുകലാ. ഏതമായി സങ്കീർണ ഗട്ടലുബൾട്ട് സനകിൻ പിർതുറു ലബാദിന AI കൊത്തിമ ബുദ്ധിയ മെവലമ നിസാ മിൻസാഗേ ബുദ്ധി മട്ടമ ഹീന വെന്ന പുലുവാൻ കിയലാ. അത്തത മേ കഥാവ.
4: සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා මොකක් හරි තොරතුරක් හොයාගන්න ඕනවා මේක ගිහිල්ලා සර්ච් කරන්න ඕන ඊට පස්සේ ඒන සර්ච් රිසල්ට් එකෙන් තව එකක් ලින්ක් එකක් ඇඩ්ලා එක කියවන්න ඕන ඒක කියවලා තව ලින්ක් එකක් තියෙන්න පුළුවන් ඒක ගිහිල්ලා බලන්න වෙයි ඊට පස්සේ වීඩියෝ එකක් බලන්න වෙයි ඊට පස්සේ ඔඩියෝ බුක් එකක් අහන්න වෙයි ඊට පස්සේ කමෙන්ට්ස් බලන්න වෙයි ඒ වගේ ගොඩක් ස්ටෙප්ස් කරන්න වෙනවා අපිට හරියටම යම් කිසි දෙයක් ගැන ලොකු දත්තයක් එකතු කරගෙන ඒකෙන් සාරාංශයක් ගන්න හැබැයි දැන් AI තියෙන හින්දා අපිට අවශ්‍ය ඩීටේල් එක හොයන්න කිව්වම AI වලින් ගිහින් ගිහිල්ලා ඔය කියන ඔක්කොම වැඩ කළ සමහරට එක සයිට් එකක් නෙවෙයි සයිට් ගන්නවක් බලලා කියවලා ඒ වගේ මේ පිළිපදව තියෙන පබ්ලිකේෂන්ස් කියවලා ඒ පිළිපදව ලෝකේ පළවලා තියෙන අලුත්ම

0: නිවුස් කියවලා ඒ හැමදේම කරලා එයා සමරයිස් කරලා අප්ඩේට් එකක් අපිට දෙන්න. අපිට අර ගත වෙන කාලේ අපිට දෙයක් කියවන්න ඕන කාලේ ඔක්කොම නැති වෙනවා. ඉතින් අපි මේක කරන්න පටන් අරන් මේකට හුරු වුණාම ඇත්තටම සාමාන්‍ය මනුස්සෙක් අර වගේ ලොකු රිසර්ච් එකක් කරලා වගේ දේවල් කියවලා දැනුම ලබාගෙන ලොකු සංයුක්ත දැනුමක් අරගෙන තමයි කන්ක්ලූෂන් එකට සාමාන්‍යයෙන් එන්න ඕන. බට් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකට AI එක පාවිච්චි කරලා ඒ දෙන උත්තරේ සමහර වෙලාවට අරගෙන අපි ඉස්සරහට යන්න පුළුවන්.
1: AI මතම යැපුණොත් මිනිසුන්ගේ සිතීමේ ශක්තිය සහ තාර්කික හැකියාව අඩු වෙනවා කියන්නේ කොහොමද?
0: අපි සාමාන්‍යයෙන් ප්‍රසන්ටේෂන් එකක් හරි ડોකියුමන්ටේෂන් එකක් හරි ලියවිල්ලක් හදනවා කියනකොට ඒ ලියවිල්ලක් හදන්න සාමාන්‍යයෙන් අපිට පැයක් විතර යනවා. ඒක අවශ්‍ය දත්ත ගොනු කරලා ඒක හරි විදිහට ෆෝමැට් කරලා ලයින් කරලා හරිද කියලා බලලා එක එක තැන් වලින් එක එක ඩේටා පොයින්ට්ස් රිෆර් කරලා බට AI වලට අපි හරියටම ප්‍රොම්ප්ට් එක දුන්නොත් අපි හරියටම කිව්වොත් මෙන්න මේකයි මට මේ ડોකියුමන්ට් එක ඕන මෙන්න මේ දේවල් තියෙන්න ඕන මේ දේවල් අතන රිෆර් කරලා ගන්න මෙතන මේ ડોකියුමන්ට් එක කියවලා ගන්න කියලා ඇත්තටම AI ගිහිල්ලා ඒ ඔක්කොම කරලා ඉතාමිකමන්ට් එක කියන අපිට පැයක් යනකොට විනාඩි 5න් ගියා හදලා දෙනවා. අපි අතින් කරාටත් වැඩිය හොඳ තරමේ පුට් එකක් කනල් දෙනවා. ඉතින් එහෙම කරාම හිතන්න දැන් අපිට එහෙම AI ටූල් එකක් යූස් කරන්න බැරි වෙනවා කියලා. සබ්ස්ක්‍රිප්ෂන් එක නැති වුණා කියලා හිතන්න. එහෙම වුණාම ඊට පස්සේ අපිට ආයි මැනුවලි කරන්න හරි අමාරුයි. මොකද මේ ඔක්කොම මොට වෙලා යනවා. මොට වෙලා ගියන් පස්සේ අපිට AI නැතුව කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් උදා වෙනවා.
2: The story behind the news.
1: ඒ විතරක් නෙවෙයි. මිනිසුන් අලුත් දෙයක් ගැන සෙවීමට ඇති කුතුහලයේ පවා නැති වෙලා යන්න පුළුවන් කියලා දැන් දැන් මත පළ වෙනවා.
0: මොකක් හරි ටූල් එක ඩිපෙන්ඩන්ට් වෙලා වැඩ කරගන්න ගියොත් එහෙම ඇත්තටම හිතීමේ ශක්තිය ඒ ඔක්කොම ඒ ඇනලිටිකල් ස්කිල්ස් වගේ තියෙන දේවල් ඉතින් පාවිච්චි කරන්න නැති වුණාම ඕනම දෙයක් ඉතින් ඒක මොට වෙලා යනවානේ. ඒ කතාව හරි. ඒක හරියට නිකන් අර කැල්කියුලේටර් එක දිගටම පාවිච්චි කරන්න ගත්තොත් එහෙම පොඩි ගණනේ කිරීම කරන්නත් අපිට බැරි වෙනානේ. ඒක එහෙම තමයි. ඒක අර ඒ ස්කිල් එක ඇනලිටිකල් ස්කිල් එක ඒ අපිට උපතින් දායාද වෙලා තියෙන ඔක්කොම ස්කිල්ස් ටික මොට වෙලා යනවා. ඒවා පාවිච්චි කරේ නැත්තම් ඒක අනිවාර්යයෙන්ම එහෙම වෙනද. ඒතකොට AI තියෙන හින්දා ගොඩක් කට්ටිය පොත් කියවන්නේ දැන් සමහර වෙලේ පොතේ තියෙන සාරාංශය AI එකට දාලා ගන්නවා. එතකොට ඉතින් ඇත්තටම අපිට මේ සාරාංශය අවුට්පුට් එක ආවට ඉතින් අර පොතක් කියවලා ගන්න පුළුවන් ලොකු දැනුම් සම්භාරයක් තියෙනවා. බට ඒක වෙනුවට එන්නේ ඉතින් ඒකෙන් බොහොම පොඩි ප්‍රතිශතයක් වගේ දැනුමක්නේ. ඉතින් ඒ වගේ AI ටිකටම උනාට වැඩි extensively පාවිච්චි කරන්න ගියොත් එහෙම ඔය කියන ප්‍රශ්නේ ඒ විදිහටම වෙනවා. කිසිම දෙයකට අබ්බැහි වෙන්න එපා කියන්නේ ඒකයි.
1: ඒ අදහස පරිකරක ඉංජිනේරු කුමුදු බණ්ඩාරගේ. විද්‍යා මහා තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකේ නවතම අද්විතීයම නිර්මාණය AI තාක්ෂණය. නමුත් ඕනෑම හොඳ දෙයක් කාලයගේ ඇවෑමෙන් භාවිත කරන ආකාරය අනුව නරකට හැරෙන්න පුළුවන්.
2: The story behind the news.
1: ලෝකේ කිසිම නව සොයා ගැනීමකට කෘත්‍රිම බුද්ධියට දෙවනි නොවන මිනිසාගේ විචක්ෂණශීලී බුද්ධියට අනුව ජීවත් වනවා නම් කොතෙකුත් නව නිපියුම් ඉදිරියේදී බිහි වුණත් නොසැලී ඉදිරියටම ගමන් කරන්න අපිට හැකි වේවි. එවන් ගමනක් වෙනුවෙන් හෙට දවසක් වෙනුවෙන් ඔබට ශක්තිය.
2: The inside story. The story behind the news.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN දවල් 12 විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ඇත්ත ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: හැම්බෑවට එහෙම කංගුට වෙන සද්ද.
1: ලින්ටර් ගන්න මොනවදලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: හරි බාබා, වැඩේ ඉවරුම ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට ඇවිත් ඉන්නවා.
3: හරි හරි හරි, දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න, මම එනකොට අරන් ගන්න.
1: මේ වෙලාව නම් එපා නේද.
0: FM 93.5 FM 93.7
2: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවෙනින් ඩ්‍රයිව් එකක් දෙක.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ITN ලක්හඬ පූජා
0: සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න

0: ප්‍රතිපර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් චාලිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් චාලියයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: දවල් 12 විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ඇද තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සෙත් සුවඳින් පිරේවා.

0: දවල් 12:47.
1: සරණයි.

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලංචේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත්

0: දවල් 12 විනාඩි 50යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න.
2: Hi.
0: දවල් 12 විනාඩි 50යි වෙලාව. ලකන හර්බීට් එක එකතු වෙලා ඉන්නේ මේ විදිහට. අපි ඉතින් ඔන්න ලකන හර්බීට් වලින් තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්තා. මම ලෑස්ති කරගෙන තියෙන ඊළඟට ෂර්ලි වයිජයන්තගේ සින්දුවක්. අපි එහෙනම් සින්දුවට යමු. ආරාධනා කරනවා FM 93.5. FM 93.5 දිගටම ලකනත් එක්ක එකතු වෙන්න. සින්දුවට යන්න කලින් අපේ කොටපතට යන්න ඕන. අපේ ජයමම අපි අහගෙන ඉන්නවා කොහොමද සද්දටම යවාදුරන එකතු කරගන්න ඕන. මහර්ගම පෙත්තට යන්න ඕන. මහර්ගම ඉඳලා මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා අපේ දිනු කළමනාකාරතුමන්වත් එකතු කරගන්න. ඩිලංක සර් ඉන්නවා, එවගේම ගාමිණී සර් ඉන්නවා, විමල ඉන්නවා, රසික ඉන්නවා, නිරෝෂා ඉන්නවා, ඉරේෂා, හර්ෂණී, සිරිවංශ, කුමාරි, සුභ, චූටි, ගයාන්, එවගේම අංශලි, චන්ද්‍රාණි, කමනි, නයනා, චමෝද, එවගේම අනුර, චනිඳු, ලසිත, පසින්දු, එවගේම නිරංගිකා, ශාන්ති ඇතුළු සියලු දෙනාම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එනංගොන කට්ටියම එකතු කරගෙන යමු සින්දුවට.

0: රටට වග කියන රේඩියෝ හට්බීට්.
1: දවල් 12:55 වෙලාව යන්න වෙලාව ඇවිල්ලා තියෙන හේනන් යන්න කලින් ඉන්න අපේ යාළුවෙක් එකතු කරගෙන අපේ සුන්දර ලංකාවේ තරුණී නේද? තරුණී ඔන්නාව ආදරෙන් එකතු කරගෙන ලක්කඩ හාර්ට්බීට් වලට. එහෙනම් අපි ගිහිල්ලෙන්න ආපහු අපි හම්බ වෙන්නේ හෙට. හෙට උදේ 10ට අනිවාර්යයෙන්ම අපි හම්බ වෙනවා. ඒකෙ හින්දා බය වෙන්න එපා. ලස්සනම සුන්දර එකක් කරගෙන හෙට උදේ 10 වෙද්දී එන්න. හා අයියේ මාවත් එකතු කරගෙන දසුන් නදුනේ වගේම නදීෂා නිම්සර අපි වල වහන ගමන් ඉන්නේ. හිරුන් තමයි අපේ මැසේජ් එක දාලා තියෙන. හිරුන් ඔන්නවත් ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හාර්ට්බීට් වලට. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි අදට මේ විදිහට ලක්කඩ හාර්ට්බීට් වලින් සමුගෙන යනවා. කොහොමද බේරුලා යන්නේ? ඇල්පිටිය කාර්යවස මේ වෙලාවේ යහගෙන ඉන්නවා කියලා මටත් සින්දුවක් ඕනේ කියලා මැසේජ් එක දාලා තියෙනවා. එයාවත් එකතු කරගෙනම අපි යන්නම්. එහෙනම් ගිහිල්ලෙන්නම්. මම ගියාට වඩා පාළුවක් නැතුව අපේ චාමි එනව තව දෙකකින් ඕල් ටයිම් බීට්ස් අරගෙන. එහෙනම් ගිහිල්ලෙන්නම්. හැමෝටම ජය වේවා. Mama Geet.

0: රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකායි දිරිවිර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයින් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනට තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: වාහන අවභාවිතා කර රජයට රුපියල් මිලියන 900ක පාඩුවක් සිදු කළ බවට එල්ල වූ චෝදනාවට අදාළ නඩුවට හිටපු අමාත්‍ය විමල් වීරමච මහතා අද පෙනී සිටියා. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් 2015ට පෙර පැවති රජයෙන් ජාතික නිදහස් පෙරමුට ලබා දුන් රජයේ වාහන 40ක් අභාවිත කරමින් රුපියල් මිලියන 900ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව අපමත සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු දෙදෙනාට එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලැබුණු නොවැම්බර් මාසයේ කුළුසුවනදා තේ කල්තබන ලෙස කොටු මහේස්ත්‍රාත් නියෝග කළා.
1: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: රුසියා ජනාධිපති ව්ලඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර එකතා වැඩපිළිවෙලක් ඇති කරගෙන තිබෙනවා. කිවිසුම් 20කට ලැබීමටයි නියමිතව තිබෙන්නේ. වෙළඳාම සහ තාක්ෂණික හවුල්කාරීත්ව ඇතුළු කිවිසුම් ඊට අයත් වෙනවා. දීපාශ්‍රමික සහයෝගිතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. චීන අගමැතිවරයා සමගද රුසියා ජනාධිපතිවරයා සාකච්ඡා කරනවා. මේලක ලක්කඩ ප්‍රවෘත්ති පසු දෙකට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දින ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පෑතුන
0: ඕල්ට.

එක පහු වෙලා විනාඩි 10යි වෙලාව. අයිබෝවන් සුබ දවසක් වේවා. අද මේ මාසේ 20 වෙනිදා පතත දවසක අපි මුණ ගැහෙන්නේ. ඔහට හිතලා තියෙනවද ජීවිතයේ දවසක ඔහට කයින් හැටි මල් කලබක් ලැබෙනවා නම් ඒක කොච්චර ලස්සන දෙයක් වෙයිද කියලා. හැබැයි මෙහෙමයි ඔයාට මල් දෙන්න කෙනෙක් නැහැයි කියලා වගේ හිත දන්නවා නම් ඔයාට පුළුවන් ඔයා වෙනුවෙන් මල් කලබක් මිලදී ගන්න. ඒක විශිෂ්ට අදහසක් වෙන්න පුළුවන්. අපි සමහර වෙලාවට බලාපොරොත්තු වෙනවා අපිව අගය කරලා, අපිව ප්‍රශංසාවට ලක් කරලා කවුරුම හරි ඇවිල්ලා අපිව අමන්තානන්දට පත් කරලා අපිව පුදුම කරයි කියලා අපි හිතනවානේ. හැබැයි එහෙම නොවන වෙලාවල් වලදී අපි අතහැරලා දානවා අපිවම. අපි ඒගොල්ලෝ හිතන තරම් අය කියන අනිත් අර දැනෙන තරම් අපි දක්ෂ කෙනෙක් නෙමේ වෙන්නේ නැති. අපි වෙච්චර වටින කෙනෙක් නෙමේ වෙන්නේ නැති කියලා හිතනානේ. එහෙම තමන්ව අර හීනමානෙන් දකින්න උත්සාහ කරනවට වඩා කෝකටත් හොඳයි. ඔබලඟ තියෙන හොඳ ගතිගුණ මොනවද කියලා ඔබ විසින්ම තෝරා බේරාගෙන හඳුනාගෙන ඔබවම අගය කරන්න උත්සාහ කරන එක. වෙන කවුරුන්වත් ළඟට ඇවිල්ලා ඔයා මෙහෙමයි ඔයා හොඳයි කියලා කියන්න කලින් ඔයාට ඔයා හොඳයි කියලා කියන්න පුළුවන් විදිහට ඔයා ඔයාව නිර්මාණය කරගන්නව නම් වටිනවා. ඒක නිසයි මං කිව්වේ අනිත් අය වට මල් කලබක් ගෙන ඇතේ කියලා හිතන් ඉන්නවට වඩා ඔයාම ඔයා කැමති විදිහ මල් කලඹක් ගන්න ඕනේ කියන විදිහට හිත හදා ගන්න පුරුදු වෙන්න. එතකොට කොයිම වෙලාවකවත් අනිත් අයගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා මානසිකව හරිම ශක්තිමත්. ඔයා හැමෝටම වඩා ඉස්සරහින්. අදත් එන හවස 4 වෙනකම් මාව අහගෙන ඉන්න පුළුවන්.

0: ITN දවල් එකේ වෙනාඩේ 15යි.
1: හැම්බෙම එහෙම කංගුට වෙන සද්ද.
2: මේක ගන්න.
3: මොනවද අලු? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
4: හරි හරි බබා, වැඩේ වරුන් ගමන් එනවා. ඔය ඔෆිස් එකේ ඉන්න කෙනෙක් ඉන්නවා.
5: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
2: මේ වෙලාව නම් තපා වෙනවා.
0: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න, රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඬ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
1: සම අනුග්‍රහය,
0: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.

අකඩින් මතකද අපේ මැසජ් නම්බර් එක? අමතක වෙන හේතුවක් නැහැ ඉති. හැබැයි 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබල කෝටි යටේ එන්.එල්.බී. දනඩිතහනිය දුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: වේමත් කලා
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඕවර්ටයිම් බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන අපේය දවල් එක පහු වෙලා වෙනාට 24යි වෙලාව 0.7023935 එයාගේ මැසේජ් නම්බර් එකනේ. හවස 4 වෙන්න කලින් ඔට වෙලාවක් තියෙනවා නම් මට මැසේජ් එකක් එවන්න. ඊට අමතරව තවත් කාරණාවක් තියෙනවානේ. ලක්කන Facebook page එකකට අදත් අපේ post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාන්න. හයි සුබ දවසක් චාමියක් කී කොහොමද තින් කියලා LNG එක ලකී මගෙන් අහනවා. මං හිතින් අකියනවා හිත මරලා ගතට පණ දෙන්න හැදුවට වැඩක් නැහැ මොකද මරණු හිතකට නැවත පණ දෙන්න බෑ කියලා කියනවා. ඒක තමයිනේ වචන වලින් මිනිස්සු මරන්න කලින් පිට කරන වචන ගැන අවධානයෙන් ඉන්නක වටෙනවා. දීපා චූටි සුපුනේ යමුනා කසුන් ඉනෝක කාවෙන්ද කබීෂා සෞවන්ද දෙලිනි මිනෝලි නේද මංජු පොඩේ ප්‍රදීප් කුමුදු දිනේෂි පාටලි ධම්මි චතු මේ ආදරණීය යාළුව ඔක්කොමලව එකතු කරගන්නවා සින්දුවක් අහන්න සබතව සක්ෂාමි වාට වැඩ කරන ගමන් අත බ්ලැක් කඩහගෙන ඉන්නවා කියලා තියෙන්නේ කොරියාවෙන් චින්තක කවුද ඉන්නේ ආදරණීය බිරිඳ අචිනී දුව කුසින්දි ලොකු පුතා මින්දාද චූටි පුතා ගඟුල් එයාවත් එකතු කරගමු ඊට පස්සේ මේ ඉන්නේ කවුද කියලා බලන්න හදන්නේ සබදා සක්ෂාමි නංගී මම පින්නවලින් චන්දි යහපත් දේවල් වලින් හිත පිරෙලා අයහපත් දේවල් වලින් හිත පිරෙලා අපි යහපත් දේවලින් හිත පුරවන අයහපත් දේවලින් හිත හිස් කරගනිමු කියලා කියන්නේ සින්දුවකට මගේ පුතාලා මහත්තයා එකතු කරගනිමු හරි චන්දේ thank you message එකට ඒ කියන්නේ අපේ හිත යහපත් අයහපත් ඔක්කොම ටික තියෙනවා අපි අයහපත් දේවල් ටික අයින් කරලා යහපත් දේ හිතේ ඉතුරු කරගමු කියන එක තමයි කියලා තියෙන පොඩක් පටලවලා ලියලා තියෙන්නේ හරි ඊට පස්සේ හයි චාමි අක්කා සුරණි හොරණ දෙකේන පුරින් සුරංගනන්ද සමන්ති අක්කා දනුෂිකා ශාලේකා සතීෂ් චමිල අයවත් එකතු කරගන්න හරි ඊට පස්සේ වැඩි කලා මිස කවතාවත් ආතරේ අඩුවක් නොකරපු ලොකු ලොකු දේවල් දෙන්න බැරි වුණා දෙන්න පුළුවන් හැම දෙෙම හොඳම දෙෙම මට දුන්නු හිතේ කොනකවත් කහටක් නැතිව හතවැතින්ම මගේ යහපත පතපු ලෝකේ හොඳම මට වටිනම මාව වටින එකම කෙනා හා කවුද අම්මා ලස්සන පෝස්ට් එකක් අම්මගෙන් ස්තුතිය අපිට එක ෂෙයා කරගත්තට මනෝජ අක්කා කොහොමද ලස්සනම ලස්සන හින්දි සින්දුවක් ඔයා ඉල්ලලා තියෙන්නේ ඒ වුණාට ඉතින් මම සිංගල් සින්දුවක් කරේ ලැස්ති කරන්නේ මේ වෙලාවේ ඊට පස්සේ දෙන්නක් හොඳ සිංගල් සින්දුවකට පස්සේ දෙන ඊළඟ සින්දුව හින්දි සින්දුවක් බව කරුණාවෙන් සලකන්න වාතහගෙන ඉන්නේ කියලා ධර්ණියගලින් තරොෂි බස්නායක තමයි මට මේ મેසේජ් එක වෙලා තිබුණේ තව එක મેසේජ් එකක් බලලා අපි සින්දුව හනයන් කොහෙටද දන්නවද යන්න වෙන්නේ වෙලිකල්ලට සුචානි කොහමද මහත්යනේ මල් පුතා රොසිදෝ දුව රශිනී මාජේ ෆාතිමා වංගිතන් මම ප්‍රෝග්‍රෑම්ස් කරන්න පටන් ගත්ත කාලේ ඉඳන් තමයි සුජානි අපිට මැසේජස් එවන්නේ. සෑහෙන කාලයක ඉඳන් තියෙන මිතුදමක් නේ සුජානි. ඇස්සක් කටහක් අදින්දක් නැහැ. එකයි විනාඩි 27යි.

0: හරියට මහන් හිටියනම් ඔයාට තේරෙන්නේ ඒක ජීවිතයේ තේමා ගීතයක් වගේ තමයි කියලානේ. එකයි විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 105 FM 93.7 ලකන රේඩියෝ ITN
1: පසරු එකයේ වෙනාඩි 27යි
2: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොලලක්
3: මෙවර උතුම් වසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුල ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වලකිමු පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු
2: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
5: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා
7: ශාන් විජේරත්න නිර්මාණයක්
8: තේරුම් ගන්න කලින් ඇඳුමක් දාගෙන ඉන්නකෝ ඔයාව හමු දැක්කම මට මතක් වෙන්නේ අනුරාධපුරේ අටවුන් මැද්දේ තියෙන වාමන රූප
9: තා බඩ තිබ්බට නම් ඉතින් මං එච්චරම කැත නෑනේ ඇතෙක් උනත් ලස්සන නම් ඉතින් බඩ තියෙද්දිනේ බඩ නැති ඇත්තු දැකලා තියෙනවා කැත්තයි බඩ තියද්දි තමයි ඇතෙක් උනත් ලස්සන
10: පහේ ළමයි
11: අන්න ප්‍රසන්නයි අපි කෙල්ලයි දෙන්න මුකුළු කර කර ඉන්නවා
12: මුකුළු
13: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න පහේ ළමයි
14: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
15: Pasaru ekaye wenade 40
16: Velawa obaweta gena aave
17: Api rate parwal wiyadam gana danna loketama motorcycle 3 wheel tire hadana TVS Lankawethin aduma wiyadam sahita TVS XL 100 motorcycle e oba wenuwenmai
15: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක්. දවල් එකේ ඉඳන් හතර වෙනකන් මාව අහන්න.
18: All time beats with
19: सुनो ना संग मर मर ये में मारे
15: ना कहिए मगर गंदे पा पसरो एकाए वेनाटे 41 वेलाव गेतर दीम सौख्य रक्षितव पोल तेल हदा गन्न विद्याक गननंगवा हित हित हिटी ओट पुलन डोमा होम ऑयल मेक एकक गन्न මෙලවෙන රුපියල් 88000 පොල් තෙල් විතරක් නෙවෙයි රට කජු කජු සූර්යකාන්ත පට්ටක්ක අප කොහොඹ එඬරු සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලටත් උමනා වෙන තෙල් ජාතිය ඔට ඩෝමා හෝම් ඔයිල් මේකෙක හදා ගන්න පුළුවන්කමක් තියෙනවා සිංගල් පේස් විදුලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ ධාර්තාවේ පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් කරනවා සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සතු යකඩ වලින් නිසා හොගේ වී යෑම අවමයි 0.1176979579 ට කෝල් එකක් අරගෙන ඔයාලට තව වැඩි විස්තර දැනගන්න ගන්න පුළුවන්කමක් තියෙනවා උන්. ඒ අතරේ 0.7703935374ට මැසේජ් එකක් එවන්නත් පුළුවන්. අතතම වහිනවෝ කියලා තියෙනවා. කොහෙටද දන්නේ අන්දරයිකමට. සරච්චන්ද්‍රට අයස්සාගේ මැසේජ් එක. ඊට පස්සේ good afternoon Charmy. ඩෙන්ගු මාතෘකාව කියන්නේ හොරෙක් බලන්නකො ජීවිත හොරා කරන හැටි කියලා තියෙනවා. ඒක ඇත්ත නේද? අපි ඒ ගැන විටින් විට ඔබට මතක් කරනවා. ඔබ අවට පරිශ්‍රය පිළිසඳුව තියා ගන්න. ඩෙන්ගු මාතෘකාව බෝ වෙන ඉඩ කඩ අවම කරන්න නැති කරලා දාන්න. හොඳද? මේ මැසේජ් එක බොයකට සුමනා සසන්ත ලසන්ත ට්‍රේන්ස්ලව එකතු කරගන්න කියලා තියෙනවා. රුවන්ශි සුජා චකත් එයාලා වෙනුවෙන් සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අනිවාර්යෙන් අපි ලස්සන සින්දුවක් අහන්න ඕනේ. ගුඩ් ආෆ්ටර්නූන් චාමියකි, මම කළුතරින් තිලින සඳ කැලුම්. ඔයාට ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා තමයි කියන්නේ නේද? ඊට පස්සේ කවුද එන්නේ? චාමි, අපේ මාළි ෆැෂන් අඹ මල්ලෙන් ලස්සන සින්දුවක් ඕනේ. මාළි තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. රංගිකා චතුරිකා චූටි ගයානි ශිරෝමි මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. තැන්කියූ. චාමි අපි තියෙනවා යමි ප්‍රඩක්ස් පොතුපිටිය වාතුවෙන් සමත්ත ස්තූතියි වැඩ අතර කොහොමද වෙලාව වාගෙන මට මැසේජ් එකක් කියවුවට ඔයාට. සත්තල ගාමන්ටකෙන් කමනි නිලෝ ඉනෝකා අනුරාධා නිරෝෂා ශ්‍රියානි සේපාලි රමණි මුදිතා මැණිකක්කා ඉන්දිකා සුචීවා අශෝකමිස් අපිට හොඳ සින්දුවක් ඕනේ වැස්ස කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. වකිනවා ජීවිතේ සමහර තැන් සුන්දරයි සමහර කාල දුක්බරයි. හිමි ඌ දෙයට වඩා අහිමි වීම වැඩි අවසානයේ සීළු දෙය හිත සමසන එක්ක හිත රිදවන මතක විතරයි. මතක එකතු කරගන්න ඔච්චර දුක් විඳින්න ඕනේ නැහැ කියලා මං හිතන්නේ. ඒකයි විනාඩි 43.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Pasuru ekaye venate panai.

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: Beats with Charmy.
1: පැය තුනක් එක දිගට සද්දට මහන්න සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්.

පස්සරු එක පහු වෙලා වෙනාඩේ 56යි වෙලාව 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? සුබ දහමලක් වේවා. අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් ඕනේ කියලා ත්‍රිකුණමලේ පහේ කණුවේ පුංචි බණ්ඩ ඔයා එවලා තියෙනවා මැසේජ් එකක්. අපි ලස්සන සින්දුවක් ඊළඟටත් අහගෙන දෙවෙනි පැයට යන්න ලෑස්ති. හෙලෝ චාම්යා කී කොහොමද? හොඳින් ඉන්නව නේද කියලා තියෙනවා. මාතලේ දෙලිනි වහින්න හදන්නේ කියලා තියෙනවා. වැස්සනේ දායි මාත. අක්කේ මංචතෝ මට සින්දුවක් ඕනේ කියලා තියෙනවා. සින්දු මොකක්ද කියලා කියලා තියෙනවා. අපි බලමු හොඳේ. අදිකට මා වහගෙන හිටියෝ තින් මම වාටි සින්දු හන්ට දෙනවා. හරි එහෙනම් අපි ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි අපේ පළවෙනි පැය නිමා කරන දෙවෙනි පැයට යන්නයි හදන්නේ. මැසේජ් එකක් කියවලා තියනවා මං කලින් කිව්ව නම්බර් එකට මතකයිද? 0.7 0.3 93 5 93 7ට.

0: 105.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්වරු දෙකයි

0: ලක්කඩේ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකයි දිරිවිර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දිරමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: මද්‍ර විජාවර මෙඩපැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 943 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැඳුම් නියෝග ලබාගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 11ක්. 3 දෙනෙකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලිසිය පවසන්නේ. හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මද්‍රව්‍ය තුකයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජවර මෙඩපැත්වීම සඳහා අකණ්ඩව මෙහෙයුම් සිදු කරන බව පොලිසිය සඳහන් කළා. ඇමරිකා සහ නයිජීරියා ආරක්ෂක අංශයේ කාබද්දව සිදු කළ මෙහෙයුමකින් එරට IS ත්‍රස්තවාදීන් 175 දෙනෙක් මියගොස් තිබෙනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා උපයෝගී කරගන්නා මූල්‍ය මධ්‍යස්ථානයේද ආරක්ෂක අංශවල ඉලක්කයක් වුණා. IS ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා අකණ්ඩව මෙහෙයුම් සිදු කරන බවයි නයිජීරියා බලධාරීන් පෙන්වා දුන්නේ. ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවත් ඔවුන් පවසනවා. මේනික ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වර තුනට
4: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස

0: FM 93.7 Lakana Radio ITN
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්. ඒ මිනිස්සේ

0: බැහැවීමත් කලාවක්
1: නේ. ඕල්ඩයි බීට්ස් විත් චාමි.
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්.
2: සංචල හිත කිති කැවුනා. තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා.
1: ඕල්ඩයි බීට්ස් විත් චාමි.
0: ඒක තනි කරම.

හවස දෙකයි වෙනහටේ දහයයි වෙලාව ඕල්ටන් බෙට් සිත්චාමි අපින්න අපේ දැවනි පැයේ FM 93.5 හරි 93.7 හරි මාවහගෙන ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්නත් පුළුවන්. එවගේම ලක්කට Facebook page එකට ගිහම අපේ post එකකුත් තියෙනවා. ඒක බලලා like එකක් දාලා comment එකක් දාගන්නත් පුළුවන් නේ. එතකොට බලමු messages එක. නිරෝෂා රාජපක්ෂ ඔයාටත් සින්දුවක් අහන්න ඕන වෙලා තියෙන හිත අස්සට හින ගොඩක්. බලමු අහන්න පුළුවන් වෙයිද කියලා. වාසනාවනෝ තමයි හැබැයි ඉතින් ඈ. ඊට පස්සේ මඩ පහතට යනවා මම. ආනන්ද හේමපාල එලේපෙරව නන්දලාල ජයතිස්ස සමදාස කරුණාදාස ජයසේන සිරිකුමාර ලක්ෂ්මන් හැමෝම හොඳින් කියලා මං හිතනවා. අපි ලස්සන සින්දුවක් අහමු. හයකි මම නදේෂා අද මගේ කිම්සරගේ ඇනිවර්සරි එක අපි දෙන්නට සුබ පතන්න කියලා තියෙනවා. සුබ පැතුමනේ. හැමදාම ආතරෙන් සතුටින් ඉඳ ලැබේවා කියලා අපි ආතරෙන් වදනට ආශිර්වාද කරනවා. ලස්සන සින්දුවකෝණියක්කේ මේ වැස්සේ ලක්කඩහන් ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කුරුණෑකලින් සුසීම තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? සුපුන්නේද? ඔයා මොකද කියන්නේ? නොසොයමින් කිසිදාක ජීවිතයේ රුසිරු සෙනෙහසම ලය පුරා ආතරෙන් ඇතිරු කුසගින්න උහුලමින් දරුසෙනෙහි වැතිරු බුදුන් ළඟ බුදුන්මයි අම්මා ලොව සැරසු. ලස්සන ලස්සන ලස්සනම ලස්සන පෝස්ට් එකක්. මාවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. උපුල් නේද මේ මැසේජ් එක එවලා තියෙන්නේ පන්වැල්ලෙන්. අපි ලස්සන සින්දුවක් අහමු. චාමි පොඩ්ඩකින් මම පොඩ්ඩක් ලඟ වුණා වැඩි වගේ වුණා නේද? හරි. මාතලේ ස්ටේෂන් රෝඩ් එකේ රාජසලෝන් එකේ අපි වහවහගෙන ඉන්නවා කියලා තියෙනවා. සුජිත් රංජී කෝලිත තුෂාර අපි හැමෝම සින්දුවකට එකතු කරගන්න. මේ සින්දු හොයන ගිය තමයි නේ ටිකක් ලඟ වුණේ. මේ පාර තමයි පොඩි සද්දයක් අහන්නේ. හවස දෙකයි විනාඩි 12යි වෙලාව. මේ සින්දු හංගින අතරේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්නත්

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනට 15යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලක්හඬ රේඩියෝ ITN
3: ලක්හඬ පූජා

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: හවස දෙකයි වෙනට විසියකයි. කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: Κοίτα, ඔබ වෙත තිළින කිරීමේ බැති පරදායි කත්වයා.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක්. දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
0: All time beats with Charlie.
2: Suno na sange mal mal.
1: පස්සර දෙක පහ වෙලා විනාඩි 25යි වෙලාව. 0.7 0.3 0.3 5.7ට නොහරින් ශෂිනියෝමට මැසේජ් එකක් කියලා තියෙනවා. මොකද මේ කියන පෝස්ට් එක ගැලපෙන්නේ නැති මිනිස්සු අතාරින්න බය වෙන්න එපා. ඔයා බය වෙන්න ඕනේ හැමෝවම සතුටු කරවන්න ගිහින් තමන්ට තමන්ව අහිමි වෙනවා නම් තමයි. ඒක ඇත්ත නේද? ලස්සන අදහසක්. ස්තුතියි. පොරමඩුල්ලේ රන්තර ෂොප් එකේ පියල් දෙලක්ෂී පුතාලා පබෝද සඳරු චේනෝත් සහ දුබ සෙනදී ලස්සන සින්දුකට එකතු කරගන්න අද අපිට පානවා. ලස්සන සින්දු නම් ඉතින් ලක්කඩව තමයි කියලා මැසේජ් එකේ කියලා තියෙනවා. ස්තුතියි. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා. අදත් අපි වහගෙන ඉන්නේ කොට්ටාව පැපිලිවල පාරේ ගෙදර ඉඳන් අද වහන් ඉන්නේ කියලා තියෙනවා. අද කියන්නේ නිවාඩුවක් අරගෙන නේ ඔය. ජය මාමා ඔයාගේ මැසේජ් එක කියන්න හදන්නේ. කුසුමලතා සෝමවතී ගලනී විහංගා පවනී ගනිදු මේ අයව එකතු කරගන්න කියලාද මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ සුබ දවසක් වේවා අපි තහගෙන ඉන්නේ. කවුද ඔයා? මාතලේ කුමාරේ නයනේ සුභාෂිනී ගාමිණී වතේ පැත්තෙන් එකතු කරගත්තම ගිනිගත් හේනට යනවා. ඊට පස්සේ පෝස්ට් ඔෆිස් එකේ ටීම් එක හැමදෙනාම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා මංජල හේමන්ත එවලා තියෙනවා මැසේජ් එකක්. අපි සින්දුවක් අහමු. හායි, මේ මොකද්ද නෙමට දාලා තියෙන නම? ඔයා ඕසිස් හැග්‍රේගේ ඕෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න. ඒ නමරනම පොඩ්ඩක් අතහස නෑ. එනම මට අඩුම ගානේ ප්‍රසිද්ධිය කියන්නවත් බෑ. 2:27.

0: ලකන්න රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි දෙයි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: ඒ ටිකට මැසේජස් කීයක් ආවද දාලිබේ නම් මොකද්ද කියලා දාලා තිබුණේ චාමි චිකා කියලා ඊට පස්සේ ඖෂධ මායි මැසේජ් එකක් ආවද චිකා කියලා කියන්නේ ස්පැනිෂ් වලින් කෑන ළමයාට කියලා එහෙනම් මං හිතුවේ නමට කැමති වෙන්න ඕනේ කියලා 0.7 0.3 93.5 93.7 මේ සින්දු වහන්න අතරේ මැසේජ් එකක් යවන්න බලවන්

0: FM 93.7 Lakana Radio ITN Hambala Ehema Kangota Wenna Sabda
1: Get the doors off the kitchen door.
2: Yeah, play the gun in.
3: Murad Halo, Samundar Kisi Veda Kharir Gargan Ben.
4: Hari Hari Baba, Bede Ivarun Gama Kenna Ma, Oya Okusa Kani Kani Kani
5: Kani Hari Hari, Dem Pornika Diyan Nugu. බල ඉස්සර ගන්න මම එනකොට අරන්
2: මේ වෙලාව නම් තපා නේද
0: FM 93.5 FM 93.7
6: අයිබෝවන් අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවෙනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

නක්හඬින් රිදම් වයිබ් බීට් එකට මික්ස් වෙන

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැගේ ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: ලකන්ද රේඩියෝ ITN
4: හවස 2:00 වෙනාඩියේ 36යි
5: මේ සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනි ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
6: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුංගුරම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුංගුර අමෘතා

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකය වෙනාට 46.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: දන්නවද? සමහර පැදෙම් වලට නමක් නැහැ. හැගීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැතුණක්.
2: ඕල්

හවස දෙකයි විනාඩි 41යි වෙලාව. ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අහගෙන ඉන්න මේ වෙලාව. ගෙදර තියෙමු පොල් තෙල් විතරක් නෙවෙයි සමහර කෑම වර්ගවලට බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් ටික හදාගන්න එක ප්‍රශ්නයක් කියලා නම් තියෙන්නේ. ඒක තවදුරටත් ප්‍රශ්නයක් නෙවෙයි කියලා මම මේ කියන්න හදන්නේ. වට පුළුවන් කමක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න කුරුකුරු ගාලා හස්තන්ත නේද? ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙවෙයි රට කජෝ කජෝ සූර්ය කාන්ත වට්ටක අප කොහොඹ එඬරු මෙන්න මේ දේවල් වලින් තෙල් හදා ගන්න පුළුවන්. සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක කරන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2 ප්‍රමාණයක් වෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩ වලින් නිසා ගෙවි යාම අවමයි. මිල වෙන රුපියල් 88,000. තව වැඩි විස්තරයක් ඕන නම් 0.117679579 කෝල් එකක් අරගෙන ඔයාට කතා කරගන්න පුළුවන්. ඒක මට කරන්න බෑනේ. ඔහ කෝල් එකක් කරමු බලන්න. හරිද? අයිබෝවන් වාසනාවන් සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. මොරොන්තුඩුව නාන්දුවේ සිට මුදිත පෙරේරා අපි ලස්සන සින්දා කහමු ස්තුතියි වගේ කමෙන්ට් එකට. වාසනාවන්ත දවසක් වේවා චාමි. අනුරගම අනුලාවති, හස්බන්ඩ් සිරිල්, පුතාර දෙන්නා, දුවල දෙන්නා, අමෙලියා සමරසේකර, ඔයවත් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මං යනවා යටි අන්තොටට. නිතු ගරාජ් හොරන්දල යටි අන්තොට රුක්ෂන්, ජයම්පති, සෙල්වම් ශර්මා වෙන්නතිනේ, සුධීර කුමාර, යපේෂ්. අපිට ලස්සන සින්දුවක් ඕනේ කියලා මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අනු දැරණියගලින් මට මැසේජ් එකක් කියලා තියෙනවා. මට ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් ඊළඟට. ඊළඟ කෙනා ඉන්නේ කොහෙද දන්නවද? සබතාවලක් වේවා අක්කි, මෙහෙට නම් වහිනවා. කණ්ඩලමේ දෙමට හැත්ත පැත්තට තමයි වැස්ස තියෙන මේ වෙලාවේ. ඉනෝක අපේ සින්දුවක් අහමු. ඊයේ බර්ත්ඩේ එකක් තිබුණානේ. ඊයේද සොනදද මන් දන්නේ. මට මතක විදිහට. සබතාවලක් චාමිනන්ගේ බොලත් සිංහලෙන් දහරා ඔයාගේ මැසේජ් එක. ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කියලා තියෙන ස්තූතියට. චුටි මැණික ඉනෝවයි හබේවයි අම්මා තාතා ලොකු මල්ලි චුටි මල්ලි දෝනි සුදු මේ වෙලාවේ ලක්කඩ හංගෙන්න හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. හරි, ඔයාවත් එකතු කරගත්තා කියන්නේ අපි සින්දුවක් අහන්න ඕනේ කියන එක නේද හරා? හරි හරි හරි. 2:43

0: 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි විනාඩි 51යි.
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාර වෙතින්ගෙන් අපිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: FM 93.5 FM 93.7 Lakana Radio ITN
2: ලෝකේ මනුස්සයෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
3: ඔව්. ඒ මනුස්සයා

0: බැවෙමත් කලා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුණා
1: ඔවන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනිකරම ඇබ්බැයි

හවස දෙකයි විනාඩි 54යි වෙලාව. පොල්ගහවල තුෂාරේ අමෝධික මැසේජ් එකක් අද ඔයයි වෙලා තියෙන්නේ. මට වෙලා වැතිවිද කියන්න. බර්ත්ඩේ විශේෂයක් තියෙනවා කියලා තියෙනවා. සුමිත්‍ර කමෙන්ට් එකේ චාමිනි උපේක්ෂණංගී ඔය අහගෙන දෙන්නේ Happy birthday to you කියලා wish කරන්න කියලා තමයි තියෙන්නේ. හස්බන්ඩ් සනත් දරුති දෙනා පබසර උමාලි උෂෙන් එක අයියා මහේෂ් වික්‍රමසිංහ අකලක්ෂිකා ජුනායාතුව සමග කදම්මි අයියා ගුණවර්ධන හිමාශා නිම්මිත කපිල ශෂීමා ගෝවින්දි පෞලේ හැමෝම එකතු කරගන්න කියලා මත්තු අයියා සමග තුෂාරිවත් එකතු කරගන්න කියලා දිග මැසේජ් එකක් කියවලා තිබුණා. කොහොමනත් නේද ආශිර්වාදයක් එකතු කරන්න අපිට මේ මැසේජ් එක දිගයි කියලා නොකිය ඉන්න බෑනේ. චාමිනි උපේක්ෂා හැපි බර්ත්ඩේ හැනා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා අපි වට ආදරෙන් ආශිර්වාද කරනවා. ඊට පස්සේ මේ මැසේජ් එක කාගෙන්ද? අයබෝන් චාමි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අසිරි සම්පත් වෙලා තියෙන මැසේජ් එක. කොප්පි ලාම්පුව දැල් වෙති බිත්තිය පුරා ඇඳුණු හැවනැල්ල ලාම්පුව දිහා බලලා එළිය මමයි කියලා හිතුවා. නුඹ කොච්චර ළඟ හිටියත් මං කොච්චර ආතරය කළත් හැවනැල්ලට ඒක තේරුණේ නැහැ. එක රැක ලාම්පුව නිවුනහම හැවනැල්ලත් අතුරුදහන් වුණා. එතකොටයි තේරුණේ තමන්ට ජීවයක් දීලා තිබුණේ තමන්ම නෙමෙයි කියලා. සොරි. ඒක මිස් අන්ඩර්ස්ටෑන්ඩ් එකක් නේ. ඔහොමම කොච්චර නම් වෙලා තියෙනවද නැද්ද? හවස දෙකයි විනාඩි 56යි. අපි යනවා ඕල් ටයිම් වෙට්ස් චාමි අපේ අන්තිම පැයට.

0: නයි දශම පහ අනුත්තුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පස්වරතුනයි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිපීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ ලොතරැයියේ රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: අදිරිතන පීඩනයේ සහිත පුද්ගලයන්ගෙන් සීට 63කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා නොගැනීම ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයන් අතරින් සීට 39ක පමණ පිරිසගේ රුධිර පීඩනය නිසි පාලනයකට පැමිණ නැහැ. ඖෂධ නිසි පරිදි භාවිත නොකිරීම ඊට ප්‍රධාන හේතුවක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොනුවන රෝගයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ශ්‍රීනි අල්හප්පෙරුම පවසන්නේ. ස්වභාවික ගෑස් නල මාර්ගය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලඩිමිර් පුටින් හා චීන ජනාධිපති ෂී ජින්පින් අවධානය යොමුණා. මීට වසර කිහිපයකට පෙර සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබෙනවා. ඊට අදාළ කාලව කොනසකස් කිරීම පිළිබඳ නිශ්චිත තොරතුරු ලැබී නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. නායකයන් දෙපළ අතර කරුණු ගණ්ඩාවක් පිළිබඳව අදහස් හුවමාරු වී තිබෙනවා. මේක ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු හතරට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: නේද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනකන දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: කර ගේ මතක හිත රන්දන ආකස්මික පැතනාක
1: Overtime Beats with Chami
0: සතියේ දවල් දවල් එකේ ඉඳන් හවස

හවස 3යි වෙනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් එක් චාමී අපි අන්තිම තැයි 0.7යි 0.3යි 93.5යි 93.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. කෑගල්ල උඩුගම කිරියල්ල හටවැයකේ ඉඳන් අහගෙන ඉන්නේ කියලා තියෙනවා. ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කිව්වට ස්තුතියිවට. මල්ලි කවිදු මල්ලි අසලවත සින්දුකට එකතු කරගන්න කියලා සවිස්ක තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. චාමි අපි අකුරේකට කැම්ප් එකේ සලොන් එකෙන් අපේ කොළු සෙට් එකට ලස්සන සින්දුවක් ඕනේ කියලා සුරණිමල් තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. ආ මම දැකලා තියෙනවා සලොන් එක. එකතු කරගන්න ඔක්කොම ලව ස්තුති මැසේජ් එකට. Hi Chami, mama Priya Bandarakamin, lassana sinduwak ahamu, husband Tushar Doni Sara, ada e dennawa gedara gedara tiyena wa enage pirillane. Okkoma la inna kiyanne. Samatha Sakshabinage api tennawa uhana Tissapurin Nilanta duwa Isulshanika Birinda Sumitra. Hi Chami akka, oyata kohomada kiyala tiyena ilanga message ekak? Mehata nam wahinawa. Payenawa, wahinawa, payenawa. Apita thema thamai yana. ලස්සන සින්දයක් දෙන්නම් කෑකල්ල ප්‍රීති තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. සුබ දවසක් චාමි, මම දෙලේක කොඩමාතුවෙන්. අද අපේ බොස් රංග සම්පත්ගේ දුව සෙතුනිගේ 11 වෙනි උපන්දිනේ. Happy birthday to you සෙතුනි. එයාට විශ් කරනවා රේණුකා, මානෙල්, නන්දනී, නයනා, නිරූකා, උදේශී, නිසංසලා, දුලීකා, පහන්, නුවන් මේ හැමෝමත් එක මහත්යෙන්ව ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා දුව. චාමි මටත් සින්දුවක් අහන්න ඕනේ. දොම්පේ පැලහැල ගමේ ඉන්න තරුකා තාරුව එකතු කරගෙන කියලා එච්චක එවලා තිබුණේ. හරි, එතෙන්නම් එකතු කරගන්නම්. ඊට පස්සේ අපි සින්දුවක් අහලා එමුද? ලකන ෆේස්බුක් පේජ් එකකට අපි පෝස්ට් එකක් තියනවා දැක්කද? දැක්කේ නැද්ද? මොකද ඒ කිව්වේ කියලාවත් ගිහින් බලලා එන්න. මේ WhatsApp messages වලගේ 10%ක්වත් ඔයගොල්ලෝ Facebook නැද්ද නේ? පුදුමයි. 3:00 වෙනාට 12:00.

0: 95 FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 9 වෙනාඩි 16යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: හද නිසා රිද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: එකම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැන්තනාක
1: Overtime Beats with Chami
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

ね、レナセンでもまた出上がったらっかな。カルパーテチケリーカーマンテケンギーランクメッセージがマシャデルハニカマルディシャンデダミカヴィニタチャンデラタスリアニレヌカイランゲイチャンデラニガヤニメカティマエカトカルカネセンドワカアハナテネケルタマイキアニイランカケナアイボワンアピワテカトカルカナジャエルアンイロシニサパウレアテカカンティノカカレンチャンディマシルワテチェイスルマリハモメカトカルカネケルタマイメッセージケティニストウディපස්සේ මේ ඉන්නේ කවුද? හයි හයි අකේ අමිල ගම්පහෙන් අහන් ඉන්නවා කියලා තියන්නේ. හරි. අපි ලස්සන සින්දුවක් අහමු. මේ කවුද? මේ තෙලින මං වගේ නම කිව්වා. කළුතරින් නේද? වාට ලස්සන සින්දුවක් දෙන්නම්. ස්තුතියි. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ මාතිවලින් ගයාත්මි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. සින්දුවක් අහන්න දෙන්නම් ගනේ. කවුද බෑ කිව්වේ? හවස 3:00. විනාඩි කීයක් වගේද කියන්න ඕනේ? 3:21.

0: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.
1: පසරු තුනයි වෙනාඩේ 24යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011 767 679 ප්‍රධාන කාර්යාලය. නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: ධන්නවද කොලේ ගෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමි. මොකද යන්න කිව්වහම යන්නම යන්නම.

0: ඇවෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකම්
1: All Time Beats with Charmy.

0: ஜீவனம்
1: ஆல் டைம் பெட் சீட் சாமி හවස තුන පහු වෙලා විනාඩි 29යි වෙලාව 0.7.93.5.93.7ට එවලා තියෙන ටෙක්ස්ට් මැසේජස් ටිකත් බලන්න ඕනේ නේද මං කියන්නේ. අතත මේ ලස්සන ගී සතුටින් අහගෙන ඉන්නවා කියලා මගුණ මුංහේන ශ්‍රී වසන්ත කුමාර ඔයා තමයි මට මුලින්ම ටෙක්ස්ට් මැසේජ් එකක් එවලා තියන්නේ. මේ මැසේජ් එක නොවරින් සංජීව අත අම්මාගේ 58 වෙනි උපන්දිනය කියලා තියෙනවා. අපිත් ප්‍රාර්ථනා කරන ඇත මේට නිතක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා. ස්තුතියි අපිට මැසේජ් එකක් එවුවට අම්මගේ නම ඔයා හැබැයි එවලා නැහැනේ. පොළුවන් අම්මගේ නම එවන මන් නම කියලා කියන්න. චාමි අක්කා සුබ සන්ධ්‍යාවක් වේවා. අම්මා චමිලා තාතා වසන්ත මල්ලි දිල්ෂන් චුටි නංගි දෙව්මි මගේ නම හෂිනි. හයි හෂිනි. හස්බන් මනෝජත් චුටි පැටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්පාරෙන් තමයි මැසේජ් එක. ස්තුති නංගි. අයිබවන් ලක්කඳ ලස්සන සින්දුවක් දෙන්න මටත් මලිති මත්තේ ගොඩින් අපි සින්දුවක් අහමු. ඊට පස්සේ අපි කොහෙටද යන්නේ? අපිත් එන්නවා අලව්වේ. ගුණසිරි කොල් හවුස් එකේ උපාලි වගේ මැසේජ් එක. පත්මිනේ මිසෙන්න, උදේ කුමාර සර්, සමිතා, සිසිර, නිලන්තේ, වසන්තේ, රසාදරේ ඇතුළු ලක්කඳාන හැමෝම එකතු කරගන්න. ධනංජනී පුෂ්පමාලා ඔයාවත් ආදරෙන් මතක් කරනවා. අපිවත් එකතු කරගන්නකෝ. අකුරැස්සේ දෙව්මිනී මහත්තයා අමිත් කියලා තියෙනවා. ඊට පස්සේ චාමි වගේ හඬ අහගෙන ඉන්නකොට මැසේජ් එකක් එවන්නමයි හිතෙන්නේ කියලා තියෙනවා. ඒක නිසා වෙන්න මැසේජ් එකක් එවලා නාවලින් විනෝදී thank you වනේ. නැත්තම් මටත් කම්මැලි. හවස 3:00 වෙනකම්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස 9 වෙනාටේ 34යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: දවසක් ඒ මාත් නවු

0: FM 93.7 Lakhana Radio ITN
1: Havasa tunai vinadate satai
2: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
3: Hambelan ehema kan gote wenna sabda
4: Get the doors off the door
5: Yeah Need it done
6: Monawa dalo මුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
1: හරි හරි බබා, වැඩේ ඉවර වුණ ගමන් එනවා. ඔය ඔෆිස් එක ළඟට විදිහට බා.
6: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. බා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන්.
5: මේ වෙලාව නම් තපා වෙනවා.
0: FM 93.5 FM 93.7
1: අයිබෝවන්. අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එකතු වෙන්න
7: මගේ සර්වස්ස මංගවා සරදි
0: සම අනුග්‍රහය
8: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: රේඩියෝ ITN
1: හවස 3:40
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: හීන පීරන කලබල දවස්වල හිත රකින හීන මවන තනියායක

හවස 3 වෙනාඩේ 41 වෙලාව. මේ දවස්වල ඔයා උණ හැදිලා නම් ඉන්නේ. ඒ උණත් හැදිලා දවස් දෙකකට වඩා වැඩි නම් ගෙහෙලා අනිවාර්යයෙන්ම ඩෙන්ගු ඇන්ටිජන් පරීක්ෂාව කරගන්න. හරිද? ඒක අමතක කරන්න එපා. මේක මේ අරයටත් උණ තිබුණා, මෙයාටත් උණ තිබුණා. ඒ උණ තමයි මට හැදිලා තියෙන්නේ කියලා ලෙඩයි වෙදයි දෙන්නම ඔයා වෙන්න යන්න එපා. කෝකටත් පරීක්ෂාවක් කරගත්තාම ඩෙන්ගුද නැද්ද කියලා සැකහැර දැනගත්තාම කෝකටත් හොඳයි. හොඳද? ඒ අවධානම නම් ගන්න එපා. ඇහුණනේ? ගෙදර කාට හරි උණ හැම තියෙනවා නම් දවස් දෙකකට වඩා වැඩි නම් එයා වෙක්කරගෙන ගිහිල්ලා ඩෙන්ගු පරීක්ෂාවක් කරගන්න. සුබ සන්ධ්‍යාවක් වේවා. චාමි කියලා දෙන මැසේජ් එක බලන්න යාවේ. ඒක මම ඩෙන්ගු ගැනත් කියන්න ඕනේ කියලා හිතුණා. ඒජී අනුර පුස්සල්ලාව BF ජනපතේ නාව එකතු කරගන්න ඕනේ. සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. මාත් ඉන්නවා ඔයාව අහගෙන කියලා. කවුද මැසේජ් එක කියවලා තියෙන්නේ? ලංකා ප්‍රදීප්. සීෂෙල්ස් ඉඳන් අහන් ඉන්න කියලා තියෙනවා. හරි, අපි ලස්සන සින්දුවක් අහමු. පස්සේ හයි චාමි, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කසුන් කොරියාවෙන්. අද මගේ අම්මගේ 73 උපන්දිනය කියලා කියනවා. අම්මගේ නම එව්වේ නෑනේ ඉතින් ඔයා නේද මට කියන්න තිබුණානේ. එහෙනම් සවස් උපන්දිනයක් වේවා, දීර්ඝායු වේවා කියලා අපි ආදරෙන් යාට විශ් කරා කියලා කියන්න හොඳ. ඊට පස්සේ මේ පොඩ්ඩක් ඉන්න, මම මේ ලක්කන ෆේස්බුක් පේජ් එක පැත්තට ගිහලා අපේ පෝස්ට් එක බලවල ඉන්නකට වන් දැක්ක සෙනල ප්‍රීති. ඔහා මං කිව්ව දේ අහලා තියෙනවා. ඔයා කියලා තියෙන WhatsApp එකෙන් මේ පැත්තට එන්නේ නැහැ කියවනේ. ඔන්න ඉතින් ආවා කියලා. අන්න එහෙමයි ගෑල් ළමයි. Thank you. මම මේ කමෙන්ට් එක දැක්ක. එතකොට සිරුවා වෙලින් කවුද ඉන්නේ? කෙඩියේ සමරසිංහ යාළුව ඔක්කොමලා එකතු කරගන්න. මාත් ඉන්නවා කියන්නේ රත්නපුරේ රත්නේ තමරා කුමාරි. හරි, අපි සින්දුවක් අහමු. සුබ දවසක් ශාමි. දමිදු වත් එකතු කරගන්න. ලිහිරි ආගම කොහෙද තියෙන්නේ? වහෙන්නේ කියලා තියෙනවා නේ. මම දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. එකතු කරගන්න හොඳේ. මේ සින්දුවෙන් පස්සේ කෙන තවත් මැසේජස් තියෙනවා. ඊර්ෂ්‍යානේ. 3:43.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: මගේ දුරකථනයේ අංකය මතකද කියලා අහපු නිසා විතරක් කියන්න. 0.7, 0.3, 93.5, 93.7. මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවස 3 වෙනකොට 50යි
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
0: සතියේ දිනවල ඩබල් එකට ඕල් ටයිම් බීට්ස් විත් චාමි
1: හවස 3 විනාඩි 50 කියලා කිව්වා නේද? ඇහුනේ නැති කෙනෙක් කවුරු හිටියානම්? ඒක නිසා මම ආයි කිව්වා. නුවරින් සංජීව මට අම්මගේ නම මැසේජ් එකක් කරලා තිනු. අම්මට අම්මගේ උපන්දිනය කියලා මට දවස් 2 3කට කලින් ඉඳලම මතක් කරා නේද? නිර්මලා හපුවාරච්චි මහත්මියව අහගෙන නම් ඉන්නේ. නේතොග් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා, දීර්ඝායු වේවා කියලා අපි ඔබතුමිට ආතරේ ආශිර්වාද කරනවා. සතුටින් ඉන්න හැමදාම. මට ආතරේ හොඳ පුතෙක් ඉන්නකම මද නැේද? ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න. යටියන්තට සෙල්වන් ආනන්ද සුසන්ත රෝෂන් වලවෙකට කරගන්න. මේ මැසේජ් එක හැගුම්බර වතන් වැල් දෙසවනට වමුණන්න, සමුදු මුදු සෙනාවන් දෙතොලතර රඳවන්න, පෙරවාගේ සැන්දෑවේ මන්සලක හමුවෙන්න, මග බලා හෙදෙන්නම් හැමතාම ඔබ එන්න. අනේ ඉතින් නේද, චන්දේ මහවත පස්සේ ආලේම හරි ලස්සනට ලියනවානේ. මගේ හිතගත් අය පදවැල් ටික හැමදාම ලස්සනට ලියන්න. මං හැමදාම එක ලස්සනට කියන්න. හයි අක්කේ, මටත් ලස්සන සින්දුවක් ඕනේ. පෝලේ අයවයි ඔයවයි ලක්කදාන හැමෝමමයි එකතු කරගන්න කියලා මාතලෙන් දිල් රොක්ෂි මැසේජ් එකක් එවලා තිබුණේ. සුබ සන්ධ්‍යාවක් ශාමි. අතනම් මමයි බොස් නිමල් සුබ සිංහයි විතරයි වැඩ, අනිත් කට්ටිය නිවාඩු. අපි අංගුට හිබුතානේ පතුමගේ ඇලුමිනියම් වැඩපොලේ කට්ටිය, පුෂ්පේ ගම්මන් පෙලයියාගේ ලොකු බාස් සහ අනිත් බාස් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ දෙන්නගේ නම් දෙක දන්නේ නැද්ද? ඒක තමයි මූණින් සමහර හොඳට මතකයි. නම් ටිකනේ අමතකානේ නේද? මට ඔක කොච්චරවත් තියෙනවා. ඒ මිනිස්සු බලලා තියෙන නම් නේද? නමින් කතා කරන්නේ නැති ඇයි කියලා. 3:52

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: 3 විනාඩි 55 වෙලාව කිරිවත්තරුවේ පැතුම් එකතු කරගන්න අම්මා චාන්දනී තාත්තා සුමිත ලොකු නංගි අශෝදරා පොඩි නංගි උත්තර නෙතු නංගි වයි ගීත පුංචි වයි මල්ලි වයි සුගත් බාප්පා වයි මතක් කරන්න කියලා තියෙන අම්මයි පුංචි නෙතු නංගි මට ගොඩක් ආදරේ කියලා කිව්වලු මහත් ගොඩක් ආදරේ කිව්ව කියලා හනවා නේද ඔයාලට ඊට පස්සේ සේපාලිකා හම්බේ ගමුවෙන් ඔයාවත් එකතු කරගන්න අපිටත් සින්දුවක් දෙන්න කියලා හසාරා මැසේජ් එකක් එවලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙනවද කියලා හනවානේ. වෙනස් වෙනවලු. අදට ගිහිල්ලා එන්න. අපි අපෝ මුණ ගැහෙන්නේ හැට දවල් එකට. එතකම් පරිස්සම් ඉඳලා එන්න ඕනේ. මට මැසේජස් එවුවට මාව අහගෙන හිටියාට බොහොම ස්තුතියි. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සබේ ශ්‍රී ලංකීය හඬ
1: වෙළඳ පස්වරු 4යි.

0: ලක්හඬේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිපීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දරමාර සිංහ
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබණ කෝටි යටේ එන්එල්බී දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බංග්ලාදේශ සහ භූතාන සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරුන් සමග ද්විපාක්ෂික සාකච්ඡාවල නිරත වුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව මෙරට සෞඛ්‍ය සේවයේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් දව තාක්ෂණීය දැනුම හා වර්තමානය වන විට බලපා ඇති සෞඛ්‍ය අභියෝග මෙන්ම ඒවාට ලබාගත හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමුව තිබෙනවා. පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉරානයේ සංචාරයක නිරත වුණා. සම වැඩපිළිවෙලේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමයි අරමුණ. ඇමරිකාව ඉරානයේ සහ ඊශ්‍රායලය අතර හටගත් ගැටුම් සමතයකටපත් කිරීම සඳහා පාකිස්තානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළා. කෙසේ වෙතත් පැවති සාකච්ඡා නිශ්චිත එකතාවකින් තොරව අවසන් වුණා. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කරන බවයි පාකිස්තානය පවසන්නේ. ලක්හඬේ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
4: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: team Drive with Chani and Chani.
1: Sama anugrahaya.
2: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Dose Mishranaya.
3: Vijaya Products. අපේ රසය රටේ සැමට.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න 0111 679 579.

0: හතරයි විනාඩි 6යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක් චමි. සුබ සන්ධ්‍යාවක් හැමෝටම.
0: ඉතින් හදත් ඉවිනින් ඩ්‍රයිව් එක අපි හවස වාගේ ඩ්‍රයිව් එක කූල් ඩ්‍රයිව් එකක් කරන්න.
1: මේ පැත්තට ඇවිල්ලා ඉන්නවා.
0: ඉතින් යන ගමනක් පරිස්සමට යන්න නේද? එතකොට කරන වැඩක් පරිස්සමට කරගෙන නේද? යන ගමනක් පරිස්සමට යන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව.
1: හෙට වැඩට එන්නත් එපා ඊට පස්සේ.
0: අනිවාර්යෙන්. ඒ දැන් පෞගේ දොස් එකෙත් අර වැස්සත් එක්කද මන් දන්නේ. කොහොම හරි මේ රියානතුරු වල වැඩිවීමක් පේන්න තිබුණා.
1: ඔව්.
0: බස් රථ අනතුරු එතකොට බයික් වල ගිහිල්ලා අනතුරු කරගත්තේවා.
1: ඔව්.
0: කීපයක්ම අපිට අහන්න ලැබුණා. ජීවිත හානිත් අතරේ තිබුණා. එක මට දවස හරියට මතක නැහැ. එක දවසක අනතුරු හයක් සිදු වෙලා තිබුණා. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ ඔය වාර්තා වෙනේවා. වාර්තා නොවනේම කීයක් නම් තියෙනවද?
1: ඒකනේ අපි ඔය දන්න ටික.
0: ඔව් ඒ නිසා මේ ටිකක් පරිස්සමට යන්න. කොහෙ ගියත් මේ දවස්වල තියෙන වැස්සත් එක්ක ටිකක් පාරවල් ඉස්සනවා. ගමන බිමන ගැන ටිකක් වඩා සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම නේද?
1: ඔය අනාතර මගදී අපිව තහගෙන යන්න නේද?
0: අනිවාර්යෙන් ඒක නිසා මේ FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කන ළඟින්ම තියාගන්න. හවස 6 හමාර වෙනකන් ඔය කැමැතිම ලස්සන සින්දු ගොඩක් එක්ක අපි ඉන්නවා ළඟින්ම.
1: අනිත් එක තමයි ඔයාට මේ පැත්තේ එන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. WhatsApp එකට message එකක් දාලා කට්ටියක් එකතු කරගන්න. ඔයාට මේ පැත්තෙන් අවස්ථාව තියෙනව ඕන. ඒ නිසා message එකක් දාලා තියන් අපි ඔයාව මතක් කරනවා. 0.7.3 93.5 93.7 0.7.3 93.5 93.7 ඔයාගේ WhatsApp message එක දාලා තියන්න.
0: අපේ post එකක් තියෙනවා FB එකේ, අපේ ලක්කඩ official Facebook page එකේ. බලන්න එක.
1: අපේ ඔෆිෂියල් ලක්කඩ Facebook page එකට ගිහිල්ලා ඔයාට පුළුවන් අපේ අද post එක මොකද්ද කියලා බලන්න.
0: post එකට comment කරන්න තමද කරන්න එපා. වගේ පොඩි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. දැවෙන ප්‍රශ්නයක්. අපිටත් ඒක ගලප ගන්න බෑ මොකද්ද කියලා.
1: එක එක උත්තර තියෙන්න පුළුවන්.
0: එක එක උත්තර තියෙන්න පුළුවන්. ඔයාට ඉදර නිර්මාණශීලී උත්තරය අපිට comment කරගෙන යන්න.

0: එන්එල්පී හදහන. ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එන්එල්පී හදහන. ඔබත් අදම එන්එල්පී හදහන බලාගන්න.
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.

0: හතරයි විනාඩි 17යි වෙලාව. චාරු අපි අර කිව්වනේ මේ බස් රථ, එතකොට මේ අනතුරු සම්බන්ධයෙන් විශේෂයෙන්ම වැස්සත් එක්ක අනතුරු සිදුවීමේ පහුගිය දවස්වල වැඩිවීමක් තියෙනවා කියලා. ඉතින් මේ විදිහට ගත්තට පස්සේ මේ වැස්ස විතරක්ම නෙවෙයි, මේවට බලපාන තව හේතු කාරණා ගොඩක් තියෙනවානේ. අපි මේ නිවුස් එකක් දැක්ක, බීමතින් බස් පැද ඌරිය දුරන් අටක් සහ කොන්දොස්තරවරුන් කොන්දොස්තරවරයෙක් අත්අඩංගුවටගෙන කියලා. ඉතින් මේ වගේ දේවලුත්
1: වෙනවා
0: ඉතින් නේද? අපි මේ කොච්චර කිව්වත් අර ජීවිත දහස් ගණනක් දෑත මත තබාගෙන
1: යන පහුගිය දවස්වල එක ගැන කතා කරා.
0: ඔව්, කොච්චර වගකීමක්ද නේ. ඉතින් එහෙම කෙනෙක් මොනවහරි මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා රියාසුනට නගිනවා කියන්නේ ජීවිත ගණනාවක් අනතුරේ හෙලනවා කියන එක හිතාමතාම. ඉතින් ඒක මිනීමැරුම් චෝදනාවකට ලක් වෙන්න පුළුවන් කාරණාවක්. මොකද මේ හිතාමතානේ, මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා රියාසුනට නගිනවා කියන්නේ හිතාමතාම තවත් විශාල ජීවිත සංඛ්‍යාවක් අනතුරේ හෙලනවා කියන කාරණාව. ඉතින් ඒක නිසා මේ විදිහට දැන් පොලිසියත් මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් ඉන්නේ. ඉතින් නිකං නිකරුණේ ඔයසි මහත්තයා ගෙදර පාටි වලට බැලුම් පුම්බන්න යන්න ඕනේ නෑනේ. බර්ත්ඩේස් වලට, පාටි වලට බැලුම් පුම්බන්න යන්න ඕනේ නෑ.
1: අපි අය ඒ උනාට යන්නේ මේ ඒ පාටියටනේ.
0: ඒ පාටියට යන්න පුදුමාසාවක්
1: තියෙන එක කියලා වැඩක් නෑ.
0: පුදුමාසාවක් තියෙන්නේ. කොච්චර කිව්වත් ඒකට යන්න හදනවා.
1: යන්නේ පා කිව්වත් හැමදාම යන්න ඕනේ. ඒක කෑවේ නෑ වගේ.
0: යන්නවයි හදන්නේ ඒකට. ඉතින් ඒක නිසා ඒකට යන්න එපා. ඒක යන්න එච්චර හොඳ පාටියක් නෙවෙයි. වචනයක් විතරක් නෙවෙයි අපි කියන දේ. නිකන් මේක නිකන් මේ කණින් අහලා මේ කණින් යන්න ඕන දෙයක් නෙවෙයි. ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් අපි අහගෙන යනවා නම් කවුරු හරි බස් එකක රියදුරු මහත්තයෙක්.
1: අර කියන්නේ එහෙමනේ, රියදුරු මහත්තයෙක් කියලානේ කියන්නේ නේ.
0: අත්‍යවම ඉතින් මහත්මයෙක්නේ. ඉතින් රියදුරු මහත්මයෙක් වෙන්න නම් මහත්මා ගති තියෙන්න ඕන නේද? ඉතින් ගොඩක් අපි අහන රියදුරු මහතුරු ඇත්තටම මහතුරු.
1: එහෙම තමයි.
0: නැත්නම් අපි අහන්නේ
1: නෑ.

0: ඒ නිසා මේ පරිසරයන්න රයිට් අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන.
1: කැමරික රස කරගන්න ඕනත් විජේ නිෂ්පාදන එකතු කරගන්න පුළුවන්. අපි දන්නවා තත්වයෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට කුළුබර ටික අපිට ලැබෙන්නේ විජය කියන නමින්. ඉතින් විජය කහකුඩු විජය හා එතකොට විජය මිරිස්කුඩු විජය කෑලි ඔයාගේ කැම රසතිය තියෙන්න ඕන නිෂ්පාදනයක්. එතනින් ගහර පස්සේ විජය ගැන කතා කරාම විජය නුරුස් එක අපිට අමතක කරන්න බෑ. ඉතින් මේ හැමදේම වාර පුළුවන් වසර 30කට එහා පැත්තේ පාරිභෝගික විශ්වාසය දිනාගෙන තියෙන විජය නිෂ්පාදන වලින්ම මිලදී ගන්න.
0: ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක තව දුරටත් දියුණු කරගන්න, දියුණු කරගෙන ඉස්සරහට යන්න නවීන තාක්ෂණයත් එක්ක මුසුණු යන්ත්‍ර ටිකක් අරගන්න ඔයාගේ වැඩට. ඉතින් ඒකට ඩොමා මැෂින්ස් ගණනාවක් තියෙනවා. සහ නිෂ්පාදනය ආශ්‍රිත විතරක් නෙවෙයි, දැන් පොල් තෙල් හිඳින යන්ත්‍ර, එතකොටින් ගියාට පස්සේ
1: ඇඹරුම් යන්ත්‍ර
0: එතකොට තවමනාද ස්ටීම් බාටා කුංචිට ව්‍යාපාර කරන අයට මේ වගේ නිෂ්පාදන පෙළක් ඔබට හඳුනා දීලා තියෙනවා. අරගෙන ඔයාගේ බිස්නස් එක තව දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. නම්බර් එක මතක් කරමු.
1: 01176 79 579.

0: ලකන්න රේඩියෝ ITN
1: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ දුප්‍රයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙක් වන්
5: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
3: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
5: නොවිනස් වන රසවත්ම රසය
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
6: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: සමග බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක්.
3: දන්සල් සංවිධායකවරුනි, පොලිතීන්, ලන්ෂීට්, ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සල් සංවිධාන කරන්න.
2: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.
4: සබසන්දාව කවස 4 විනාඩි 32යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 176 679 579.
8: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතරයි විනාඩි 37යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් වහගෙන අපි අහන කවුද ඉන්නේ, මැසේජ් කරන කට්ටියනේ කවුද, ඉක්මනට මතක් කරමුද ෂාරෝ?
1: මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කවුද කිව්වොත් එම කිරිවත්තුඩුව පැතුම් තමයි අපි වහගෙන ඉන්නේ. මැසේජ් එකක් දාලා තියෙනවා. අම්ම චාන්දනී, තාත්තා සුමිත්, ලොකුණන්ගේ යසෝදරා, පොඩිණන්ගේ උත්තරා, නෙතු අක්කවයි, ගීත පුංචිවයි, මල්ලිවයි, සුගත් බාපොයි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි පැතුම් කියන්නේ. ඔන්න පැතුම් වල හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ ලස්සන සින්දුවකට. ඒත් එක්කම බණ්ඩාරගම ඉඳන් ලංකා ප්‍රදීප් මැසේජ් එකක් දාලා තියෙනවා. යාව එකතු කරගන්න හැමදාමත් වගේ ලස්සන සින්දුවකට. ඊට පස්සේ අපිට සුමිත්‍රා මැසේජ් එකක් දාලා තියෙනවා පොළොන්නරුවේ පැත්තේ ඉඳන්. ඔන්න ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගෙදර හැමෝම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ.
0: එවගේම සින්දුවකට එකතු කරගන්න කියලා ලක්මාල් මැසේජ් කරනවා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. සින්දුවකට එකතු කරගන්න කියලා වාසනා. එවගේම දුලී කයතුළු කට්ටිම ඉන්නවා කියලා දිනවා. මේරි ගමේ ඉඳලා මැසේජ් කරන්නේ. එවගේම වසන්ත, රුවන්, එවගේම ශෂික ඇතුළු කට්ටියම මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. සිදුවක් අහන්න පානදුරේ ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. හංවැල්ලෙන් දිනුක, එවගේම ජනක, තුෂාර ඇතුළු කට්ටියම ඉන්නවා කියලා තියෙනවා. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ලස්සන සිදුවක් අහන්න ඔයාවත් එකතු කරගන්නවා. එවගේම රවීන්ද්‍ර තංගල්ලෙන් මැසේජ් කරලා තියෙනවා. සිදුවකට එකතු කරගන්න වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපේ පෝස්ට් එකට කමෙන්ට් කරේ නැත්තේ කවුද?
1: කවුද?
0: කවුද කරේ නැත්තේ කමෙන්ට්
1: එක? අපිත් හොයනවා.
0: අපි ඉක්මනට හොයලා ඔයාට දඬුවමක් දෙන්න කලින් කරුණාකර යන්නවා නකඩ අපේ පේජ් එකට.
1: ගිහිල්ලා
0: පේජ් එක බලන්න ඉස්සෙල්ලා.
1: ඊට පස්සේ
0: පේජ් එක ලයික් කරන්න.
1: ඊට පස්සේ
0: අපේ පෝස්ට් එකක් තියෙනවා.
1: හරි.
0: ලස්සන මේ ලස්සන ස්ටිකර් එකක් තියෙනවා එකේ.
1: ඔව් අනේ. බලන්නේ කවුද ඉන්නේ කියලා.
0: කවුද ඉන්නේ කියලා බලන්න. බලලා අපි අහලා තියෙන එකට කමෙන්ට් එකක් දාන්න වාගේ නිර්මාණශීලී උත්තරය කමෙන්ට් එක අපි බලාගෙන ඉන්නවා දානක. දැම්මේ නැත්තම්
1: දැම්ම තවන්න.
0: දැම්මේ නැත්තම්
1: දැම්ම තවන්න.
0: ඒ දාන්න. දැම්මේ නැත්තම්
1: ඒ දාන්න. ගන්න ඔබේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට.
0: අද සම්පත කියන්නේ මහජන සම්පත කියන්නේ ඉතින් සම්පතක්ම තමයි. ඇඳුනොත් ඉතින්
1: ගොඩම තමයි.
0: මුකුත් ඕනේ නෑ අයිම. ගන්න ටිකට් එක.
1: 800 වසකට වඩා වැඩි කාලයක් රටටම වසනාව කියා දුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයිරුව රජකිරුල තමයි මහජන සම්පත ලොතරැයි. ඉතින් මහජන සම්පත ලොතරැයි ගැන කතා කරනකොට රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි මේ විදිහට ඔබව ලක්ෂපතියෙක්, ඔබව කෝටිපතියෙක්, ඔබව ජයග්‍රාහකයෙක් කරන්නේ. ඉතින් ඔයාලත් පුළුවන්කම තියෙනවා පුංචි රුපියල් 40යි වියදම් කරන්න තියෙන්නේ. ආඩ පුළුවන් ජයග්‍රාහකෙක් වෙන සුපුරුදු විදිහටම කෝටි 2 සුපිරි තෑග්ග, 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂය තෑග සමගින් අනිකුත් සෙසු තෑග හැම එකක්ම ආඩ දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේම ආඩ දෙන්නේ මහජන සම්පතෙන්. ඒ නිසා වැඩි වැඩියෙන් මහජන සම්පත ලොතරැයි මිලදී ගන්න.
0: එවගේම තමයි ඔයාගේ වගාබිම සරුසාරවත් වගාබිමක් වෙනවා දකින්න එක තමයි ඔයාගේ තියෙන ලොකුම හීනය කියලා අපි දන්නවා. කොයි මහත්තයෙක්ට නේද? තමන්ගේ වගාබිම හොඳ සරුසාරයට හැදිලා තියෙනකොට
1: කොහොමද සතුට?
0: ඒකේ සතුට ආයිමත් ඉතින් කෝටි ගාණක් දීලවත් ගන්න බෑ. සමහර වෙලාවට ඔය මේ වගාබෙන් ලැබෙන මුදලට වඩා සරුසාර වගාබිම දැකලා මේ මිනිස්සේ සතුට වෙනවා.
1: ඇත්ත.
0: ඒ කියන්නේ වගාවේ ලැබෙන මුදල පස්සේනේ ලැබෙන්නේ. ඒ ලැබෙනකන් ගස් ටික හොඳට හැදිලා පළදාව ඇවිල්ලා ඒවා පළදාව හොඳට පළ නෙලන කාලෙට ලං වෙනකොට, කිරි වදිනකොට කොහොමද දැනෙන සතුට? ඒක වචන වලට විස්තර කරන්න බැරි සතුටක්. ඉතින් එහෙම වගාබීමක හොඳ උරුමකාරයෙක් වෙන නම් ඔය වගාබීමට ඕන කරන ජල සැපයුම වතුර ටික හරියට ගන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම තමයි ඒක අඩු වියදමකින් පිරිවැය අඩුවෙන් අපිට කරගන්න තියෙනවා නම් තමයි වටින්නේ. අන්න ඒකට උදව් කරන්න ඩීප් ටෙක් ඉන්නවා.
1: ඔව් අනිවාර්යයෙන්ම. ඔයාලටින් පුළුවන් ඩීප්ටෙක්ස් වල වතුර මෝටරයක් මිලදී ගන්න. එකෙන් ඔයාගේ අසන සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න, මේ කියන දෙකම කරගන්න පුළුවන්. ඉතින් අපේ ගොවි මහතුන්ට ඩීප්ටෙක් ආයතනයේ සුවිශේෂී උමිල අඩු කිරීම එක තමයි ඔන්න ඩීප්ටෙක්ස් වල වතුර මෝටරය දැන් සූදානම් වෙන්නේ. ඒ නිසා දැන්ම කතා කරන්න ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. 0711 711 1 එකට කතා කරලා ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරලා ඔන්න ඔයාගේ අසන සරු කරගන්න, පිරිවැය අඩු කරගන්න පුළුවන්.
0: එවගේම තමයි දැන් ඔයා ව්‍යවසායකෙක් වෙන්න බලාගෙන ඉන්නවා නම්, ජීවිතේ දිනන්න ඕන කියලා මොකක් හරි අදහසක් තියෙනවා නම් ව්‍යවසායකෙක් විදියට, ඒකට උදව් කරන්න ඔයාට කසාගල ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා.
1: ඔයා කියනවාද මං කියන්නද?
0: මම බලන් ඉතියා මොකද්ද කියන්න ආදන්නේ කියලා.
1: මම බලන් ඉතියා ඔයා කියනකම්.
0: දෙන්නම ස්ටක් වුණා.
1: මං කියන්න.
0: ඕකේ.
1: කසාගල් සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ කසාගල් සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරේ විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජනම සහරහා අනාගතයේ ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙනවා ඇති ඔවුන් තුළ කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් තියෙනවද කියලා. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ඔන්න ඔබට ශ්‍රී ලාංකික ඔබ සමට පුළුවන්කම තියෙන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: අවසහතරයි විනාඩි 42යි වෙලාව.

0: අවසහතරයි විනාඩි 46යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්තිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්තියයි.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.
4: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්රිතා. සිත් සුවඳින් පිරේවා.
5: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් 13 කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
7: රීදා Live, beat, epic, mix winner, Han.

0: ඇහේ දෝර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: තිලින කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: හවස 4:58 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව කම්මැලි කමක් දැනෙනකොට මහන්සියක් හැම පොඩ්ඩක් දැනෙනකොට සමහර වෙලාවට අපිට ඇඟ මහන්සියට වැඩිය හිතේ මහන්සිය
1: වැඩියනේ
0: වැඩි වෙන වෙලාවල් තියෙනවානේ
1: ඔව් අනේ
0: කියපු කැත විතරක්
1: මොනා කරන්නද අනේ
0: ඔව් අනේ මොනා කරන්නද අනේ
1: ඉතින් ඒකට ඒට ඕන්නකින් කතා කරන්න ඉපේ
0: අපි මේ ඒ වගේ බහන්සියක් දැනෙන වෙලාවට කාන්සියක් දැනෙන වෙලාවට කාන්සියක් දාන එක නෙමෙයි කරන්න ඕන තේකක් වගේ බොන්න තියනවා නම් ඒකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් හැබැයි විජේ තේකක් ගියොත් තමයි ඔය කියන මහන්සිය නැති කරගන්න කම්මැලි කම නැති කරගන්න වැඩි ෆ්‍රෙෂ් කතියක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ තේකේ තියෙන ඕනේ
1: ඒ තේ කහට රහ තියෙන්න එපැයි
0: ඔව් කහට රහ එතකොට ඒකේ
1: සුවඳ
0: ඔව් ඒකේ තියෙන රසය
1: ඔව්
0: අපි ඔක්කොම දැනෙන්න ඕනේ නිකන් කෘතිම රහක් ඇවිල්ලා වැඩක් නැහැ අපි ඔය සමහර වෙලාවට මේ බොනවනේ මැංගෝ ජූස් කියලා බොනවා
1: හරිද
0: හැබැයි ඒකේ තියෙන්නේ ඇත්තටම මැංගෝ නෙමෙයි මැංගෝ ෆ්ලේවර්
1: අන්න හරි
0: හරිද ඒ වගේ තමයි තේ එකක් බොන කොටත් ටී ෆ්ලේවර් බීල වැඩක් නැහැ
1: ඔව්
0: නියම තේ මෙච්චර ලංකාවේ තේ තියෙන
1: හරි
0: ලංකාව ප්‍රධානම ආදාය මාර්ගයක් වෙච්ච තේ අපිට තියාගෙන අපි ෆ්ලේවර් බොනවා
1: අන්න ඒක තමයි අපි
0: එහෙම
1: කරන්නේ මේකට
0: අපි ළඟ තියෙන හොඳ දේ අරගන්න ඒකට විජේ නිෂ්පාදන වලින් එන විජේ තේ එකක් හදාගෙන බොනවා නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැ
1: වැඩේ කොට දාගන්න පුළුවන්
0: වැඩේ කොට දාගන්න පුළුවන් කෝපිචය කෝපි හැම දෙයක්ම හොඳ නියම සාරයෙන් නියම ස්වභාවික සාරය එකතු කරගෙන තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ
1: ළඟම තියෙන කඩෙන් වෙන්න පුළුවන් නැත්නම් සුපුරි වෙනසලෙන් වෙන්න පුළුවන් වරදින නැහැ විජය කියන නම ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ රස්සේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන වලින් හොඳ තේකක් හදාගන්න හොඳ කෝපි එකක් හදාගන්න මේ හැම දෙයක්ම විජය වලින්ම හදාගන්න අමතක කරන්න එපා
0: විජය වලින් හදාගන්න එපා වතුර දාලා ඒ විජය තේකොළ දාලා
1: හරි හරි ඒ විදිහට
0: ඒක
1: ඒගොල්ලෝ දන්නවනේ
0: සුභ සන්ධ්‍යාවක් කවස 5 වෙලාව
1: සුභ සන්ධ්‍යාවක්

0: හවස පහයි විනාඩි 7යි වෙලාව. ජොබ් එකකට ගියාට පස්සේ අපි ජොබ් එකේ ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ
1: හරි
0: ඉස්සෙල්ලම ඉන්ටර්විව් කරන්න ගියාට පස්සේ ප්‍රශ්න අහනවානේ. ප්‍රශ්න අහද්දී අපෙන් එක එක දේවල් සර්ටිෆිකේට්ස් බලනවා. එක එක දේවල් ඔය අපි ඒ දේවල්
1: සුදුසුකම්
0: පරීක්ෂා කරාට පස්සේ අපිට අහන්නත් බැරි අහන්නත් ඕන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒක?
1: ඔයා මාව ගන්නවද නැද්ද කියලාද?
0: ඔය ඒකත් අහන්න. ඒකත් ඒක
1: දැනගන්න ප්‍රශ්න.
0: ඊට වැඩිය බරපතල ප්‍රශ්නයක් තියෙනවා.
1: බරපතල ප්‍රශ්නයක්?
0: ඔව්. ආ ජොබ් ඉන්ටර්විව් එකකට ගියාට පස්සේ වාට ඉන්න දැන් ක්වොලිෆිකේෂන් ඔක්කොම තියාගෙන යන්නේ.
1: ඔව්.
0: ගන්නවා ෂුවර් සිලෙක්ට් කියලා. හැබැයි මේ සිලෙක්ට් උනාට මදිනි.
1: ඔව්.
0: ජොබ් එකට ගත්තත් අපිට තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ?
1: මොකද්ද ප්‍රශ්නේ?
0: ඔයාලට මෙහෙට එනකොට ඒ ප්‍රශ්නේ තිබුණ නැද්ද?
1: ඉතින් මොකද්ද කියලා මන් දන්නේ නැහැ නේ. මොකද්ද?
0: සැලරි එක.
1: ආව්.
0: කීයක් ලැබෙනවද කියලා?
1: මම අපි සැලරි බරපොරොත්තු වෙනද වැඩ කරන්නේ.
0: ආ රයිට්. අපේ ඉහළ කළමනාකාරීත්වය.
1: හරි.
0: මේක රෙකෝඩ් කරන්නේ. රෙකෝඩින් එක තියෙනවා මගෙන් ඉල්ල ගන්න. චාරු සමාධි සම්බන්ධව. සැලරි බලාපොරොත්තු වෙන මෙහෙට ඇවිල්ලා තියෙන්නේ ආයතනික වශයෙන් ලොකු
1: සතුටෙන් දෙන දේ මම සතුටෙන් බාර ගන්න
0: බෑ. සතුටින් එහෙම එකක් නෑ.
1: එහෙම සතුටින් ඒගොල්ලෝ දෙන්නේ මට. ඒකට මම සතුටින් ඒක බාර ගන්නවා.
0: එහෙම එකක් නෑ.
1: එහෙම නැද්ද?
0: එහෙම එකක් නෑ. හරිද? දැන් ඉන්ටර්විව් එකට ගියාට පස්සේ අපිට සැලරි එක කීයද කියලා අහන්නත් ඕන. හැබැයි ඒක වැඩිය ඉන්ටර්විව් එකකදී අපි අහන්න නැති ප්‍රශ්නයක්
1: කියන්නේ.
0: ලකුණු කැපෙනවා කියලා. ඒක නිසා ඕක හිතේ තියාගෙන සැහෙන අමාරුවෙන් තමයි එන්නේ. අපි ඔයාලට දන්වන්නම් කියලා කිව්වත් ආයි හරිලා ගිහිල්ලා කියක් දෝරනවද දන්නේ
1: නැහැ
0: නේ කියලා. දැන් ඔයා ගන්නවා කියලා කිව්වත් සැලරි එක ගියද දන්නේ
1: නැහැ.
0: ඕකට හා සමාන එකක් තමයි අර බස් එකේ කොන්දොස්තර මහත්තයා
1: ඉතුරු සල්ලි දෙන්නේ.
0: දෙන්නේ රුපියල් දෙක. ඒකත් මේක ඉල්ලනවද නැද්ද? කවන්න බහිනෝට ඉල්ලනවා. ඒත් ඉල්ලන්නේ නැහැ. අන්තිමට වැහලා යනවා.
1: ඉල්ලුවා දෙන්නේ
0: නැහැ. පස්සේ දෙන්නම් කියලා තියන්නේ. ඒ වගේ එකක් නේ ඔක. දැන් ඉතින් කොහොම හරි මේ අමාරුවෙන් ඉවසගෙන ඇවිල්ලා ඔය විදිහට ජොබ් එකකට ගියා.
1: හරි.
0: කොල්ලෙක්.
1: හා
0: හා. හරිද? ඊට පස්සේ ගිහිල්ලා දැන් මේකේ වැඩ කරගෙන යනවා.
1: හරි.
0: මාසේ අන්තිමට සැලරි එකක් හම්බුණා.
1: හම්බුණා.
0: මෙයාට ඉතර සැටිස් නැහැ.
1: සැටිස් නැහැ. හිතපු සැලරි එක නෙවෙයිද?
0: නෙවෙයි. පස්සේ දෙතින් බොස් එක කතා කරාට පස්සේ කිව්වා මේක තමයි මට දෙන්න පුළුවන් පඩිය. මම ඔයාලට යෝජනාවක් කරන්නම්.
1: ඕකේ.
0: ඔයා මේ රැකියාව කරලා හවස තව මොන හරි දෙයකට වාගේ කාලය උදවන්න.
1: හා.
0: පුළුවන් ඒකෙන් ඔයාලට තව ඉන්කම් එකක් ගන්න
1: පුළුවන්. Part time job එකක්.
0: Part time job එකක් කරන්න. ඒක තමයි ඔයාලට මට දෙන්න පුළුවන් උපදේශය.
1: හරි.
0: මට මේ සැලරි එකෙන් වැඩියෙන් දෙයක් කරන්න බෑ කියලා. මේ ආයතන ප්‍රධානය. බොහොම කාරුණිකව කිව්වා.
1: හරි.
0: යාට කරන්න පුළුවන් දෙනේ.
1: ඔව්.
0: ඉතින් එහෙමනේ ඉතින් යාට තියෙන ලාභයත් එක ගත්තට පස්සේ දෙන්න පුළුවන් පඩියක් තියෙනවනේ. ඒක දැක්ක කැමති වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන දෙයක් තෝරගන්න ඕනේ.
1: ඔව්.
0: ඉතින් එයා කිව්වේ මෙහෙමයි. ඔව් මේක කරන්න. මට හොඳයි. අනාගතේ මම වැඩි කරලා දෙන්න.
1: ඔව්. එතකන් මට වැඩි කරන්න බෑනේ.
0: ඔව්. එයා දැනට වෙන part time මොන හරි job එකක් අවශ්‍ය කරන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් කොල්ලා තේරුම් අරගෙන වැඩේ.
1: හා.
0: පහුවද ආවා. පකින්. දවස් කීපයක් ගත වෙලා
1: ආවා.
0: ආයිමත් බොස් හම්බුණා. මොකද පුතා දැන් වැඩ ආයෙද දැන් ආදායම හොඳයිද?
1: ආ හොඳයි කියනවාද?
0: ඊපස්සේ ගෝවා මේ සර් දැන් අවුලක් නෑ මං ෂේප් එකේ දැන් හවස මේ හයර් එකක් දුවනවා ත්‍රිවිලර් එකක් අරගෙන.
1: හරි.
0: ඒ නිසා ඉතින් මට දැන් අවුලක් නෑ මෙහි සැලරි එකයි හවස ත්‍රිවිලර් එක මේ හයර් කරලා ලැබෙන ඉන්කම් එකයි එක මට පොඩි බැලන්ස් එකක් ගහගෙන යන්න පුළුවන්.
1: පුළුවන්.
0: ෂේප් අවුලක් නෑ සර් කියලා කිව්වා.
1: ෂේප් ෆිට් එක
0: නේද? ඕ. හරි.
1: හරි.
0: ඊපස්සේ මේ කොයිද පුතා දුවන්නේ ඉතින් හයර් ඉතින් සර් හැම පැත්තෙම යනවනේ ඉතින් ඒක තරක් කියලා නැහැ ඉතින් ඔය කොළඹ වටේ හැමතැනම යනවා සර් එහෙම කියලා කිව්වා. ආ එහෙමද පුතා? රයිට්. එහෙනම් පුතා මේ හවස ඔයා මේ ගෝල් ෆේස් එක පැත්තට ආව ඉතින් එන්නකෝ මාවත් හම්බලා යන්න.
1: ඇයි?
0: එයා වඩේ විකුණනවා. එයාටත් සැලරි මදි.
1: ඇයි බොස් එහෙම කරන්නේ?
0: හවස 5:12 වෙලාව.

ලාංකේය විශ්වාසදිනු මක්ස් පෙන් සමහ ව්‍යාපාරය වෙතුන්ගේ පපිතාහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වාංක්‍රය වීකටීම යන්ත්‍රයක සාටම්බර හිමිකරවකුමන්න අතිම අමතන්න බිඳුව එකයි හතයි 479 579 ප්‍රධාන කාර්යාලය නොමල 30 ඇල්හේන පාරමහරගම.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩිය. ඊට අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩියයි.
1: ආදරී අහංකාරී හිතේ උපන් මාගේ ඉසේකාරී
2: ඔය ඔය අයියා මේ අකගේ ලෙක්චර් එකේ වුණාට පස්සේ මේ අකගේ පස්සෙන් ගියේ නැද්ද? ඒක තමයි මන් දෙක්කේ
3: විසේකාරේ
4: ලස්සනයි ලා හිත හොඳ මිනිස්සු කොහොමද ලස්සනයිද? දැන් එතකොට මේ ඔය බක පණ්ඩිතයෝ උනේ මොකද? ආ සර් කන්නඩියක් ඉස්සරහා ගිහලා බලන්න. එතකොට පෙනේ
3: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9:00 ITN බලන්න.

0: හවස පහයි විනාඩි 22යි වෙලාව. චාරු කවුද අපිට මැසේජ් කරපු අය ඉක්මනට මතක් කරමුද? මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ මැසේජ් කරන අය.
1: පස්සොන්න මැසේජ් එකක් දාලා තිනු මදගමින් තමයි එකතු වෙන්නේ. ඔන්න ආවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඊට පස්සේ කොරියාවේ ඉඳන් චින්තක මැසේජ් එකක් දාලා තිනු අපිට සින්දුවක් දෙන්නේ කියලා ආවත් එකතු කරගන්න. ඊට පස්සේ අද ඇනිවර්සරි එකක් කියලා කියනවා නදීෂාගේ ගිම්සරගේ හැපි ඇනිවර්සරි කියලා කියනවා ආවත් එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඊට පස්සේ බොරළු හේනේ සුසන්ත සම්පත් මැසේජ් එකක් දාලා තියෙනවා තාරුකා එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ජයමා මැසේජ් එකක් දාලා තිනු ගෙදර හැමෝම මේ වෙලාව එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඊට පස්සේ පන්වැල්ලෙන් උපුල් ඔයාවත් එකතු කරගන්න සද්දටම ලක්කන අහන ගමන් ඉන්නේ කියලා තියෙනවා ඔයාව එකතු කරගන්න ලස්සන සින්දුවකට. ඊට පස්සේ මඩපාති ඉඳන් ලක්ෂ්මන් ඔයාවත් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට.
0: එවාගේම නිහාල් මැසේජ් කළා තියෙන සින්දුවක් අහන්න මලීත්. එවාගේම දනුක ශිරෝමා ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තමයි මට මැසේජ් කළා තියෙන්නේ. මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා අපිත් ඉන්නවා වහගෙන සිදුවක් අහන්න. එවගේම වැඩ කරන තැන යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියලා දිනුක තමයි මැසේජ් එක මට එවලා තියෙන්නේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙනවා කියලා. ඊට පස්සේ ශිරෝම මැසේජ් කළා තියෙනවා වෙනද වගේ මදත්ව වහගෙන ඉන්නේ මල්ෂා වගේම මිහිරි ප්‍රසංග කේශර එවගේම මధు ඇතුළු කට්ටිය මේකදු කරගන්න කියලා තියෙනවා. රිකී කොහමද ආව එකදු කරගන්නවා මාම නැලෙන් මැසේජ් කළා තියෙනවා. රොෂානි මොහමඩ් එවගේම රසීන් ඉන්ෆාස් ඇතුළු කට්ටිය මේකදු කරගන්න කියලා දෙනවා. මේ වෙලාව ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා මාම නැලින්දලා තමයි මැසේජ් කළා තියෙන්නේ. කේජි මල්ලිකාවත් එකදු කරගන්නවා කොට්ටාවෙන් නයෝමි එවගේම නිත්‍ය ඇතුළු කට්ටිය මේකදු කරගන්න කියලා තියෙනවා. සිද්ධ වකහන මේ වෙලාවේදී.
2: හරි
0: හුස්ම ගන්න. හරි සිද්ධා ගන්න මේ කට්ටිය එකතු කරගන්න අතරේ ඔයගේ වගාබිමේට ඕන කරන වතුර ටික පහසුවෙන් අරගන්න විදුලි බිලට තිත තියලා හොඳ ආදායමක් ඔය වගාවෙන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඒකට තියෙන හොඳම විසඳුම තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්නවා කියන එක.
1: ඉතින් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගත්තොත් එහෙම වුණ අපේ ගොයම හදුර පුළුවන්කම තියෙන අස්සන සරු කරගන්න වගේම පිටවැය අඩු කරගන්න. අනිත් දේ තමයි ඩීප් ටෙක් ආයතනයේ අපේ ගොයම හතුන් වෙනුවෙන්ම සුවිශේෂී වූ මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය දෙන සූදානම් ඉන්නේ. ඒ නිසා දැම්ම කතා කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න. 0711711711 එකට කතා කළා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: එවැගේම තමයි gedara kema vela rasaganwa ganna vijay nishpadana ekathu karaganna wenas vidiyata kema tika hada gannona kiyala hitena ayata tamanta rasa kohomada rasa danenne kohomada kiyana eka tamange tiyerone podi taste ekak මෙන්න මේ විදිහට හැදුවොතින් මට නියමයි.
2: හරි. සමහරු සැරට කන්න ආසයි. සමහරු සැර අඩුවෙන් කන්න ආසයි.
0: මාළු කරි එකක් කනකොට ඒත් එහෙමනේ මාළු කරි එකක් කනකොට එතකොට මස් කරි. මේ හැම දෙයකටම ඕන කරන දේවල් රස ගන්ව ගන්න ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරපු දේවල් තියෙනවා. මාළු කරි 3-5 මස් කරි 3-5. එතකොට දැන් ඉඳියාප ටිකක් කනකොට සමහරු කැමති රතු ඉඳියාප වලට තවත් සමහරු කැමති සුදු ඉඳියාප වලට.
2: ඔව්.
0: ඉතින් ඔයා කැමති මොකද්ද?
2: සුදු ඉඳියාප. මං කැමති මොකද්ද කියන්නේ? මං හිතුවානේ ඔයා මගෙන් ඇහුවයි කියලා මං කැමති මොකද්ද කියලා.
0: මේ මිනිස්සුත් එක්ක

0: කරනකොට මැද්දර පයින්වා. ඔයා කන්න කැමති මොකක්ද කියලා නේ මං කියන්න ඇදුවේ, කතාව ඉවර කරන්න දෙන්නේ නැහනේ.
1: හරි හරි,
0: ඔයා කන්න කැමති මොකක්ද අන්නේ අනුව ගන්න පුළුවන් කියලා කියන්න ඇදුවේ. තුරු කෑල්ල කියන්න උනේ නැහැ. ඕක තමයි හැමදාම උනේ.
1: පව් ඉතින් ඔයා
0: අර මිනිස්සයාට උනේත් ඕක තමයි.
1: මොන මිනිස්සයාද
0: කතාවක් කියාගෙන එනකොට මැදින් පැන්න බෑ කරන්න කියලා වැඩේ අතහැරියා.
1: කරන්න දෙයක් නැහැ ඉතින්. විජය ගැන කිය.
0: විජයදයා
1: නෑ, අනේ විජය ගැන කියන්න කියලා කිව්වේ.
0: විජය ගැන ඉතින් කියන්න තියෙන වචන තමයි ඉතින් විජය.
1: අයියෝ මට බෑ, මං ඉන්නේ යන්නේ.
0: රයිට් විජේ, නිෂ්පාදන ගන්න ළඟම වෙළඳසැලෙන් සුපර් වෙළඳසැලෙන් වඩ ගන්න පුළුවන් කම තියෙනවා. අරගෙන වාගේ කැම වෙල රස ගන්න ගන්න ගුණාත්මක භවි නිහල නිෂ්පාදන පෙළක් තමයි විජේ නමින් ඔබට හඳුන්වා දෙන්නේ.
1: අපේ රසය රටේ සබට බෙදෙන විජය නිෂ්පාදන.
0: හවස 5 විනාඩි 26 කුත් වෙලා.
1: මොකද කරන්නේ අපි?
0: දන්නේම නැතුව සිද්ධක් කරන්නේ නැද?
1: හරි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. Silon Green Life Plantation, Private Limited. I'm going to live a new
1: Vartha, Vartha, Sabani Koti Ate, NLV, Tanadithane, Luthuraiye, Rupiyal Koti, Dahatuna, Namaya Ata, Ikmavu, Devanta, Supirithya, Galabadimin, Rate, Samvardhanayata, Devanta, Shaktiyak, Vemin, Obat, Dinava, Ratat, Dinavada, Jatiya, Mahatana, Sampatha, Tananidahane, Viladigena, Obat, Kotipatiyeku, Wan.
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
4: හවස 5 විනාඩි 36යි වෙලාව.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: මේ සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුංගුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුංගුර අම්‍රිතා.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථයේ වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
3: අවස පහේ විනාඩි 46 වෙලාව.

0: 97.7 Lock Honda Radio ITN Dengue Mara Nikai
1: Dengue Rogin Gin Seat Panhak බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: වෙලාව පස්සර පහයි විනාඩි 45යි.
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහයිතියට බලාපොරොත්තු වන්න.
2: සම අනුග්‍රහය.
3: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න. ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න. POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න.
4: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි? Mega Power Tag දැන් ඩබල් වෙලා. සුපිරි tag 3ක්. ප්‍රථම tag 120. ලක්ෂ 2කේ tag සමග සුපිරි අංකයකට tag. Mega Power.
2: සහයෝගීතා අනුග්‍රහය.
0: ඔබේ දෙමව්පියන් විශ්වාසී දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077737770
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397399
6: බන්ධනාගාරයක් වෙන්න ගිය මන්තිව දූපත සභාගමෙන් ඉවත් කළ මන්ත්‍රි චාමර පාස්කු ප්‍රහාරය ගැන හෙළි වූ තොරතුරු චීන රුසියා ඒකාබද්ධ විරෝධය
1: ලක්කන්ද ප්‍රවෘත්ති සවසහයිතියට බලාපොරොත්තු වන්න.

0: ராட்டத்தை வாங்க கியன ரேடியோ.
1: හවස 5 විනාඩි 47යි දැන්.

0: ලකන රේඩියෝ ITN
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: හවස පහයි විනාඩි 52යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක අපි හවස 6ට ලඟ වෙමින් ඉන්නේ. මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන අපි කිව්වනේ. දැන් අපි කියන්න ඕන ඩෝමා නිෂ්පාදන ගැන. ඩෝමා කිව්වට පස්සේ මාක්ස් ප්‍රින හෝල්ඩින්ග්ස්ලා ලෝකයේ තියෙන ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින් ගණනාවක් අපිට හඳුනා දීලා තියෙනවා. සා නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන අයට විශේෂයෙන්ම එතනින් එහාට ගිහිල්ලා අලුත් ව්‍යාපාර පටන් ගන්න බිස්නස් කරන්න ඕන කරලා හිතන අයට ඔන්න දැන් පොල්තෙල් හිඳින යන්ත්‍ර
1: ඇඹරුම් යන්ත්‍ර
0: හඳුනා දීලා තියෙනවා.
1: ඉතින් මේ ඔක්කොම තියෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකේ වාට ගියොත් එහෙම අවශ්‍ය මාධ්‍ය වලින් අවශ්‍ය ධාරිතා වලින් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් සහලාශිතව මොනවා හරි කරනවා නම් බිස්නස් එකක් වාට තියෙනවා ඩෝමා කළු වැටිපත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් අසුරුම් කිරීමේ යන්ත්‍ර අතුළු මේ කියන යන්ත්‍ර හැම එකක්ම වාට ගන්න පුළුවන්කම තියෙනවා. නොම්බර 31 ඇල්හෙන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට ගිහිල්ලා බලන්න පුළුවන්. නැත්නම් කෝල් එකක් දීලා සම්බන්ධ කරගන්නත් වාට පුළුවන්කම තියෙනවා. 01 1 6 7 9 5 7 9 0 1 1 1 6 7 9 5 7 9 කතා කරලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම ඔයා ව්‍යවසායකයෙක් වෙන්න හීන දකින කෙනෙක් නම් තනියෙන් නැගිටලා තනියෙන් ගේමක් ගහන්න ඕන කියලා
1: හිතනවනම්
0: වඩ දැන් ඒකට උදව් කරන්න තමයි කසාගල ප්ලාන්ටේෂන් ඉන්නේ.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම ඉතින් අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන් මාට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය උන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙනවා අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම සලසා දෙන්න. ඉතින් විශ්වාසයෙන් යුතුව ඔබට පුළුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට පුළුවන් විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: හවස 5 විනාඩි 54යි වෙලාව. කවුද ඉන්නේ මැසේජ් කරලා තියෙන අපිට මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා.
1: කසම් මැසේජ් එකක් දාලා තියෙනවා රත්මලාණෙන්. ඔනාවත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ හිමාශී මහනුවරින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන සද්දටම අපි අහගෙන ඉන්නේ අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. බොයගඩ පැත්තෙන් සුමනා සුසන්ත ලසන්ත රුවන්ශී ජගත් ඉන්නවා මේ වෙලාවේ. සුජාවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ.

0: අමෘත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: අමෘතවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමෘතා.

0: දිනමල රාත්‍රි 7ට ලක්කනේ
1: සඳ දින දහන
2: පහේ ළමයි
3: නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණා කළ මෙතන දෙයි යන්නකෝ.
4: නෑ බබු පොවත් නැහැ මෙතන ඉන්න ඕන.
2: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න
3: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය කෙනෙක් නේ හටවන්න ගෑනි.
5: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ,
3: අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම.
5: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
2: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.
6: පහේ ළමයි එක්ක පුරා කවුද නංගේ? කුචු කුචු කුචු කුචු කුචු.
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.
7: හවස 6යි විනාඩි 10යි දැන්.

0: ඉවිනිින් ්‍රයිවෙක් අදත් ඔන්න ගොඩක් හවස්සලා තියෙන් හැඳවලතියෙන් හයත් පහුවෙලා තියෙන්. අපි මදකරනුව විජ නිෂ්පාදන පිළිබඳව ගෙදර කෑමවේල රසගන්ව ගන්න ඕට ගෙදර තියෙන්න්න මොන් නිෂ්පාදන පෙලක්තම විජ නිෂ්පාදන කියයන සීදසියක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන ගෙදර ගෙනන ඩන්ගේ නම බලම ගෙනයන්න විජය නිෂ්පාදන වලින්
1: විජය කියෙන නම කොහෙවත් වර්දින නෑ ලගම තියෙන වෙන සැලෙන් වන්න පුළුවන් සුපරි වෙන සැලෙන් වන්න පුළන් ආට පුළුවන් අපේ රස්සේ රටය සමට බෙදන විජ්‍ය නිෂ්පාදන මිලදී ගන්න.
0: එවගේම අද සම්පත කියන්නේ මහජන සම්පත කියන්නේ වාසනාව ඔයාගේ දොරකඩට අරගෙන එන ලොතරැයි කියලා අමතක කරන්න එපා. ඉතින් කොතනින් හරි ඔයාට අවස්ථාවක් ලැබෙන තැනකින් ටිකට් එකක් ගන්න. සමහරු ඉන්නවා චාරු මේ මෙන්න මෙතනින් ගන්න ඕන මෙතනින් තමයි වාසනාව තියෙන්නේ එහෙම කියලා හිතාගෙන ඉන්නවා. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපි නොහිතන තැනක අපේ වාසනාව තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට හම්බ වෙන ලංගම තැනින් ඔයාට අවස්ථාව ලැබෙන මුල්ම තැනින් ඔය මහජන සම්පතක් අද ගෙදර අරගෙන යන්න. සමහර විට අද දවස වෙන පුළුවන් වාගේ ජීවිතේ වෙනස් කරන දවස.
1: ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒ කිව්ව විදිහටම ඔයාට පුළුවන්කම තියෙනවා මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් එහෙම. කෝටි 2ක සුපිරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂයේ තෑග්ග වැඩි වැඩියෙන් දිනා ගන්න. ඒකට ඉතින් හැමදාම ඔන රුපියල් 40ක්නේ පුංචි රුපියල් 40ක් වෙනදා කළා මහජන සම්පත මිලදී ගන්න.
0: රයිට් සින්දුවක් අහගෙන මැසේජ් එකක් එවන්න. ඔයාට තව පුංචි වෙලාවක් තියෙනවා. අපි සින්දුවක් අහලා ආයෙත් කතා කරමු.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Cool drive Vikita
0: Lakhana

හවස 6යි විනාඩි 16යි වෙලාව. ඉවරින් drive එකේ ඉන්න වෙලාවේ අපිට තව පුංචි වෙලාවක් තියෙනවා මේ පැතිඳන් කතා කරන්න. මේ වෙලාව යාවේ කටියක් එකතු කරගන්න මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්න කටියක්ව. පන්සල ඉන්න අලුත් ගමෙන් අපේ tire shop එකේ හැමෝම වෙනද වගේම එකතු කරගන්න කියලා තමයි message එකේ තියෙන්නේ. ඊට පස්සේ කවිද message එකක් දාලා තියෙනවා අපේ factory එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් මේ පැතරත් දෙන්න කියලා අම්පාරෙන් තමයි message එක දාලා තියෙන්නේ. ඊට පස්සේ තෂිනි හොයා වෙනද වගේම මේ පැතර ඇවිල්ලා ඉන්නවා කියලා අපි දන්නවා. තාත්තා අංකල දෙන්න මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ හම්බන්තටින් මැසේජ් එක දාලා තියෙන්නේ කුලාන්. සදටම මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් වහන්ගෙන අපිවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ශ්‍රේත ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. කුෂානි එල්එන් ගාමන්ට් එකේ අපි හැමෝම මේ වෙලාවේ අහගෙන ඉන්නවා. අපේ කෙල්ල සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. නිකිනි මැසේජ් එකක් දාලා තියෙන්නේ. පුත්තලිමින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්න මේ වෙලාවේ. තේමිය මැසේජ් එකක් දාලා තියෙන්නේ. හවස 6:18 දැන්.

0: රේඩියෝ ITN
1: අමරිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
4: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9 කෝල් ඩ්‍රයිව් වික්‍රේතා
0: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
5: ඉවිනින් ඩ්‍රයිව් එක අපිට වෙලාව ලං වෙලා තියෙන්නේ යන්න. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන, වාගේ කැම වෙල රස ගන්නවා වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට, කෝපි එකක් හදාගෙන බොනකොට නම විජය කියන එක මතක් වෙන්න ඕන. විජය නිෂ්පාදන වලින් විජය තේ, විජය කෝපි අරගෙන රසට තේ එකක් කෝපි එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කැම ටිකක් හදා ගන්නවා නම් තෝස ඉඳියාප්ප පිටි, ඒ වගේම කුරක්කම් පිටි, මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජය නමත් එක්ක. අපේ රටේ අපේ දෙයක් විදිහට, දේශීය දෙයක් විදිහට, දේශීය කුළුබඩු සාර එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
6: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදන ගැනත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තු වෙන තමයි අපි අද ගිහින් එන්නා. ඔයාට සුබ දවසක්. මම චාරෝ.
5: සුබ දවසක් අපි යනවා. මම චමිත්.
0: FM 93.5

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.

0: Lakhanda Radio ITN Kanada Rahata House Hatarita Evening Drive with Chant and Charlie Sama Anugrahaya
1: Rasayenut Ihala Gunayenut Ihala Vijaya Tose Mishranaya
2: Vijaya Products අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවේ කුමන්න අදම අමතන්න 0117 679 579

0: si na stole.
1: පැරණි විනාශකාරී ආර්ථිකයක් යළි ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්. ඉන්ධන හා විදුලිය වෙනුවෙන් ලබා දෙන සහනාධාර ජනපති බඩකලපුවේදී හෙළි කරයි. සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. පාස්කු ප්‍රහාරයෙන් පසු බහින්ද බැසිල් ඩාමල් බඩකලපු හිරගෙදරදී පිල්ලයන් හමු හැටි හෙළි කෙරේ. පාර්ලිමේන්තුවේදී ඇසුණු 2025 ආර්ථික ජයග්‍රහණ. වාහන 4000 එල්සී ඕපන් කතාවේ අසත්‍ය. චීන රුසියා ඒකාබද්ධ විරෝධය.
0: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දන මාරසිංහ. පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වය යළි ඇති නොවීමට සහතික වන බව ජනාධිපති අනුර කුමාරසනායක මහතා සඳහන් කළා. දිට්වා සුලිකුණාටුව හා මැදපෙරදිග යුද අර්බුද හේතුවෙන් ආර්ථිකයට ඇති වූ බලපෑමට සාර්ථකව මුහුණ දුන්නේ මහා භාණ්ඩාගාරය තුල මුදල් අතිරික්තයක් තිබු නිසා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. මීට පෙර මහ පරිමාණ කුඩු ව්‍යාපාරිකයන්ට තිබූ දේශපාලන රැකවරණය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙනවා. රටම එකට ජාතික මෙහුමේ ප්‍රතිඵල රසක් මේ වන විට දක්නට ඇතැයි මඩකල්පුවේ පැවති විෂ භද්‍රව්‍ය පරදින රටම එකට ජාතික මෙහුම් වැඩසටහනේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
2: මේ විෂමද්‍රව්‍ය අපේ රටේ ජාතික ව්‍යසනයක් බවට පත් වෙලා අවසන්. ඒකපසකින් අපේ තරුණ පරම්පරාව ගිල ගන්නවා. ඒක ප්‍රතිඵලයක් ලෙස දෙමව්පිය විශාල වේදනාවකට ලක් වෙනවා. මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු තරුණ කණ්ඩායමක් ගමේ සිටීම ගමේ බියට පත් කරනවා. නීතියක් විනයක් ශිෂ්ටභාවයක් නැති තරුණ පරම්පරාවක් ගොඩනගමින් තිබෙනවා. මේ ව්‍යසනය මොනතරම්ද කියන එක දිනපතා අපිට වාර්තා වෙන ප්‍රවෘත්ති වලින් පෙන්නුම් කරනවා. පෞගේද රාගම ප්‍රදේශ විශාල දුම්රිය පීලිපැනීම සිද්ධ වුණා. විශාල පිරිසක් තුවාල ලැබුවා. දුම්රියට මිලියන ගණනක හානිය සිද්ධ වුණා. හේතුව කුමක්ද? මද්‍රව්‍ය වලට ඇබ්බැහුවෙක් විසින් යකඩ ගලවගෙන ගිහින් තියෙන රේල් පීල්ලේ රුපියල් 300ක් උපයා ගැනීම වෙනුවෙන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ STF ආරක්ෂාව දාන්න සිද්ධ වෙලා තිබෙනවා. රෑට කම්බි කපාගෙන යනවා. ගම්මල ගේක තරුණියක් තනියම තියලා යන්න බය තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. විශාල ගැටුම් එකිනෙකා අතර වෛරය විශාල ලෙස පැතිරෙන්න පටන් අරන් තිබෙනවා මේ ව්‍යසනය විසින්. එඳ මේ ව්‍යසනය අවසන් කිරීම අපි ඉතාම තීරණාත්මක වැදගත් කාර්යයක් ලෙස තේරුම් අරගෙන තිබෙනවා. එක කාලයක මේ විෂමද්‍රව්‍ය තිබුණේ කොහෙද? සංචාරක කලාප කේන්ද්‍ර කරගත් කුඩා නගර කීපයක තිබුණා. අද ඈත ගම්මාන දක්වා මේ ව්‍යසනය පැතිරලා තිබෙනවා. මේ ව්‍යසනයට අපේ නාබර තරුණ තරුණයන් ගොදුරු වෙමින් තිබෙනවා. අපි මේ ජාතික ව්‍යාපාරේ පටන් ගත්තේ පෞගේ ඔක්තෝබර් මාසේ 30 වෙනිදා. දැන් මාස 6ක් විතර වෙනවා. මේ මාස 6 ඇතුළත අවුරුදු 21කට වඩා අඩු පිරිමි දරුවන් 5122ක් අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. අපේ දරුවෝ නෙවෙයි, ගැහෙන දරුවන් 128 දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය තමත් ගෞරවනීය සේවයක් ඉටු කරනවා. ඒත් එම නිලධාරීන් කීප දෙනෙකුද අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. මද්ද්‍රව්‍ය හේතු කොටගෙන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. කිසිත් වගකීතු ගෞරවාන්විත තැනක් ඉතිරි වෙන්නේ නැති තරමට මේ ව්‍යසනය පැතිරලා තිබෙනවා. අපි දොහොත් මුඳුන් තියා වන්දනාමාන කරපු අපගේ ආගමික ස්ථාන දක්වා මේවා පැතිරලා තිබෙනවා. අපිට සමාජයක් ලෙස බිය දනවන චිත්‍රයක් ත්‍රිපිට තිබෙනවා. මේ ව්‍යසනයෙන් අපේ රටේ ජනතාව මුදවා ගත යුතුයි. තිර අධිස්ථානකට ඇවිල්ලා තිබෙනවා මේ ව්‍යසනය පරාජයට පත් කරන බව. දේශපාලකගේ රැකවරණ යටතේ මේ කුඩු ව්‍යාපාරිකයන් සහ කුඩු ව්‍යාපාරය වර්ධනය වුණා.
1: ජනතාව පැවති දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ජාතික ජනපල වේගීට ජනවර්ම ලබා දුන්නේ නීතිය සැබට සමාන අයුරින් ක්‍රියාත්මක කිරීමට බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.
2: මේ රටේ ජනතාව ඓතිහාසික ජනවරමක් ලබා දීලා අලුත් දේශපාලන කණ්ඩායමක් වෙත බලය ලබා දුන්නා. ඒ අපවිත මම ඔබට එක සහතිකයක් දෙන්නම්. කුඩු ව්‍යාපාරිකයන් සතුව තිබුණු දේශපාලන රැකවරණය මේ වෙනකොට අපි මුළුමනින්ම අවසන් කොට තිබෙනවා. කිසි නිලධාරියෙකුට කිසිදු බලපෑමක් නැහැ. ඔබ ඔබගේ තනතුරේ ගෞරවය, ඔබගේ යුනිෆෝම් එකේ ගෞරවය, ඔබට පැවරී තිබෙන වගකීම ඉටු කිරීම සඳහා අවශ්‍ය සහාය අපි ලබා දෙනවා. ඒක ප්‍රතිඵල අපිට තිබෙනවා. එනිසා තමයි අපේ නාවික හමුදාව විශාල ප්‍රමාණයෙන් කුඩු තොග පහුගිය කාලේ අත්අඩංගුවට ගත්තා. අපේ පොලිසිය මහතුරු දිවාරයන් නොබලා වෙහෙස විනා ක්‍රියාකාරකම්වල යෙදුණා. ඒක ප්‍රතිඵලයක් ඇටර මේ මාසය ඇතුළත හෙරොයින් කිලෝ 1943ක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ව්‍යසනය මොනතරම් දරුණුද කියලා. අයිස් කිලෝග්‍රෑම් 2008ක් අත්අඩංගුවට අරන් තිබෙනවා. ගංජා කිලෝග්‍රෑම් 40755ක් අත්අඩංගුවට අරන් තිබෙනවා. විශාල ව්‍යසනයක් අපි ඉදිරිපිට තිබෙනවා. ඒ පරාජයපත් කිරීමේ පළමු පියවර දේශපාලනයෙන් රැකවරණයෙන් කුඩු ව්‍යාපාරිකයා ඉවත් කිරීම. ඒක අපි කරලා තියෙනවා. අපි මේ වන විටත් විදේශගතව හිටපු පාතාල සමාජිකෙන් අත්අඩංගුවට අරගෙන 28 දිනක් ලංකාවට ගෙනල්ලා තිබෙනවා. විවිධ අනවර්ත නාමයන් ගොඩනැගුණු පාතාල නායකයින්. තව ප්‍රමාණයක් ඉතා ඉක්මනින් අපි අත්අඩංගුවට අරගෙන ලංකාවට ගිනව. මේ විශාල ප්‍රමාණයක් මෙහි විදේශගත වෙලා. අපි මේ ප්‍රධාන විශේෂ සිර කඳුරකට යොමු කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. පොදු සිර කඳුරු වෙනුවට විශේෂ සිර කඳුරක් අපි මේ වෙනුවෙන් හදලා තියෙනවා. මගේ සිට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා දක්වාද ජනාධිපති ලේකම්ගේ සිට ග්‍රාම නිලධාරියා දක්වාද නගරයේ සිට ගම දක්වාද ඉන්න සෑම කෙනෙක්ම නීතිය ඉදිරියේ සර්ව සාධාරණයි. අපි රටක් හදන්න ඕන කිසිවෙක් නීතියට උඩින් නොසිටින රටක්. සමහර අයට එහෙම රටවල් දරා ගන්න බෑ. එහෙම රටක ජීවත් වෙලා පුරුද්දක් නෑ. සමහර අය හිතනවා තමන් නීතියට වඩා උඩින් ඉන්නවා කියලා. එමේ හිතපු යුගයක් තිබුණා. අපි ඒ යුගය අවසන් කරමින් තිබෙනවා. අපිට කිසිවෙක් පිළිබඳ වෛරයක් කෝපයක් නැහැ. මේ ජනතාව විසින් අපිට පවරපු වගකීමක් තියෙනවා. ඒ තමයි හැම කෙනාම නීතියේ රේඛාවෙන් යටින් ජීවත් වෙන්න පුරුදු සමාජයක් අපි හදන්න ඕනේ. මා දන්නවා ජනාධිපතිවරයා ලෙස මට පැවරී තිබෙන වගකීම සහ මට සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය මා දන්නවා. මා මගේ සීමාවන් ඉක්මවා යන්නේ නැහැ. ඔබට අනපනත් වලින් ඔබට ඔබගේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සීමාවන් හඳුන්වා දී තිබෙනවා. ඔබේ සීමාවේ වැඩ කරන්න. ඔබට සමහර කාරණා සඳහා සීමාව පටුයි නම් අපි නීති හරහාම සීමාව වැඩි කරලා දෙන්නම්. දැන් අපි පනත සාකච්ඡා කරමින් යනවා. සන්නද්ධ අපරාධ කල්ලි මැඩපැවැත්වීම සඳහා විශේෂ නීති සංග්‍රහයක් පාර්ලිමේන්තුව සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට නීතිය මදිනම් අපි නීතිය ශක්තිමත් කරලා දෙන්නම්. අපි පාර්ලිමේන්තුවේ නීතිය සම්මත කරන්නේ සාකච්ඡා කරමින් යන අවසන් අධීරිය තිබෙන්නේ කොහොමද අත්අඩංගුවට ගන්න මත්ද්‍රව්‍ය ඉතා කෙටි කාලයක් ඇතුළත විනාශ කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරලා දෙන්නම්. අපිට මේ පරාජයපත් කළ හැකි. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරමින් මානතර වෙනවා.
1: ආර්ථිකය සම්බන්ධයෙන්ද ජනාධිපති අනුර කුමාර සනක මහතා අදහස් පළ කළා.
2: ලංකා ඉතිහාසයේ වැඩිම ධන අතිරික්තයක් සහිත භාණ්ඩාගාර ගිණුමක් අපි සතුව තිබෙනවා. ඒ නිසාම අපිට රුපියල් කෝටි 50,000ක් වැය කරන්න පුළුවන්කම ලැබුණා. දිත්වා සුලිකුණාටුවට මුහුණ දෙන්න මැද පෙරදිග යුද කලාප නිසා ඇති වී තිබෙන ඉන්ධන මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාමට යම් මැදිහත් වීමක් කරන්න අපිට හැකියාව ලැබුණා භාණ්ඩාගාරයේ රුපියල් තිබුණු නිසා. පහුගිය අප්‍රේල් මාසයේ සඳහා රුපියල් කෝටි 2,000ක් වෙන් කර ඉන්ධන වලට සහනාධාරයක් ලබා දෙන්න. ඉදිරි මාස දෙකෙත් රුපියල් කෝටි 2,000 බැගින් ලබා දෙනවා ඉන්ධන සහනාධාරයට. අදත් ඔබ පාවිච්චි කරන හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩු රුපියල් 100ක සහනාධාරයක් දෙනවා. ඒ භාණ්ඩාගාරයේ සතුව රුපියල් තිබෙන නිසා ඉන්ධන මිල ඉහළ යාම හේතු කොටගෙන අපට විදුලි බිල යම් ප්‍රමාණයක ඉහළ දාන්න සිදු වුණා. නමුත් විදුලි පාරිභෝගිකයන් 95%කටම විදුලි බිල ඉහළ යන්නේ නැහැ. ආණ්ඩුවක සහනාධාරයක් ලෙස ලබා දෙන සීරණය කරා. ඒ නිසා විදුලි පාරිභෝගිකයන් 105%කට පමණයි විදුලි බිල ඉහළ ගියේ පහුගිය වැඩි කිරීමේදී. ඒ සහනාධාර අපි සැප්තැම්බර් මාසේ දක්වා ලබා දෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩු රුපියල් කෝටි 1,500ක වැය බරක් දරනවා. ඒ නිසා අපි ශක්තිමත් ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵල ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරයේ සතුව පවතිනවා. ඒත් වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරයේ පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් ඩොලරයේ අනෙක් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ අපේ රුපියලට බලපෑමක් ඇති කරලා තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටි කාලයක් අපිට මේ ඩොලරේ සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චි සීමා කළ යුතුයි. අපේ ආනයන භාණ්ඩ පාවිච්චිය පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. අපේ ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අපි කල්පනා කර යුතුයි. ඒ නිසා මා ඉල්ලා සිටින සියලු පුරවැසියන්ගේ මේ පිළිබඳ කල්පනා කරන්න. අපි කොහොමද රටින් එළියට ගලාගෙන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා තනි තනියම අපි මැදිහත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න කියලා මා ඉල්ලනවා. මේකට කෙටි කාලයක් පවතීවි. ඒට අපි ශක්තිමත් මුහුණ දෙමු. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සාධික කරනවා.
1: මඩකලපුව මහජන පුස්තකාල නවගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර සනක මහතාගේ සහභාගිත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිර මහතා අතින් එය විවෘත කර තිබෙනවා. රට තුල කියවීමේ සංස්කෘතිය වියකී යමින් තිබෙන අවධියක දෙමළ ජනතාව කියවීම සඳහා ඇති උනන්දුව අගය කළ යුතු බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අතරමග නතර වී තිබූ මේ පුස්තකාල ඉදිකිරීම කටයුතු සාර්ථක ලෙස අවසන් වනු දැකීම ඉතා සතුටට කරුණක් බවයි එහිදී ජාතිවරයා සඳහන් කළේ.
3: පෙරටේ සාමාන්‍යයෙන් ගත්තොත් කියවීම ක්‍රමානුකූලව ඉවත් වෙමින් තිබෙන යුගයක්. ඒ තවමත් දෙමළ ජනතාව තුළ කියවීම ඉතාමත් ප්‍රබලව පවතිනවා. එනිසා මේ පුස්තකාලය මේ ප්‍රදේශයේ දුවා දරුවන්ට එවගේම වැඩිහිටියන්ට මහා සේවාවක් ඉටු කරාවි. මීට කලින් යෝජනාවක් තිබුණා මාන්තිව දූපතේ බන්ධනාගාරයක් ඇති කරන්න. මම එතන පුස්තකාලයක් විවෘත කිරීම හරහා ඒ බන්ධනාගාරය මෙහෙට අවශ්‍ය නොවන බව. මීට පෙරත් මට එම දූපත සංචාර කර්මාන්තය ඉතාමත් යෝග්‍ය දූපතක් බවත් ඒ බන්ධනාගාරයකට ඇතුළත් කිරීම ටිකක් සුදුසු නොවන බවත් විවිධ අවස්ථාවල වාර්තා වුණා. බන්ධනාගාරගත ඉන්න රැඳවියන් අද බන්ධනාගාර ඇතුළේ සිට සමහර කටයුතු මෙහෙවනවා. ඒ නිසා එවැනි හුදකලා දූපතක බන්ධනාගාරයක් ඇති කිරීම යෝග්‍යයි කියන යෝජනාවක් තිබුණා. නමුත් මේ පළාතේ ජනතාවගේ පැත්තෙන් බැලුවොත් බන්ධනාගාරයකට වඩා සුදුසු වන්නේ එම දූපත සංචාර කර්මාන්තයට යෙදවීම. ඉතින් විශේෂයෙන්ම මම නැවත වතාවක් ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. මොකද මා හිතන්නේ මා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ මඩකලපු දිස්ත්‍රික්කේ පළමු විවෘත කිරීම මේක. ඒ විවෘත කිරීම දෙමළ ජාතික සන්ධානයේ සතුව තියෙන නගර සභාවක් වීමත් පුස්තකාලයක් වීමත් විශේෂයක්.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිර මහතාද එහිදී අදහස් පළ කළා.
4: යාපනයේ පුස්තකාලය ගැන ඔබතුමා නිතරම කතා කරනවා. ඒ යනකොට සෙරුපු ගලවලා තමයි මිනිස්සු ඇතුළට යනවා කියන එක ළඟදීමත් කම්බන් බුලාවෙකෙත් ඒ ගැන ඔබතුමා සඳහන් කරා. ඒක පමණක් නෙමෙයි, ජනපතිතුමා මේකට ආපු මං ස්තුති කරනවා. ප්ලාක් එක විවෘත කරන වෙලාවේ මට ඒක විවෘත කරන්න කියලා ආරාධනා කරා. ඒකටත් මම ස්තුති කරනවා. නැවත වරයක් යුද්ධයක් ඉඩ දෙන්න නෑ කියලා ඔබතුමා කිව්වා. ඒකත් අපි පිළිගන්නවා. ඔබතුමාගේ කතාව අපි දෙගොල්ලොම එකතු වෙලා එහෙම කියන දේ ලොකු දෙයක්.
1: මෙම නව පුස්තකාල ගොඩනැගිල්ල තුල ළමුන් වෙනුවෙන් විද්‍යා තාක්ෂණික දැනුම ලබා දීම සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. පුස්තකාලයේ නව ගොඩනැගිල්ලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ ජනාධිපතිවරයා මහනගර සභාවේ කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහකද නිරත වුණා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුව කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද යළි කැඳ වූවා. අත්තරංගුවේ පසුවන සුරේෂ් සලේ මහතා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධික නිලධිරිපත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විමර්ශනවල ප්‍රගතිය සඳහන් පිටු 14ක වාර්තාවක් අධික නිලධිරිපත් කළා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් සිදු කළ අසත් මෞලානා නැමැත්තාගෙන් ප්‍රශ්නයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එම ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මෙම ප්‍රහාරයේ මහා මොලකරු වශයෙන් කටයුතු කර තිබෙන බවත් දේශපාලන අවශ්‍යතාවක් ඉටු කිරීම සඳහා එය කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. අලියාර් හන්දි ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සහරන් හෂිම්ගේ කල්ලේ සාමාජිකයෙක් වන සෙයිනි මෞලවි බන්ධනාගාරගත වන බවත් ඔහු සහ පිල්ලියන් සිටින්නේ එම සිරකුටියේ බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහරන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක ප්‍රහාරකයන් 6 දෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හම්වී සාකච්ඡා කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේදී සැක්කාර සුරේෂ් සලේ අසත් මෞලානාට ඇමතුමක් ලබා දෙමින් සඳහන් කර තිබෙන්නේ ටාට් සමුද්‍ර අසලට ගොස් එහි සිටින පුද්ගලයෙක් ගන්නා ලෙසයි. ඔහුගේ දුර්ගතනය බහරට ගණ්ඩා ලෙසත් දෙනුම් දී තිබෙනවා. එම පුද්ගලයා දෙහිවලදී බෝම්බයක් පුරවාගත් ජමිල් නැමැත්තා බවයි හෙළිවුණේ. ඔහු අහිංසක පුද්ගලෙකු බවට වරුණ ජයසුන්දර සඳහන් කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් පසු මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපු බන්ධනාගාරයට ගොස් පිල්ලියන් හම් වූ බවත් ඔහු සඳහන් කළා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එලීට කණ්ඩා බවට ඕර් පිල්ලයාට දනුම් දී තිබෙනවා. එන් පසු යුද හමුදා බුද්ධ්‍යාශ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයෙන් ප්‍රධානියා ලෙස පත් කරනවා. ඒ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීමට. සෙයිනි මෞලවී රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් පසු ඇප ලබා ගැනීම සඳහා රුපියල් 250,000 මුදලක් ගෙවා තිබෙන්නේ යුද හමුදා බුද්ධ්‍යාංශයෙන්. බාසහයකින් එළඹෙන ඡන්දේතෙක් මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට එසේ සිදු කර ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසන්නේ. පිල්ලියන්ගේ කල්ලේ සහ යුද හමුදා බුද්ධ්‍යාංශයක්ව සිදු කළ අපරාධ පිළිබඳව අසත් මෞලානාගේ ප්‍රකාශයෙන් හෙළි වී තිබෙනවා. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, කීත් නොහාට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ උපාලි තෙඩකෝට පහරදීම් වැනි කටයුතුවලට එම කලි සම්බන්ධ වී තිබෙනවා. පාස්කු ප්‍රහාරෙන් පසු අසත් බෞලානාගේ පවුලේ සාමාජිකයන් අහුගල්ලේ හෝටලයකට ගෙන්වා තිබෙනවා. සුරේට් සලේ ඒ සිදු කර ඇති බවටයි හෙළිවුණේ. හෝටලයේ ලොග් පොත්වල සඳහන් සියල්ල ලබාගෙන ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. රැඳවුම් භාරයේ පසුවන සැක්කාර සුරේට් සලේ අධිකරණ ඉදිරිපත් නොකරන ලෙසට පැමිණිල්ල කළ ඉල්ලීම් පිළිබඳ නියෝගය ජුලි මාස පළමුවනදා ප්‍රකාශයට පත් කරන බව අධිකරණය නිවේදනය කළා. වාහන ආනයනය කිරීමට නයවර ලිපිනිකුත් කිරීමක් සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනාවක් එල්ලවන බවට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ඔන්නයා පොලිටික්ස් වැඩසටහනේදී අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කර සිටියා. ඒදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ සමාජ මාධ්‍ය පළවන අසත්‍ය ප්‍රචාරවලට නොරවටෙන ලෙසයි.
5: විපක්ෂ නියෝජිතන් කිහිප දෙනෙක් චෝදනාවක් කරනවා 15 වෙනිදා නයවර ලිපිය නැත්තම් වාහන 4000කට අදාළව එල්සී ඕපන් කරලා තියෙනවා. මේ නයවර ලිපිය ඕපන් කරලා විවෘත කරලා තියෙනවා කියලා ආණ්ඩුවට ඒ වගේම නිදහරින්ට ඍජු චෝදනාවක් එල්ල කළා. ඔබට පිළිතුරක් දිය හැකි තීට ඒක සංඛ්‍යා දත්ත.
6: පළමු කොටම කියන්නට ඕනේ
5: බරපතල චෝදනාවක්. මොකද ඔබ ඒතරතුර පිටට ගියා ආකාරයෙන් තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ.
6: ගොඩාක් දේවල් සංඛ්‍යාවල් කියනකොට හරි බරපතලයි. ඒ හේතුව ඒගොල්ලන් බොරු සංඛ්‍යා කියනවා. පළමු කොටගෙන මේ 4000කට වැඩිය මැයි 15 වෙනිදා ගෙවන් ගෙනාවයි කියන එක සම්පූර්ණ බොරුවක්.
5: 15 වෙනිදා නයවර ලිපි.
6: නයවර ලිපි වල වාහනයකට 4000කට වැඩිය කියන එක සම්පූර්ණ බොරුවක්. මම හරිම ගාන කියන්න. එල්සී විවෘත කරලා තියෙන වාහන 1782යි. 15 වෙනිදා ගෙන්නපු වාහන ප්‍රමාණය 1782යි. නයවර ලිපි 380ක් විවෘත වෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 23.71ක් කියන මේක තමයි දත්තය. එතකොට කවුරු හෝ දැන් මේ විපක්ෂයේ විශේෂයෙන් මේ තොරතුරු ඉදිරිපත් කරන අය ඒ ලැජ්ජාව ඒකන සදාචාරයේ පැත්තකට දාලා කියන්නේ හෙට මේක දැන් බොරුවක් බවට පත් වෙනවනේ. ඉතින් වගේ වගක් නෑනේ. 4000 නෙමේ. මොකද මේ වගේ ලොකු සංඛ්‍යාවක් කිවීම තුල මේ උත්සාහ කරන්නේ ඔවුන් මුණ දීලා තියෙන අර්බුදයෙන් ගොඩ යන්න රට පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා මහජනතාව නොමග යවුණා. ඉතින් ඇත්තටම මහජනතාවත් මේවට යම් ආකාරයක නොමග ගිහිල්ලා ඉවරලා අනවශ්‍ය මිලදී ගැනීම කිරීමට අනවශ්‍ය ක්‍රියාකාරකම් කිරීම නිසා ඔවුන්ටත් යම් පාඩු සිද්ධ වෙන්න ඉඳලා. ඔවුන්ට මම යෝජනා කරනවා මේ පදනම් විරවිතෝ කියන තොරතුරු මත විශේෂයෙන්ම Facebook එකවල මේ social media වල කිසිම reference එකක් නැතුව කියන ඒවා ඇත්ත විදියට පිළිගන්න එපා බලන්න.
5: මේ 4000 කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.
6: ප්‍රතික්ෂේප කරනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දස්නායක මහතාගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් සභාගමෙන් ඉවත් කරන ලෙසට කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නියෝග කර තිබෙනවා. වරප්‍රසාද කඩවීමේ ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේදී අධිකරණ තීන්දුවක් පිළිබඳ විචාර සිදු නොකරන ලෙස කථානායකවරයා දැනුම් දීමත් සමගයි මෙම උණුසුම් තත්වය තිබුණේ. එහිදී චාමර සම්පත් දස්නායක මහතා අමාත්‍ය විමල් රත්නායක මහතා සහ කථානායකවරයා අදහස් පළ කළා.
7: මගේ පොයින්ට් එක මං ඊයේ ඔබතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් දුන්නා. මට ඒ වරප්‍රසාද ප්‍රශ්නේ අද ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරන්න මං ඉන්නේ.
8: ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ලේකම් මණ්ඩලයෙන් විසින් ලබා දුන්නා නේද? ඔබතුමා කරුණාකර ඔබතුමාගේ අසුනට යන්න.
9: පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග වලට පිටින් මේ පාර්ලිමේන්තුව කරගෙන යන්න දෙන්න එපා. මං කියන්නේ එච්චරයි.
8: පැහැදිලිවම.
9: මෙතන කරන්න මෙතන ඔබතුමාගේ විපක්ෂයේ සංවිධායකවරුන්ට වගකීමක් තිබෙනවා.
7: ගරු කථානායකතුමා මං ඊයේ දවල් ඇවිල්ලා ඔබතුමාට ලිපියක් දුන්නා. ඔබතුමා මංව එලව ගත්තා ඔබතුමාට බාධා කරා. ඒකට මං කමන්නේ නැහැ.
8: ඔබතුමා මගේ කාමරේට ආවේ කිසිම අවසරයකින් තොරව.
7: මට දැන් ගරු කථානායකතුමා මම ඊයේ සභානායකතුමාටත් අධිකරණ ඇමතුමාටත් ලේකම්තුමියටත් කොයි මෙතන වරප්‍රදාය කඩ වෙලා තියෙනවා.
8: මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා අධිකරණය විසින් දන්ලා තියෙන කාරණාවක් සම්බන්ධයෙන් බැවින් අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට සෝ කතාවටත් කිරීමට හැකියාවක් නැහැ ගරු මන්ත්‍රීතුමා.
9: ඔබතුමාගේ දුක් ගැනවිල ගසා කන්න දෙන්න එපා මේ දේශපාලන වශයෙන් අනාථ වෙච්ච කට්ටියට.
8: ඔබතුමාගේ මේ නීති විරෝධී අපහාසාත්මක ඇසුර කරුණාකර ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩකටු සඳහා වාම
9: ගරු කථානායකතුමනි මේක මහා විහිළුවක්.
8: මේ විහිළුවක්
9: ප්‍රතිකාරයා කතා කරන නඩුව ගැන
8: ලේකම්තුමිය වාම මෙතුමා මේ ඉදිරි සභාව වැඩකටු සඳහා
9: සභාවෙන් මේක දොස්තර කියලා මන්ති කෙනෙක් ඉන්නවා බාග දොස්තර කෙනෙක් දැන් වීඩියෝ කරනවා ඒක
8: ලේකම්තුමිය මාලේකම්තුමා වාම මෙතුමා ඉදිරි
1: සියලුම ආර්ථික දශක ධනාත්මක වසරක් බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා. 1025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ආර්ථික සමාලෝචන වාර්තාව පිළිබඳ සභාව කල්දැඹීම විවාදයට එක්වෙමින්
10: මේ මොහොත වෙනකොට විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් නැහැ සභාගර්භයේ. කෙසේ වෙතත් මොකද අපිට තිබිච්ච අභියෝගයේ හමුවේ රට ස්ථාවර කරලා ස්ථාවර කිරීම විතරක් නෙමෙයි මේ 2025 වර්ෂයේදී සිද්ධ කරගන්නේ. 2025 වර්ෂයේදී ස්ථාවරත්වයෙන් ඔබට ගිහිලා සියලුම ආර්ථික දර්ශක දැන් සමහර වර්ෂ තියෙනවා සමහර ආණ්ඩු කරන කාලේ සමහර ආර්ථික දර්ශක හොඳයි සමහර ඒවා හොඳ නැහැ. හැබැයි මේ ආර්ථික දර්ශක ගත්තාම සියලුම වගේ ආර්ථික දර්ශක ඉතාමත් මහල මට්ටමක තියෙනවා. මේ සාරාංශයක් විදිහට ගත්තාම රටක ආර්ථික වර්ධනය ඉකොනොමික් growth එක ඉතාමත් වැදගත් වෙනවා. 2025ට පුරෝකථනය කළේ 3.5ක ආර්ථික වෘද්ධියක් ලබා ගත්තොත් ඇති කියන මට්ටම මොකද අර අර්බුදයකින් ගොඩ තෙමින් හිටියේ. හැබැයි අපිට පුළුවන් වුණා 5%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න එක අඛණ්ඩව හැම කාර්තුවෙම ඒ වර්ධනය අත්පත් කරගෙන තිබුණා. දලදේශීය ඒකපුද්ගල දලදේශීය නිෂ්පාදිතයේ ඩොලර් 5000 ඉක්මෝල තියෙනවා. ඒ වගේම තමයි මුදල් ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත් ආර්ථික ස්ථාවරත්වයකදී. අපි මුල සිටම කිව්වා මේ වර්ෂයේ පුරාවටම අපි මූල්‍ය වෙළඳපොලේ ස්ථාවරත්වය අත්පත් කරගන්න ප්‍රතිපත්ති පොලි අනුපාතය 7.25ක් තැන්පතු සඳහාත් ණය සඳහා 8.25ක් කියන අනුපාත මේ වර්ෂයේම ස්ථාවර වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ණය දීමේ අනුපාතය 10%ට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් සැලකිය යුතු අපනයන වර්ධනයක් විදේශීය අංශයේදී 2025දී අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම සංචාරකයන්ගෙන් අපිට විශේ෷ ඩොලර් විපයීම ඉතාමත් වැදගත්. 2025 සංචාරකයන්ගේ පැමිණීම 23,60,000 දක්වා වැඩි වෙලා සැලකේ යුතු ආකාරයට සංචාරකයන්ගෙන් ලැබුණු ඩොලර් ඉපයීම වැඩි වෙලා තියෙනවා. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 8.1 දක්වා වැඩිලා තියෙන ප්‍රධාන වශයෙන් මේ ඉපයීම් ඩොලර් වැඩිවීම මේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වෙලා තියෙනවා.
1: අස්වැසුම තොරතුරු යථාවත් කිරීමේ සංකරණ කටයුතු ලැබුණ 31 වනදායින් අවසන් වෙනවා. එදිරට පෙර නිවාසවලට පැමිණෙන සංකරණ නිලධාරීන්ට නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන වඩාත් අවශ්‍ය කරන ජනතාව හඳුනාගෙන ඔවුන්ට සහන සැලසීම අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනේ අරමුණයි. මෙහි පළමුව අදිරේ තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලියට අදාළ සංකරණ කටයුතු 31 වනදායින් අවසන් වෙනවා. වැරදි තොරතුරු ලබා දීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළා. ඉබෝලා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 131ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. එම වසංගතයේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිවේදනය කර තිබෙනවා. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත කරුණු පහකින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණ ශක්තිමත් කිරීම, සැක්කටිත රෝගියෙකු වාර්තා වුවහොත් ප්‍රතිකාර ලබා දීම සඳහා මූලික කටයුතු සූදානම් කිරීම, රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතන සූදානම් කිරීමද ඒ අතර වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙසයි නම් කර තිබෙන්නේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින් ජයතිස්ස මහතා බංග්ලාදේශ සහ භූතාන සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරුන් සමග ද්විපාක්ෂික සාකච්ඡාවල නිරත වුණා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව මෙරට සෞඛ්‍ය සේවයේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් නව තාක්ෂණීය දැනුම හා වර්තමානය වන විට බලපා ඇති සෞඛ්‍ය අභියෝග මෙන්ම ඒවාට ලබාගත හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු තිබෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙන්ම තාක්ෂණය ඇතුළු විවිධ අංශවල සහයෝගය ලබා ගැනීමේදී බංග්ලාදේශයේ දායකත්වය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරණ්‍යාභර සූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී විශේෂ දේශනයක් පැවැත්වුවා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය, පාලනය හා දේශපාලනය අතර පවතින අන්තර් සම්බන්ධතාවය පිළිබඳ අග්‍රාමාත්‍යවරිය අදහස් පළ කළා. ඒ විශ්වවිද්‍යාලයේ පැවති 2026 ඔස්කා වාර්ෂික දේශනය සඳහා ප්‍රධාන ආරාධ්‍යයා ලෙස එක්වෙමින් සංවර්ධනයේ දේශපාලනයේ ශ්‍රී ලංකාව සහ ඉන් ඔබට මැයින් අග්‍රාමාත්‍යවරිය දේශනය සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව විද්‍යුතුන් සමග ප්‍රශ්නෝත්තර සැසීටද අගමැතිවරිය එක්වුණා. ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පාඩිය ජල සැපයුම සහ කැලිකසල ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුකුමාර සනායක මහතා සඳහන් කළා. ඒ බඩකල්පෝ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණකමට රැස්වීමට එක්වෙමින්. ජලසම්පාදන මණ්ඩලය මෙතෙක් සැලසුම් කර ඇති සියලු ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. බඩකල්පෝ දිස්ත්‍රික්කයේ ජල ගැටලු විසඳීමට මහජන නියෝජිතයන්ගේ මැදිහත්වීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුකුමාර සනක මහතා පෙන්වා දුන්නා. වලච්චින වරාය පූර්ණ ලෙස සංවර්ධනය කිරීමටද කටයුතු යොදා තිබෙනවා. සැලසුම් කර ඇති මාර්ගවල ඉදිකිරීම මේ වසරේ දී ආරම්භ කරන ලෙසයි ජනාධිපතිවරයා නිධාරෙන්ට උපදෙස් ලබා දුන්නේ. ගංගවතුර පාලනය සඳහා වූ පෙර සුදානම හා අලි මිනිස් ගැටුම් අවම කිරීමට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කර තිබෙනවා. කාසල් වේදියේ කාන්තාරෝහලේදී දරුවන්ගේ ලිංගත්වය වෙනස් කරන බවට සමාජ මාධ්‍ය හරහා සංසන්දනය වන පුවත අසත්‍ය බව එම රෝහල අවධාරණය කළා. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරණ මහතා පෙන්වා දුන්නේ එවැනි කිසිදු ක්‍රියාවක් රෝහල තුල සිදු නොවන බවට වකිමෙන් ප්‍රකාශ කරන බවයි. ඒ සඳහා විමර්ශනයක් කිරීමට අවශ්‍ය නම් පූර්ණ විවෘතභාවයක් පවතින බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා. චීන හා රුසියාව සමාන පාර්ශ්වකරුවන් බව ජනාධිපති ව්ලඩිමීර් පුටින් ප්‍රකාශ කළා. ඒ චීන සංචාරය අතරතුරදී ජනාධිපති ෂී ජින්පිංගේ සහභාගිත්වයෙන් රුසියා ජනාධිපතිවරයාව පිළිගෙන තිබෙනවා. එගදා කිවිසුම් 20කටද එළඹ ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. විලදාබ ආර්ථිකයේ සහ ආරක්ෂාව සම්බන්ධයෙන් නායකයන්ගේ විශේෂ අවධානය යොමු තිබෙනවා. රුසියා ජාතිකයන් සඳහා වන චීන නිදහස් වීසා ප්‍රතිපත්තිය 2027 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඇමරිකාවේ ගෝල්ඩන් ඩ්‍රෝම් පද්ධතිය සහ අභ්‍යවකාශ අවිසැලැස්ම රටවල් දෙකේම විවේචනයට ලක් වී ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. චෙක් රාජ්‍යයේ පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරියට තහනමක් පනවා තිබෙනවා. යුරෝපා පාපන්දු පාලක මණ්ඩලයේ පවසන්නේ ක්‍රීඩිකාවන් රහසිගතව රූගත කිරීම හේතුවෙන් එම තීන්දයට එළඹි බවයි. පාලන ආචාර ධර්ම හා විනය ආයතනය පෙන්වා දුන්නේ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් වූ විමර්ශනයකින් අනතුරුව පුහුණු කාණ්ඩයට පාපන්දු ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් තහනම් කිරීමට පියවර ගත් බවයි. පැරණි විනාශකාරී ආර්ථිකයක් යළි ඇති නොවන බවට ජනපතිකෙන් සහතිකයක්. ඉන්ධන හා විදුලිය වෙනුවෙන් ලබා දෙන සහනාධාර ජනපති බඩකලපුවේදී හෙළි කරයි. සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. පාස්කු ප්‍රහාරයෙන් පසු බහින්ද බැසිල් ඩාමල් බඩකලපු හිරගෙදර දීපිල්ලයන් හම් වූ හැටි හෙළි කෙරේ. වාහන 416 ඕපන් කතාවේ අසත්‍ය. චීන රුසියා ඒකාබද්ධ විරෝධය. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මේ නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
11: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
13: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
14: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117979579

ප්‍රිය සංගීත රසකාමේ ආදරණීය හිතවතුනේ ඔබ සියලු දෙනාටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ගීතය යනු සාහිත්‍යයේ අති රමණීයම ප්‍රවර්ගයකි. සුවහසක් සිත් පහන් කළ හැකිය අපූර්ව වූ කලාවාදයකි. විශ්ව භාෂාවක් වූ සංගීතයේ නවුම් හැඩතලයකි. රසවතුනේ ඔබ ආනන්දයෙන් නැරඹි ගමන් මගක ප්‍රඥාව කරා රැගෙන යන මානව බන්ධුත්වයේ උත්තරීතර ප්‍රේමයත්, දැස් අග කඳුළු උපද්දන විරහවේ ශෝකාලාපයත්, රාගස්වර මුසූණු සිංහල සංගීතයේ අපූර්වත්වයත් අදත් අපි එක්ව විඳගමු. සුවහසක් වසක සිත ප්‍රකම්පණය කරමින් සෙනෙහසින් තිළිණ කරන මේ සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය තුළ අද අභුමාදරින් සෙනෙහසින් ඔබ වෙනුවෙන් මියාලක බන්දාවේ සිට ගයන්නට අපි සෙනෙහසින් ඇරයුම් කළා සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන ශිල්පියාණන්ට, එවකේම නිමල් ගුණසේකර ප්‍රවීණ ගායන ශිල්පියාණන්ට, එවකේම විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියට. මේ ත්‍රිත්වය ස්වරාලංකාරයනුවේ ආදරණීය සහෘද රසවතුනේ මේ රාත්‍රියේ සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය මෙලෙසින් ඔබ වෙනුවෙන් තිළිණ වෙන්නේ.

0: ಸಂಗೀತ ರಸಕಾಮೇ ಆದರಣೀಯ ರಸಗುತ್ತುನಿ ಮೇ ಆನಂದನೀಯ ರಾತ್ರಿ ಸಿಂಹಲ ಸುಭಾವಿತ ಗೀತೆ ರಸಯೋಬಟ ಸಮೀಪ ಕರಮಿನ್ ಒಬಿ ಮತ್ಮತ ಕಾಪತಿ ಕರನ್ನಟ ಅದ ಸಂದದಿಯ ಧಾರ ಪ್ರಾಸಾಂಗಿಕ ಸಜೀವ ಕರಣೆ ಸಹೃದ ಸಂತಕೇಟ ಪತ್ತುನಿ ಎಹಮೈ ರಸಗುತ್ತುನಿ ಅಪಿ ಮುಲಿನ್ಮ ಸುನಿಲ್ ಲೆದರ್ಸಿಂಹ ಪ್ರವೀಣ ಗಾಯನ ವೇದಿ ಅನಂತ ಆರಾಧನಾ ಕರಮು ಸಂದದಿಯ ಧಾರ ಮೇ ಪ್ರಾಸಾಂಗಿಕ ಸಜೀವ ಕರಣೆ ಇದುಮನ್ಗೆ ಮಧುರ ಮನೋಹರ ಸ್ವರೇನ್ ರಸಗಾನ್ ವರ್ಣಟ අපි හොඳත් පොසන් ප්‍රසාදයක් එකතු කරමු.
1: සුපුරුදු පරිදි ලක්කඳ ගුවන්විදුලියේ මියුරු මියැසි ප්‍රසංගය සඳහා අදත් දායක වීමට ලැබීම දසුන් මං හිතන ඔබගේ ආරාධනය පරිදි මා සහභාගී කරවා ගැනීම මට සතුට දනවන්නක්. මොකද අර්ථ සම්පන්න ප්‍රසංගයක් වන නිසා. ඉතින් අද මේ ප්‍රසංගයේ මේ අර්ථ වූ ප්‍රසංගයේ අර්ථ වූ ගීයකින්ම අපි ප්‍රවිෂ්ඨය ලබා ගත්තා. දෙවනි ගීය වශයෙන් තෝරගත්තේ සීතල දිය පිරිසුනිල වෙලයි ඒ බිල මැද ඔබ සුවඳ මලයි. මට විශේෂ කාරණයක් මේ ගීය ගැන සිහිපත් කරන්න තියෙනවා. මහගම සේකරයන්ගේ මා ගී ගයා නැහැ මේ ගීය තමයි එකම එක ගීය මට ගායන ලැබුණු. මං ඒ ගැන ඇත්ත වශයෙන්ම තරමක කනගාටුවක් මා තුළ තිබුණා. මොකද මහගම සේකරයන් කියන්නේ අමරදේව මහගම සේකරයන් සුසංයෝගයේ මේ රටේ මහා යුගයක් බිහි කිරීමට සමත් වූ මේ යුග පුරුෂයන් දෙදෙනෙකුගේ යුගයක්. ඉතින් අප රසවත් උනේ ඒ නිර්මාණ තුළින්. ඒ නිසා එකක් හරි ගැයීමට ලැබීම ගැනත් මා එක අතකින් සතුටු වෙනවා. ඉතින් මාගම සේකරයන්ගේ මේ සීතල දිය පිරිසුනිල වෙලයි ඒ මිල මැද ඔබ සුවඳ මලයි කියන වචන ටික නිකන් ගීයකට ගායනා කරන්න නැතුව පදවැල කියනකොටම තියෙන සුගායනීය බව මොනතරම් අපූර්වද. ඉතින් මීට රසවත් අනුවක් එක්කලේ රෝහණ අපි දැන් ඒ ගීය හමුවා.

බොහොම විරල අවස්ථාවක් මේ අපේ තුන්වෙනි ගීතය. ඒකත් මේ අපේ ප්‍රේමකීර්ති දල්විස් නිර්මාණකරුවන් නැතින් රචනා වුණු ගීයක්. මේ සත්ව හිංසනය පිළිබඳ මම හිතනවා බොහොම ප්‍රබල ගීතයක් අපේ සිංහල ස්වභාවිත ගීතේ තියෙන. බාණෙන් බැඳ රජරට පෙදසින්නේ කෝච්චියේ හිරගේ ලැගෙන්නේ පිහියේ මුවහත ගෙල සිඹ ගන්නේ උදේම මේකයි නිසසලවන්නේ. ඉතින් මේ මෑතකදී අපට ඕන තරම් ප්‍රවෘත්ති අහන්න ලැබුණා මේ ගවඝාතනයේ පිළිබඳ. ඒත් ඇත්ත වශයෙන්ම අහිංසක සත්‍යයේ කාගෙත් මේ බොහෝ වෙලාවට ලෝකේ අපි හිතන්නේ නැති දෙයක් තමයි තමා තමාගේ ප්‍රාණයට ඇලුම් කරන්නාසේ අනිත් සියලු සත්‍යවම ඔවුන්ගේ ප්‍රාණ වලට ඇලුම් කරනවායි කියන ස්වභාවය මේ තමයි මේ ගීයෙන් කියවෙන්නේ. ඒකයි කිසියම් මේ පිළිබඳ උපහාසයෙන් සමාජය දෙස බැලීමකුත් මේ ගීතේ පළවෙනි කොටසෙන් කියවෙනවා. ඇගේ කිරෙන් බෝධිය දෝවන්නේ උගෙන් මැඩූ බැත දනට පුදන්නේ. ඒ කියන්නේ ඒ කිරි මව්ගෙන් ගත්ත ඒ වෙළඳෙනගෙන් ගත්ත කිරි ටිකම තමයි ඒ කිරි ටිකෙන් තමයි බෝධිය දෝවන්නේ. උගෙන් මැඩූ බැත දනට පුදන්නේ. ගවයා කුඹුරට ගෙනහිල්ලා හාලා සරි කරගන්නා වූ බැත තමයි දනට පුදන්නේ. ඒ කියන්නේ සංඝයා වහන්සේලාට පූජා කරන්නේ. උන්ගේම හැම බෙර හරට බඳින්නේ. එතකොට ඒ සත්වෙින්ව ඝාතනය කරලා හැම අරගෙන ඒ හැම තමයි බෙර හරට බඳින්නේ. එතකොට එවැනි ආගම් අදහන අයට මෙවැනි ක්‍රියාවල යෙදෙන්න පුළුවන්ද කියලා තමයි මේ කියන්නේ. ඉතින් බලන්නකො මේ නිර්මාණකරුවන් කොයිතරම් අපූර්ව දේවල් සමාජයට සමාජගත කරන්න උත්සාහ කරනවාද කියලා. ඕ උන්ගේම හැම බෙර හනට බඳින්නේ උන් බැඳි ගැල්නක පන්සල් යන. ඒ කියන්නේ ඒ ගවයාම බැඳ ගත්ත කරත්තයක් යොදාගත්ත කරත්තයකින් තමයි මේ බුදු බඳින්න යන්නේ. ඉතින් එතකොට මේ සමාජයේ තියෙන මේ පරස්පර විරෝධිතාවේ පිළිබඳ මේ මේ මානසිකත්වයේ පිළිබඳ බොහොම අපූර්වට උපහාසයෙන් කියවෙන ගීතයක් තමයි මේ බාණෙන් බැන ගීතය. මේ සංගීතවත් කළේ වික්‍රත්නායකයා.

මීළඟට මාගායනා කිරීමට තෝරගත්තේ නෘත්‍යගීය. මේ නෘත්‍යගීය මා කලින් සීඩී තැටිවලට කැසට් පටවලට ගයා තිබෙන ඇතුළත් කර තිබෙන ගීයක්. සුපිපුණු සුගන්ධ යුත්මේ පුෂ්ප කියන නෘත්‍යගීයයි.

0: මොනතරම් අපූරු හරුත්බර රසවත් ගීතාවලියක්ද. ඒ ගීතත් එක්ක අපි මත්මතක මොනතරම් නම් අවදි වෙනවද නේද? අද සඳදිය දහර ආරම්භමින් සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන ශිල්පියාණන්ගේ මధుර මනෝහර ස්වරයෙන් මේ ප්‍රාසංගික සජීවකරණය රස ගැන්වුනේ හිමයි. ආදරණීය රසික හිතවතුනි, අපි සූදානම් ළඟට නිර්මලා රණතුංග ප්‍රවීණ ශිල්පිනියගේ මధుර ස්වරයෙන් මේ ආදරණීය හමුවීම රස ගන්වන්නට. ඊට කලින් මතක් කරන්න ඕන, සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඔබට සමීප කරන්න අපට අනුග්‍රහය එකතු කරන අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් පිළිපදවත් අපට අනුග්‍රහය එකතු කරමින් අපි සමගින් නත්තල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේ එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානේ ලොතරැය්‍ය වාර්තු පළවෙනිදා සිට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවට අමතරව ධන නිදානේ ලොතරැය්‍ය පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාතික මහදන සම්පත ධනනිදානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 දෝමා විකුණන යන්ත්‍ර ගෙන්වා අපි දාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් දෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, ගැන්මු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7-77-95-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ පිළිබඳවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. කරනම් ආදරණීය හිතවතුනි, අනුග්‍රහක බෞතුන් පිළිබඳව සිහිපත් කරමින් අපි සූදානම් චලිත ඔබේ රසමතක අවදි කරගනිමින් ප්‍රේමණීය ගීතාවලියක ඒකාත්මක වන්නට මේ ප්‍රාසංගික සජීවකරණයේ රස ගැන්වීම වෙනුවෙන් නිර්මලා රණතුංග ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පිනියට ඥාලක බන්දාවේ ඉඩකඩ වෙන කරන්න. නිර්මලා රණතුංග ප්‍රවීණ ශිල්පිනින් බොහොම ආදරයෙන් සෙනෙහසින් ආරාධනා කරනවා එන්න වේදිකාවට ගයන්න.
1: මට ආරාධනා කිරීම ගැන මම බිහිවින්ම ස්තුතිවන්ත වෙනවා දසුන්ට. ඒ වගේම ලක්කණ්ඩටත් මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මෙහිදී මට ඇලුම් කරන මගේ රසික රසිකාවියන්ට මෙහිදී මගේ පැරණිම ගීත, ඒ වගේම ඒ කියන්නේ මම මේ ශාස්ත්‍රයට පැමිණිච්ච මුල් අවදියේදී ගායනා කරපු ගීතත්, මෑතකදී මම ගායනා කරපු ගීතත් මගේ රසිකයන්ට ඉදිරියේ ගායනා කරන්න මේ ලැබෙන අවස්ථාව ගැනත් මම ගොඩක්ම සතුටු වෙනවා. ඉතින් මං අද ගීත කිහිපයක්ම තෝරාගත්තා. මං අද මුලින්ම තෝරගත්තේ මගේ පළවෙනි සරල ගී වැඩසටහනකට. ඒ කියන්නේ මම 1976 තමයි මගේ මුල්ම සරල ගී වැඩසටහන ඉදිරිපත් කළේ. ඒ ශ්‍රේණිය ශිල්පිනියක් හැටියට සමත් වෙලා මෙහිදී මං ගායනා කළා. මට මතකයි ගීත හතරක්. මේ ගීත හතරේ එක ගීතයක් තමයි මං දැන් මේ ඔබට ගායනා කරන්න සූදානම් වෙන මේ උයන්තිරි කියන ගීතය. මේ ගීතය රචනා කළේ කුලරත්න ආරියවංශ, සංගීතවත් කළේ වික්ටර් රත්නායක. අපි මුලින්ම අහමු මේ උයන්තිරි කියන මගේ මේ ගීතේ.

මීළඟ ගීතය ඉතාමත් මගේ ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතයක්. මේ ක්‍රූර ලෝකයෙන් මිදී ඔබ වෙතට පලා එන්නම්. මේ ගීතය රචනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, සංගීතවත් කළේ වික්ටර් රත්නායක මහත්මයා. ඉතින් මේ ගී පදවලටත් මම හුඟක්, මේ ගීතයේ අර්ථයට මම හුඟක් කැමති. ඒ නිසා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මගේ සරල ගී වැඩසටහනට ගීත ගණනාවක් මට ලබා දීලා තියෙනවා. සරල ගී වැඩසටහන් කරනවා කිව්වම, ඉතින් ඒ ගීත අතුරින් මේ ක්‍රූර ලෝකයෙන් මිදී කියන ගීතය මම හුඟක් ඇලුම් කරා. ඒක නිසා දැන් මම ඔබට අහන්නට ඒ ගීතේ ගායනා කරන්නම්.

මීළඟට මං රසික ඔබ වෙනුවෙන් ගායනා කරන්න බලාපොරොත්තු වෙන මේ ගීතය යම් කිසි පෙරලියක් ඇති කරපු ගීතයක් කියන්න පුළුවන්. මෙවැනි නිර්මාණයක් අපේ සංගීත ක්ෂේත්‍රය තුළ කිසිම දවසක නිර්මාණය වෙලා නැහැ, අසන්න ලැබිලා නැහැ. ඉතින් මේ ගීතය මට පෞද්ගලික ගුවන් විදුලි සේවාවකින් ලද ඇරයුමක් අනුව තමයි නිර්මාණය වුණේ. මට මතකයි විජේගෙන් ඇහැව්වා, බැරිද ඔබතුමාට මේ අවනද්ද තාල වාද්‍ය මේ භාණ්ඩ පැත්තින් ගීතයක් නිර්මාණය කරන්න කියලා. ඔහු එක හෙලා මේ අභියෝගය බාරගත්තා. හැබැයි විජේ කිව්වා මට හොඳ ගීත රචනාවක් ලැබෙන්න ඕනේ ඒ නිර්මාණය කරන්න කියලා. ඉතින් ඒ අනුව මට මතකයි ගීත කීපයක්ම විජේට යොමු කළා. මේ ගීත අතුරෙන් යමුනා මාලනී පෙරේරා තමයි මේ ගලන ගලන දොළපාරේ කියන ගීතය රචනා කළේ. මෙහිදීත් මට මතකයි එයා දුන්න ඒ පිටපත යම් යම් ස්ථානවලදී ඒ ගීතේ රචනාවන් යම් යම් ස්ථානවල විජේ එයාට අවශ්‍ය විදිහට වෙනස් කරගත්තා. මට මතකයි විජේ තබ්ලාවක්, උඩැක්කියක්, රබානක් ওই වගේ අවනද්ද භාණ්ඩ කීපයක්ම. එතකොට මගේ මල්ලි, මනෝජ්, ලෝරන්ස් ගේ කියන තබ්ලා වාද්‍ය ශිල්පියෙක්, එතකොට මේ ධනංජය සෝමසිරි, ওই වගේ කීප දෙනෙක්ව මට මතකයි එක්කගෙන ගිහිල්ලා මේ සැකිල්ලක් වගේ යා හදාගත්තා මේ අවනද්ද භාණ්ඩ යොදාගෙන. ඒ වගේම ගායනයේදී ඉතාම අපහසු කාර්යයක් තමයි මට මං කෙරේ පැවරුනේ. මොකද කිසිම තත් භාණ්ඩයක් නැහැ මේ ගීතේ ශ්‍රුතියට. මේ අවනද්ද මේ තාල භාණ්ඩය පමණයි මගේ ගායනයේ ශ්‍රුතියට යෙදුනේ. ඉතින් ඒක අසීරු කාර්යයක්. නමුත් මං හිතන්නේ මං ලබාගත්තු ශිල්පීය දැනුම මට මෙහිදී ගොඩක් ඉවහල් වුණා. ඒ අනුව මම මේ ගීතේ ඉතාමත්ම සාර්ථකව ගායනා කළා. මං හිතන රසිකයින් අතරට හරිම ඉක්මනින් ගියා මේ ගීතේ. හුඟක් අය ඇලුම් කරා, නිතර නිතර මගෙන් රසික රසිකාවි අහන්න ගත්තා මේ ගීතේ නැද්ද අපිට ගන්න, පැටියක්වත් කැසට් පටයක්වත් නැද්ද කියලා. ඉතින් මෙතෙක් ඒ දේ කරන්න බැරි වුණා. නමුත් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ ගීතයත් ඇතුළත්ව මගේ ප්‍රසංගයක් කරන්න, ගීත තැටියකුත් මේ ගීතයත් ඇතුළත්ව ඉදිරිපත් කරන්න. දැන් මම ඔබට ඒ ගීතය ගායනා කරන්නම්.

0: කුඩා.
1: ප්‍රාණ සම ප්‍රේමයේ රාගස්වර බිඳමින් මත්මතක අවදි කරවන අපූරෝ ගීතාවලියක් අපි සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය තුළ රසවිදමින් ඉන්න මොහොත. ආදරණීය රසවතුනේ සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන ශිල්පියාගේත් වගේම නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියගේත් මధుර ස්වරයෙන් අද මේ ප්‍රාසංගික සජීවකරණයේ රස ගැන්වුණා. මේ දක්වා අපි සූදානම් වෙන්නේ අද මේ ආදරණීය හමුවීම රසවත් කරන්නට අපි ආරාධනා කළ නිමල් ගුණසේකර ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාණන්ට වේදිකාවට ඇරයුම් කරන්න. මෙතැන් සිට ආදරණීය රසික ඔබ වෙනුවෙන් එතුමන්ගේ මිහිර ගීත සමුච්චයකින් ඔබව රසවත් කරන්නට අපි හොඳත්ව සම්ප්‍රසාදයකින් ආරාධනා කරමු. නිමල් ගුණසේකර ආදරණීය ගායන ශිල්පියාණන්ට අද සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය රස ගන්වන්නට.
2: පළමුවෙන්ම අද අපරාටි රසිකයන් අතර ඉතාම ආදරයට පාත්‍ර වුණු මියුරු මියසියට මට ආරාධනා කිරීම ගැන මම ප්‍රථමයෙන්ම දසුන් වසන්ත මහත්මයාට මගේ ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ වගේම රසික ඔබ හැම මගේ ගීත ඇසීමට පැමිණ ඔබ හැමටත් මගේ ස්තුති මම පළමින් පුද කරනවා. අද මම ප්‍රසංගදී මා ගායනා කරන පළමුව ගීතය අත වශයෙන්ම මනුෂ්‍යකම පිළිබඳ බොහෝ විට අපි අතරින් දැනට ගිලිහි යන මං හිතන්නේ ඇත්තසම ඔබ වැනි ප්‍රේක්ෂකයන් නම් එසේ නොවේ කියලා මා හිතනවා. මොකද නැතිනම් ප්‍රබුද්ධ ගී ශ්‍රවණය කිරීම සඳහා ඔබගේ හිත පෙළඹෙන්නේ නැහැ. ඉතින් මේ එවැනි ගීතයක් මේ ගීතය රචනා කළේ ධර්මශ්‍රී ආයුෂේනන් විසින්. මේක සංගීතවත් කළේ රෝහණ ධර්මගීති සංගීතවේදියා නම්. අපි අසා බලමු අපි තුල කෙතෙක් දුරට මේ ගීතේ කියවෙන දේ තියෙනවාදයි කියන්නේ.

එම ප්‍රසංගය සඳහා මම මීලකට සෝරාගත්තේ 70 දශකයේ ඉතාම ජනප්‍රියතාවයට පත් වූ ප්‍රේම ගීතයක්. මේ ප්‍රේම ගීත ගැයීම නිසාම උඟ දෙනෙක් බොහෝ තේතුවා මේ මම හොඳ ප්‍රේමවන්තයෙක් කියලා. ඇත්ත වශයෙන්ම අපි කවුරුත් හොඳ ප්‍රේමවන්තයෝ. ඒක නිසාම තමයි මම හිතන්නේ මේ ගීත ජනප්‍රිය වුණොත් ප්‍රේම මායා දැලේ පැටලිලා යනවා. නැමැති ගීතය. මෙම ගීතය රචනා කළේ ප්‍රවීණ මාධ්‍යවේදී රොල්ලි විද්‍යානපතන මහත්මයා විසින්. මේක සංගීතවත් කළේ මම විසින්මයි. මගේ බොහෝම ගීත ඇත්ත වශයෙන්ම සංගීතවත් කරගත්තේ මමයි. ඒක ඇත්ත වශයෙන්ම මට ගොඩක් පහසුවක් වෙන නිසා ඉතින් අපි අසාබලමු.

මීළඟට මාතෝරාගත් ගීතය කාසි ගෙවා ගන්නත් බැරි, කාසිවිල්ට දෙන්නත් බැරි, මේ ලොව මිල කරන්න බැරි එක දෙයක් තී, එයයි ආදරේ. මිනිස්කම පිළිබඳ විශේෂයෙන් රචනාවනු ගීතයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. මෙහි ගේ පද රචකයත් මමමයි. මෙහි සංගීතය නිර්මාණය කළ මගේ සොහොයුරු දැනට ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ නායක පදවිය දරන මගේ සොහොයුරා ගාමිණී ගුණසේකරයන් විසින්. මම ඔබට ආරාධනා කරනවා මේ ගීතයේ රසවින්ද ඔබේ අදහස් මත කියන්න කියලා.

0: බලවරත්‍රය 7යි විනාඩි 59යි. සිරොන්
1: ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. I'm going to live a new green life.
2: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාව මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011176779579.
4: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
6: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරවහරගම.

0: ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
7: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරම.
3: ලක්කන මොනින් ඒසල්.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි 777 273 454

සංගීත බසකාමේ ආදරණීය සහෘද හිතවතුනේ මානවීය ප්‍රේමයේ సౌందర్యාත්මකම ව්‍යමන සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය සමගින් වෙයි අපි නැවතත් මෙලෙසින් එකතු වන්නේ. අද සුනිල් ලෙදිරිසිංහ ප්‍රවීණ ගායන ශිල්පියාගේ ඒ වගේම නිමල් ගුණසේකර ප්‍රවීණ ගායන ශිල්පියාගේ ඒ වගේම නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ස්වරාලංකාරයෙන් වෙයි මත්මතක අවදි කරමින් ඔබේ මුවක රඳුණු ගීතාවලියක් අද දෙහෝරාවකට ආසන්න කාලයක් පුරා ඔබට විඳින්නට නිවේදිකාවේ සිට අපි ඔබේ දෙසවනට සමීප කරන්නේ. ආදරණීය රසික හිතවතුනි, සිංහල ස්වභාවිත ගීතේ රසයත් සප්තස්වර මුසුවක තියෙන අපූර්වත්වයත් කැටියුණු තවත් ප්‍රේමණීය ගීත සමුච්චයකින් රසික ඔබ ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන්නට, ගීතේ අතීත මතකයන් අවදි කරන්නට අපි හොඳ අත්පොසන් ප්‍රසාදයකින් විවේදිකාවට ආරාධනා කරමු. මේ ප්‍රසංගයේ දෙවන අර්ධය ආරම්භන්නට සුනිල් එදිරිසිංහ ප්‍රවීණ ගායන ශිල්පියාට අපි හොඳ අත්පොසන් ආදයක් එකතු කරමු.

මීළඟට මා ගායනා කිරීමට තෝරගත්තේ තරමක් මේ සැඳෑවට හැන්දෑ යාමයට ගැලපෙන ඉතාම අපූරු ගීයක්, පුද්ගලයෙකුගේ තනිකම ගැන කියන ගීත. පුද්ගලයෝ ලෝකයේ තනි වෙනවා එක එක කාරණානු. දෙමාපියන්ගෙන් වෙන්වීමෙන්, දූ දරුවන්ගෙන් වෙන්වීමෙන්, සහෝදර සහෝදරියන්ගෙන් වෙන්වීමෙන්, එතකොට සමාජයේ යම් යම් දුක් තැවුල් නිසා, එහෙම නැත්නම් ප්‍රේමයක් නිසා, ඔය නොයෙකුත් ස්වභාවයන් හේතු කොටගෙන පුද්ගලයන් තනි වෙනවා. ඒ තනි වෙන පුද්ගලයෙකුගේ චිත්ත සන්තානයේ ඇතිවෙන තාමත්ම සංවේදී සිතුවිලි සමුදායක් තමයි මේ ගීතෙන් පවසන්නේ. මේ ගීතය ලිව්වේ කුමාරදාස සපුතන්ත්‍රි නැමැති නිර්මාණ මා මිත්‍ර නිර්මාණකරුවන් අදිනොයි. මේට සංගීත සංයෝජනය කළේ රෝහණ, මා මිත්‍ර රෝහණ වීරසිංහ. ඉතින් අපි ගයමු, පිලේ පහන නිව්වා මංගොම් මං අඳුරේ.

මා ඔබට ඒ ගායනා කර පෙන්නුවේ අපේ කෝලම් සම්ප්‍රදායේ පහතරට කෝලම් සම්ප්‍රදායේ එන ඒ සම්ප්‍රදායට අයත් ගීයක්. මේ ගීය ඇයි මා ගැයුවේ? අපට අද බොහෝ වෙලාවට ඇසෙන ගීත අපේ ගීතය කියන්නේ ඇත්තටම භාෂාව ආත්ම කොට ගත්තක් කලාංගයක්. එතකොට අපි භාෂාවකින් කියන දෙයට ඒ භාෂාව පවතින රටේ අනුරූපී වූ තනු නිර්මාණයක් ඊට එක් කරගත යුතුයි. එහෙම නැතුව බස සිහල වෙලා වෙනත් රටක සංගීත ආරක් අපට ඇහෙනවා නම් මං හිතනවා ඔය ගී නිර්මාණකරණයේදී තිබෙන උචිත බව නැති බවක් මට දැනිය හැඟී යනවා. ඒක කොහෙත්ම සාර්ථක නැති බවක් හැඟී යනවා. ඉතින් එහෙම බලනකොට මේ ලෙන්චිනා මගේ නංගිය කියන ගීතේට මේ අපේ පහතරට කෝලම් සම්ප්‍රදායන මේ අපූර්ව තනු නිර්මාණය එක් කරමින් රෝහණ කර තිබෙන්නේ මේ අපේ කම සොයාගෙන යෑම. ඒ තමයි අපට අද නැති වෙගෙන යන දේ. ඒ නිසා අපේ රටේ යම්කිසි වස්තු විෂයක් ගැන කතා කරනවා නම් මේ රටට ආවේනික වූ සංගීත නාද රට ඕන තරම් තිබෙනවා. ඒවෙන් ඕන තරම් අපිට තරු නිර්මාණය කරගන්න පුළුවන්. ඒ තමයි කෘතහස්ත සංගීතඥයෙකුගේ තියෙන දැනුම. ඒ අපට ඇත්ත වශයෙන්ම බෙහෙවින්ම අවශ්‍ය දෙයක්. ඒ නිසා මේ ලෙන්චිනා මගේ ගීතේ ආනකොට ඔබට දැනේවි අර මා ගැයු අර කෝලම් සම්ප්‍රදායේන ඒ නාද රට ඌරුව බෙහෙවින්ම මේකේ මේ තරු නිර්මාණය ඇතුළත් වන ආකාරය.

මීළඟට තෝරගත්තේ හිමි අහිමි ටෙලි නාට්‍යයට මා ගැයු හඬන පණනල කියන ගීතේ. මේ ගීය සංගීතවත් කළේ ලක්ෂ්මන් විජේසේකරයන්. ලක්ෂ්මන් විජේසේකරයන්ගේ ගීතනු මා බොහෝම ස්වල්පයක් තමයි ගායනා කර තිබෙන්නේ, දෙක තුනක් වගේ. ඉන් ඉතාමත්ම කැපේ පෙනෙන තනුවක් තමයි මේ හඬන පණනල කියන ගීතේ. අපි ඒ රසවත් ගීතේ අපි දැන් රස විඳිමු.

සහෘද වසමනස් රූප මංචරයක ගිල්වමින් සිංහල සුභාවිත ගීතයේ අපූර්වත්වයත් ඒ අපූර්වත්වය තුළ නිම වූ රසයෙන් සහෘද වසමනස් ඥානනය කරමින් මෙලෙසින් ගලා හැලෙන්නේ ලක්කඩ සඳදිය දහර ප්‍රාසාංගික සජීවකරණය. සුනිල් නදරසිංහ ප්‍රවීණ ගායන ශිල්පියරන්ගේ මම අපූර්ව වූ හරවත් රසවත් ගීතාවලියක් අතීත මතකයන් ආවර්ජනය කරගනිමින් පදරුත් විමසමින් අපි එකතුව රසවින්දා. සුනිල් ස්වරයට විරාමයක් ලබා දෙමින් අපි සූදානම් මෙතැන් සිට මේ සඳදිය දහර ප්‍රාසංගික සජීවකරණය නිර්මලා රණතුංග ප්‍රවීණ ශිල්පිනියගේ මధుර ස්වරයෙන් රසගන්වන්නට ඊට කලින් හිතවතුනේ සිහිපත් කරන්නට ඕන මේ ප්‍රාසංගික සජීවකරණය ඔබේ දෙසවනට සමීප කරන්නට අපට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් අපට අනුග්‍රහය එකතු කරමින් අපි සමගින් අත්වල් බැඳගෙන ඉන්නවා NLB රසවතුනි කෝටිපති සිහිනේ යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනි ඩේ එකේ වැඩි වාසියක් ඔබට අත් කර දෙන්න ධන නිදානේ ලොතරැය වාර්තු පළවෙනිදා සිට සෑම ඉරුදා දිනකම විශේෂ කරලා තියෙනවා. ඒ සුපුරුදු මුදල් තෑගිවට අමතරව ධන නිදානේ ලොතරැය පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 බැගින් තෑගි රසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජාති මහදන සම්පත ධන නිදානේ ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න අමතක කරන්න එපා. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම තමයි අපිට කත්වල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණුණයන්ට ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ලබා ගැනීමේ පහසුකම ඔබට සලසලා තියෙනවා. මේ යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාර්තාවන්ගෙන් ලබා ගන්නත් පුළුවන්. නම්බර 31 ඇල් හේන පාර මහර්ගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011-7-67-95-79 කියන දුරකථන අංකයෙන් ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන්. මේ පිළිබඳවත් සිහිපත් කරමින් සහෘද වසවතුනි අපි සූදානම් නැවතත් ප්‍රසංගයේ පැත්තට හැරෙන්න. අපි බොහොම ආදරෙන් සෙනෙහසින් හොඳ අත්පුල් සම්ප්‍රසාදයකින් නැවතත් සඳදිය දහර මේ ප්‍රාසංගික සජීවකරණය ඇගේ මధుර ස්වරයෙන් රසගන්වන්නට ඇරයුම් කරමු. විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියට.

මීළඟට මං ගායනා කරන්න තෝරගත්තේ විරහ ගීයක්. මේ ගීත රචනා කළේ චම්මින්ද වෙලගෙදර, සංගීතවත් කළේ විජේරත්න රණතුංග. මේ ගීතයට මං ගොඩක් ඇලුම් කරනවා. මේ ගීතයේ අදහසක්, ඒ වගේම මේ ගීතයේ තනුව හා සංගීතය මං ගොඩක්ම ඇලුම් කරනවා. ඔබ මේ ගීතය අහලා බලන්න, මං විඳින වින්දනයම ඔබටත් ලබන්න පුළුවන්ද කියලා. මේ දිනක් දෙදිනක් නොවේ, මහද රිදවූයේ ඔබ.

මගේ ගීත ගැන කතා කරනකොට මං හිතන්නේ මම හුඟක් වැඩිපුරම ගායනා කරලා තියෙන විරහ ගීත. විරහව කියන දේ අර සතුටට වඩා හදවතේ තැන්පත් වෙනවා වැඩි. ඒ ගැන ඒ විරහව වුණත් සමහරක් වෙලාවට හිතන ඒ හිතන කොට ඒ ගැන ඒකත් ලබන්නේ එක්තරා විදියක වින්දනයක්. ඉතින් මං හිතනවා මම හුඟක් විරහ ගීත ගායනා කළා මං ඒ ඇලුම් කරපු නිසා. එතකොට ඒ ගීතාතුරින් මම ගායනා කරපු එක් ගීතයක් තමයි මේ සිනාසපිරි සඳ දුර ඈතයි කියන ගීතය. මේක යමුනා මාලනී රචනා කළේ. මගේ මෑතකදී මං නිකුත් කරපු තොරොම්බෝල් කියන සංයුක්ත තැට්ටියට තමයි මේ ගීතය ගායනා කළේ. ඉතින් මං හිතනවා මං වගේම රසික ඔබත් මේ ගීතයට ඇලුම් කරාවි කියලා. මේ ගීතේ තනුව නිර්මාණය කළේ විජේරත්න රණතුංග.

මීළඟට මියුරු මියැසිය තුළින් මං ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ, මං ගොඩක් මෑතකදී තුරුම්බෝල් කියන මගේ ගී තැටියට, සංයුත තැටියට ගායනා කරපු ගීතයක්. හැබැයි මේ ගීතයේ වචන ගැන කතා කළොත් දැනට මං හිතන්නේ අවුරුදු 20කට එහා 20කට 30ක් විතර ඇති මේ ගීතේ මන් ළඟ රැඳිලා. ඒ කියන්නේ ප්‍රේම කීර්ති ඩල්විස් මහත්මයා මිය යන්න ගොඩාක් කලින් මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලා මුල්ම අවධියේදී මට ඇරයුම් ලැබුණ ගුවන් විදුලි සංස්ථාවෙන් ගීත හතරක් පටිගත කරන්න. ඒ වැඩසටහන නිෂ්පාදනය කළේ අපේ අතරින් වියවුණු ජී.එස් බිරාණි පෙරේරා ගායිකාව. ඉතින් මේ නමුත් එවකට පවතින රජයේ පෙරලියත් සමගම වැඩසටහන් සේරම වෙනස් වුණා. ඉතින් මම මේ සූදානම් කරපු කරගෙන හිටපු ගීත හතරක් තිබුණා. ඒ ගීත හතරම මට ගායනා කරන්න ලැබුණු අවස්ථාව ගිලිහිලා ගියා. ඊට පස්සේ මං සරල ගී ශිල්පිනියක් හැටියට සමත් වෙලා මං ගීත ගායනා කරා. ඔය අතරෙදි මට මේ තොරොම්බල් CD එක කරන අවස්ථාව ලැබුණාම මම හිතුවා මේ විජේ තමයි, ඒ කාලේ මම විවාහ වෙලාවත් හිටියේ නෑ, නමුත් විජේ නිතරම අපේ ගෙදර ආවා ගියා. ඉතින් එයා තමයි මේ ගීතයට තනුව නිර්මාණය කරන්න මම තෝරගත්තේ. ඉතින් මේ ගීතේ මං සුරැකිව තබාගෙන ඉඳලා තොරොම්බල් ගීත ඇටිය කරන අවස්ථාව එළඹුණාම ඒකට තෝරගත්ත මේ සඳ දවසා හිරු දවසා තරුද පිස දමා කියන ගීතය, ආදරේ මං ආදරේ කියලා. මොකද ඒව එතකොට විජේ නිතර අපේ ගෙදර එන යන කාලේ මං ගොඩාක් ඔහු කෙරේ බැඳිලායි හිටපු මගේ මගේ පළවෙනි ආදරේ. ඉතින් මම ওই ගීතේ ඒ නිසාම වෙන්න ඇති, ওই වචන ටිකට ගොඩක් ඇලුම් කරන්නත් ඇත්තේ. ඉතින් මං ඒ ගීතය ගායනා කළා. දැන් මං ඔබ ඉදිරියේදී ඒ ගීතය ගායනා කරන්න.

සප්තස්වර මාධූර්වය අපූර්වත්වයත් අරුත්බර පදවලක රසයත්ම අපි සඳදියදහර ප්‍රාසංගික සජීවකරණය සමගින් ඒ කාත්මිකව විඳමින් ඉන්න මොහොත. විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ශිල්පිනියට අපි මොහොතක විරාමයක් ලබා දෙමින් රසික ඔබ වෙනුවෙන් ගයන්නට අපි බොහොම ආදරෙන් සෙනෙහසින් ඇරයුම් කොට කැඳවාගත් නිමල් ගුණසේකර අපේ ප්‍රවීණ ආදරණීය ගායන ශිල්පියාරන්ට සෙනෙහසින් යලිත් නිවේදිකාවට ආරාධනා කරනවා. අද ප්‍රසංගය අවසන් විනාඩි කිහිපය එතුමන්ගේ මියුරු ස්වරයෙන් රසබර ගීත කිහිපයකින් රසවත් කරන්නට ආදරණීය හිතවතුනි, අපි හොඳත් පොසන් ප්‍රසාදයකින් නිමල් ගුණසේකර ප්‍රවීණ ගායන ශිල්පියාරන්ට විවේදිකාවට ඇරයුම් කරමු. අපි වෙනුවෙන් ගයන්නට

මීළඟට මම තෝරාගත්තා මගේ 70 දශකයේ ඉතාම ජනප්‍රියතාවට පත් වුණු ගීතයක්. ඉරණෑ වෙනස් වෙලා, සඳ නැහැ වෙනස් වෙලා, සොඳුරිය මමතාව වෙනස් වෙලා නැහැ. එවැනි අර්ථයක් තියෙන මේ ප්‍රේම ගීතයක් ඉතාම ජනප්‍රිය. ඒකට ඒ රස ගැන අතර මේ රචනා කළේ බන්දුළු මුදල්නායක, සංගීතවත් කළේ මා විසින්මයි. ඉතින් අතොසෙන් මාව ජනප්‍රියතාවය කරා කැඳවාගෙන ගිය ගීතයක් ලෙස මේ මට හඳුන්වන්න පුළුවන්.

මීළඟට මම තෝරාගත්තා මගේ පළවෙනි ගීතය ගායකයෙකු ලෙසින් සංගීත ශ්‍රේෂ්ඨයට මාව කැඳවාගෙන ගීතය කිව්වත් නිවැරදි. ආවාට තිබුණත් නිසසල සඳමත නැමැති ගීතය. පසුගලයක මගේ නම අපේ රසිකයන්ට බොහෝ විට අමතක වී ගියත් මේ ඔවුන් පසුකලෙක මාව හැඳින්වුණු අර ආවාට තිබුණත් නැමැති ගීත ගායනා කරන ගායකයා ලෙස. ඒ කියන්නේ ඒ තරම් මේ ගීතය 70 දශකයේ ඉතා ඉහළ ජනප්‍රියතාවයක් අත් කරගත්තා. මේ ගීතය ගේපද රචකයන්යන් ඔහු ලියු පළවෙනි ගීත මේක. නිමල් ජුලිගේ නැමැති මාධ්‍යවේදියා ඩේලි නිවුස් පුවත්පතේ හිටපු භාෂා පරිවර්තකයෙක් ඔහුගේ රචනය සංගීතවත් කළේ මා විසින්මයි. අපි දැන් අසභ මේ ගීතේ

එමනම් ආදරණය සහෘද රසවතුනේ තවත් රසවත් ප්‍රසංගයක නිමාව සටහන් කරමින් සඳදියධාර ප්‍රාසංගික සජීවකරණය හමාර කරන්නට අපට අවසරයි. අදත් ඔබ වෙනුවෙන් ගයන්නට අපේ ගෞරවනීය ඇරයුම් පිට පැමිණි සුනිල් ලෙදරසිංහ ප්‍රවීණ ගායන ශිල්පියරණ ඔබතුමන්ටත්, එවගේම විශාරද නිර්මලා රණතුංග ප්‍රවීණ ගායන ශිල්පිනියට ඔබතුමියටත්, එවගේම නිමල් ගුණසේකර ප්‍රවීණ ගායන ශිල්පියාණනි ඔබතුමාටත් බෙහෙවින්ම සුතේ. අදත් සහභාගීත්වය ලබා දීම සම්බන්ධයෙන් මේ සඳදියධාර ප්‍රාසංගික සජීවකරණයේ රසබර අත්දැකීමක් මේ සහෘද රසවතුන්ට සමීප කරන්නට. එමනම් ආදරණීය රසික හිතවතුනේ අපි සමුගන්නවා ජලිත් ලබන බදාදාවෙත් ඔබට රසවත් ප්‍රසංගයක් සමීප කිරීමේ අරමුණ පෙරදරිව. මෙතෙක් වෙලා ඔබට ආමන්ත්‍රණය කළ මම දසුන් වසන්ත ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම සුභ වාසනාවන්ත ප්‍රේමණීය රාත්‍රියක්.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 100 60 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: ආටක්කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලඛන මොඩින් ඉස් ඇලිට්.
3: ඔබ කැමතිම ලඛන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලඛන YouTube නාලිකාවට.
4: ලඛන YouTube channel එක දැන්ම subscribe කරන්න.
5: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
6: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
7: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
6: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ලක්හඬින් ලක්හඬ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ජීවිතය දිනවන්නට අදත් ඔබ මිලදීගත් එන්.එල්.බී. ලොතරැයියට වාසනාව අරගෙන එන්.එල්.බී. ජාතික ශාවකී වාසනාවේ සුබඩ හොරාව ආරම්භ කරන්නට අපි සූදානම්. එන්.එල්.බී. වාසනාවේ විශ්වාසය ගැන ඔබට මතක් කරන තවත් අවස්ථාවක් තමයි මේ එන්.එල්.බී. 2026 වසරට බිහි කළ තවත් සුපිරි ත්‍යාගලාභියෙකු මෝටර් රථ ජයග්‍රාහකයෙකු හා ප්‍රථම ත්‍යාගලාභීන් 29 දෙනෙකු වෙත රුපියල් 7,91,00,000 අධික වටිනාකම පිළිබඳව මුදල් චෙක් පත්‍රය නැමීම අද දවසේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිශ්‍රයේදී පැවැත්ුණා. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් නිකුත්තරච්චි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චන්දන සූර්යරච්චි මහතා, ගරු දේවාදන්න සූරවීර මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිතුමා, සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු නිලධාරීන්, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නාරාහෙම්පිට පොලිස් ස්ථානාධිපති සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කලාප කර්මකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූ අවස්ථාව. හොඳයි, එහෙනම් අද වාසනාවේ අඩ හෝරාව ආරම්භ කරන්නට මත්තෙන් අපි සූදානම් හඳුනා ගන්නට අද දවසේ අධීක්ෂණ මණ්ඩලය. අද පරිගණක නිල වාර්තාව ඔබට ලබා දෙනවා පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. මේ හඳුනා ගන්නේ දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ කේ සතේ කුමාර් මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ සේ ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය සහ ජාතික විග්‍රහ කාර්යාලයේ විග්‍රහ අධිකාරී MDN කුමාරි මෙනවිය. එහෙනම් අද දවස වෙනුනේ ඔබට එවෙනුවෙන් මුලින්ම අතට ගන්න NLB ජය ලොතරැය. මුල සිට අගට ගැලපුණා ජය, අග සිට මුලට ගැලපුණා ජය. මේ කොහොම ගැලපුණත් ඔබට ජය හිමි කර දෙන NLB ජය 463 වන වසරවන්ත අද දිනුම් වාරයටයි අපේ මේ සූදානම. එහෙනම් ඔබ අතට සැල්ලි වෙනුවෙන් අද දිනුම් මැදීම ආරම්භ කරන්න අපි දැන් සූදානම්. NLB ජය වෙනුවෙන් වසරවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 4 අපි තෝරා ගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P අක්ෂරය, ජය අංක පිළිවෙලින් 3383. රටේ සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ සුබ සාධනයේ උදෙසා පිහිටපු සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මුලතරයි NLB ජය 2026 වසරේ 500,000 178 දෙනෙක් රටට විහි කරලා තියෙනවා. ස්තුතියි. එහෙනම් බලමු අද වාසනාව ගැන. රුපියල් 105,000 දිනා ගන්නට අද ඔබ වාසනාවන්ත වෙලා තියෙනවා. ලොතරැයි පත් ඔබට අලෙවි කරේ වාලච්චේ NLB අලෙවි නියෝජිත S හරිකරන් විසින්. එවගේම රුපියල් 50,000 බැගින් තවත් ජයග්‍රහකින් 35 දෙනෙකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. ඔවුන් ඇතුළුව සමස්ත වාසනා වන්තීන් 74,867 දෙනෙක් අතර රුපියල් 63,59,120 ජයග්‍රාහී මුදලක් අද දවසේදී අපි දිනා දෙනවා. ලග්න සංකේතයත් එක්ක වාසනාව ගලපා ගන්න අදත් නියත දානියෝග හඳහන 1504 වන වාසනාවන්ත පියවරට අපි දැන් සූදානම්. ලග්න සංකේත 12 අතරින් අද ඔබට හඳහන වෙනුවෙන් වාසනාව ගෙන ලග්න සංකේතයයි අපි තෝරා ගන්නේ. අද වාසනාව රැගෙන ආවා මේෂ ලග්න සංකේතය. හොඳයි, දෙවන අංකයෙන් තෝරා ගන්නවා හඳහනට වාසනාව ගෙන ජය අංක 4. පිපාලු අතරින් අද හඳහන වාසනාව වෙනුවෙන් පළමු ජයග්‍රහී අංකය අපි තෝරා ගන්නවා අංක 25, වාසනාවන්ත දෙවන ජයග්‍රහී අංකය. මේ තෝරාගත්තේ දෙවන ජයග්‍රහී අංකය අංක 38, මේෂ ලග්න සංකේතය අංක 25 අංක 38. මේ තෝරාගත්තේ තුන්වන ජයග්‍රහී අංකය අංක 50, අංක 25, අංක 38, අංක 50. සිවල සහ අවසාන ජයග්‍රහී අංකය අදලිය ප්‍රධානයාගේ ඔබට හිමි කර දෙන අවසාන ජයග්‍රහයංකය අංක 17. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබන හඳහන ලොතරැය්‍ය 2026 මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙකුත් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගලාභීන් 93 දෙනෙකුත් දෙහි කරලා තියෙනවා. ස්තුතියි. එහෙනම් දැන් කියන්නේ අද ඔබ වාසනාවන්ත වුණ හැටි. අද රුපියල් ලක්ෂ 10ක ප්‍රථම ත්‍යාගලාභියෙක් විතරන්නට හඳහනින් අපිට පුළුවන් වුණා. ලොතරැයි පත් ඔබට අලෙවි කළේ රත්මලා නාලවි නියෝජිත GM ලියනගේ විසින්. ඒ අනුව අද බෙහෙ වෙනවා සමස්ත වාසනාවන්තයින් 137,241 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 377,960ක වාසනාවන්ත මුදලකුත් අපි දිනා දෙනවා. හෙට හඳහන ඔබ දිනන නියත ධනයෝගය රුපියල් 34,69,861.744. අපේ රටේ ගොවි ජනතාවට ශක්තියක් වෙමින් ඔබට නියත ජය රැගෙන එන සත් දිනම ජය නියත ගොවි සිත ලොතරැය්‍ය 4,437 වන අද දිනුම් වාරයටයි මේ සූදානම් වෙන්නේ. රුපියල් කෝටි 6ක් ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් අද දවසේ අපි ඔබට වෙන් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් මේ දිනුම් ඇදීම අපි ආරම්භ කරනවා. අද ගොවි සිත වෙනුවෙන් වාසනාව ගෙන එන පළමු පේපර ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය පළමුවෙන් අපි තෝරා ගන්න. අද වාසනාව රැගෙන ආවා F අක්ෂරය. හොඳයි. එහෙනම් දැන් අපි තෝරා ගන්නේ අද ගොවි සිතට වාසනාව ගෙන ජයග්‍රහී ජය අංක 4. රුපියල් කෝටි 6ක් ඉක්මවාගේ සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් මේ ජය අංක අපි තෝරා ගන්න. හොඳයි. මෙතනදී අද පළමු ජයග්‍රහී අංකය අංක 21. අංක 3 දෙවන ජයග්‍රහී අංකය අංක 21. අංක 3 තුන්වන ජයග්‍රහී අංකය. වාසනා පංගු අතරින් අපි තෝරා ගන්නවා අංක 72. අංක 21. අංක 3. අංක 72. අද වාසනාවන්ත සිල්වන සහ අවසාන ජයග්‍රහී අංකයයි මේ අපි තෝරා ගත්තේ. අංක 31. කෘෂිකර්මාන්තේ නගා සිටුවන්නට දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්ව ලබා දෙන ගොවිසිත ලොතරැය්‍ය 2026 මේ වසරේ සුපිරි කෝටිපතියන් 2,20,000 ප්‍රථම ත්‍යාගලාභීන් 41 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ස්තුතියි. බලමු එහෙනම් අද වාසනාව ගැන. අද ගොවිසිතෙන් රුපියල් 250,000 බැගින් හිමි කරගන්නවා ජයග්‍රහකින් 8 දෙනෙක්. ඒ ලොතරැයි පත් ඔබට අලෙවි කළ අලෙවි නියෝජිතයින් වෙන්නේ අනුරුද්ධිකා ප්‍රේමරත්න මැදවච්චිය, එල්.ඒ. ජයරත්න පදවි ශ්‍රීපුර, එල්.එල්. යසලාල් ඇල්පිටිය, කේ.එස්. ලියනගේ බකමූණ, ඒ.ජේ. සෝමාවති සෙවනපිටිය, එල්.එම්.ජී. ඉද්දමල්ගුණ නිකවරටිය සහ සම්පත් කුමාර වල්ලහගොඩ. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් එක් ලොතරැයි පතක් අද දවසේ ඔබට අලෙවි කරලා තියෙනවා. ඒ අනුව අද ගොවිසිතින් බිහි වෙනවා සමස්ත වාසනාවන්තීන් 124,629 දෙනෙක්. ඔවුන් අතර රුපියල් 579,520ක ජයග්‍රහී මුදලක් අපි දිනා දෙනවා. ඔබ කෝටිපතියෙක් වෙන දවස තමයි හෙට දවස. ඒ වෙනුවෙන් ගොවිසිත ඔබට වෙන් කරන සුපිරි ත්‍යාගය රුපියල් 5,33,05,859. දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක් ලොතරැයියා කතේ තියෙන මේ වෙලාවේ අපි ඔබට මතක් කරනවා සුබ දවසක් ලොතරැයියේ ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයත් එක්ක ජයාංක 3 නිවැරදිව ගලපාගෙන ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105 බැගින් දිනා ගන්නට අද දවසේදීත් ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අංක 3ට රුපියල් 50,000ක් වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක මුදලක්ද ඇතුළුව තවත් සසු ත්‍යාග බොහෝමයක් දිනා ගන්නට සුබ දවසක් තුලින් අදත් ඔබට පුළුවන්. එහෙනම් ඔබ දිනන සුබ දවස අද. ඒ වෙනුවෙන් 311 වන අද දිනම් වාරය අපි දැන් ආරම්භ කරමු. අද වාසනාවන්ත සුබ ලග්න සංකේතයයි පළමු යන්ත්‍රයෙන් අපි තෝරා ගන්න. අද සුබ දවසක් වෙනුවෙන් අපි තෝරා ගන්නා සුබ ලග්න සංකේතය මිථුන ලග්න සංකේතය. අද දෙවන යන්ත්‍රයෙන් තෝරා ගන්නවා සුබ දවසක් විතරයි වෙනුවෙන් සුබ අංක 3. අද පළමු සුබ අංකය අංක 23. මේ දෙවන සුබ අංකය අංක 55. අද තුන්වන සහ අවසාන සුබ අංකය අංක 42. සුබ දවසක් ලොතරැයියේ ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි තෝරා ගන්නවා. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 1923. අපේ රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයන් පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්ව ලබා දෙන සුබ දවසක් ලොතරැය්‍ය 2026 මේ වසරේ 500,000 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි හිමි කරගත් ජයග්‍රහකයින් 179 දෙනෙක් බිහි කරලා තියෙනවා. ස්තුතියි. නැන්දම් බලමු අද සුබ දවසක් වාසනාව ගැන. සුබ දවසක් ලොතරැයියෙන් මුදලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්නට වාසනාවන්තේ සමත් වෙලා තියෙනවා. ලොතරැයි පත ඔබට අලෙවික්කලේ යක්කල අලෙවි නියෝජිත GS නානායක්කාර විසින්. රුපියල් 50,000 බැගින් තව ජයග්‍රහකින් 7 දිනකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් තව ජයග්‍රහකින් 41 දිනකුත් අද දවසේ දිනාගෙන තියෙනවා. එනුව සුබ දවසක් ලොතරැය රට පුරාවටම ජයග්‍රහකින් 109,731 දිනක් අද දවසේ මෙහි කරනවා. ඔවුන් අතර රුපියල් 95,20,000 ජයග්‍රහි මුදලක් අපි දිනා දෙනවා. එන්එල්බී ජාතික ජයවැන්නේ තුලින් අපි බිහි කරන අසීමිත ජයග්‍රහකින් අතරට ඔබ රැගෙන යන්නට මීළඟට සූදානම් වෙලා ඉන්නවා ජානක සමග රාධිකා.
2: කෝටි 23 රුපියල් කෝටි 47 වැනි අති දැවැන්තම සුපිරි ජයග්‍රහණ රැසක් ඔබට හිමි කර දුන් ලංකාවේ එකම ලොතරැයිය මෙගා පව ලොතරැයියයි. සුදනම් වෙන්න රුපියල් කෝටි 26කට වැඩි මේ දැවැන්ත මෙගා සුපිරි ත්‍යාගයත් ඔබේම කරගන්නට. ඔබේ හිතේ තිබෙන සිහිනය මෝටර රථයක් නම් අපි ලබා දෙන්නට සූදානම් මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට. මෙන්න මේ වගේ නවීනතම සුපිරි මෝටර රථයක් ඔබ වෙනුවෙන්. ඔබේ හින සැබෑ කරන මෙගා පව 2543 වන දිනු මැදීමට දැන් අපි යන්න සූදානම්. අද මෙගා පව දිනු පරි චෙක්රහි ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් මේ විදිහට තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය X. දැන් අපි තෝරගන්නට සූදානම් දිනුම ගෙන එන සුපිරි අංකය මේ විදිහට. අද ජයග්‍රහි සුපිරි අංකය අංක 8. අද ඔබ දිනන්නම ඕන දවසක්. දැන් අපි තෝරගන්නවා ඔබේ සිහින සැබෑ කරන වාසනාවන්ත ජය අංක මේ විදිහට. මෙන්න අද දවසේ පළමු ජය අංකය අපට ලැබෙනවා. ඒ අංක 10. මේ ලැබෙන්නේ දෙවන ජය අංකය අංක 25. මෙන්න තුන්වන ජය අංකය අංක 40. සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 5.
3: රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක් සමගින් 20,35 දෙනෙක් අපි මේ වෙනකොටත් රටට බිහි කළ අවසන් අදවසේදී ඔබට ලැබෙන මෙගා වාසනාව ගැන කියන්නට සූදානම්. බොහොම ස්තුතියි. අද දිනුම් බාරෙන් 20,00,000 වාසනාවන්තයෙක් බිහි වෙලා තිබුණා. ජයග්‍රහණ ලොතරැයි පත අලෙවි කරන්නේ සෙල්ල කතරගමාලේ නියෝජිත EJ ඒකනායක. ඒ වගේම රුපියල් 102 බැගින් ත්‍යාග 3ක් ඔබ අද දවසේදී දිනාගෙන තිබෙනවා. ජයග්‍රහයෙන් බිහි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. AAU අධිකාරී මාවනැල්ල, JAN මංජුල දංකොටුව, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් වාසනාවන්තයෙක්. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහයෙන් 124,385 දෙනෙක් අතර රුපියල් 96,80,160 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. නිසකයි දිනන්නටත් හැකි දැවැන්ත තම සුපිරි ත්‍යාග ඔබට ලබා දෙන ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ මෙගා පවතුලින් හෙට ඔබ දිනන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 26,75,50,32. ඒ වගේම පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්. ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයටත් අති නවීනතම සුපිරි මෝටර රථයක්. ජාතිය මහ ධන සම්පත ධන නිධානය 2225 වන දින මැදීමයි. මේ විදිහට අපි දැන් ආරම්භ කරන්නේ දැන් ගන්න ධන නිධානයේ ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. අද ධන නිධානයේ දින පාරේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය තෝරගමු අපි දැන් මේ විදිහට. අද ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය Z අපේ ප්‍රතුම රුපියල් කෝටි 12 මේ මහා නිධානය ඔබේම වෙන්නට. දැන් අපි තෝරගන්නවා අද දින ගෙනේන ජය අංක මේ විදිහට. පළමු ජය අංකය අංක 50. ලැබෙන්නේ දෙවන ජය අංකය විදිහට අංක 40. මෙන්න හිතවුතුනේ තුන්වන ජය අංකයක් අපට ලැබුණා. ඒ අංක 32 සුපිරි ත්‍යාගය ඔබට හිමි කර දෙන නිර්ණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 38.
2: රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට 20,22,000 සමගින් 295 දෙනෙක් අපි රටට හඳුන්වා දී තිබෙන අද දවසේදී නිධානයෙන් ලැබෙන වාසනාව ගැන මුළු රටටම කියන්නයි මේ සූදානම. බොහොම ස්තුතියි. අද දිනුම් බාරින් 200,000 වාසනාවන්තින් 3 දෙනෙක් රටට පිළිලා තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහයෙන් බිහි කර තිබෙන්නේ. ඉන්ද්‍රානි ස්වර්ණලතා, කදුරේල P ප්‍රේමරාජ්, චෙංකල DK, ඒ සෝමසිරි, මිනුවන්ගොඩ. අද දිනුම් බාරින් සමස්ත ජයග්‍රහකින් 95,541 දෙනෙක් අතර රුපියල් 58,47,520 ත්‍යාග මුදලක් මේ දැන් අපි ඔබ අතරේ බෙදා දුන්නා. කෙටිම කාලයක් තුල රුපියල් කෝටි 13, කෝටි 9, කෝටි 8 විදියට දැවැන්තම සුපිරි ත්‍යාග ඔබට දිනා දුන් ධන නිධානයෙන් හෙට ඔබ දිනන දැවැන්තම සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 12,28,735,68 මුදලක්.
3: හැමදාමත් වගේ ඔබේ කෝටිපති සිහින සැබෑ ග්‍රදන ලොතරැයි ලොබ රජ කිරුළ මහජන සම්පත 6195 දිනුමැදීම දැන් අපි ආරම්භ කරන්නේ මේ විදිහට. මේ වාසනාව ගලපන්නට සූදානම් අපි දැන් මහජන සම්පති. ඊයේත් අපට හැකියාව ලැබුණා මහජන සම්පතින් රුපියල් 2 කෝටියකට වැඩි සුපිරි ත්‍යාගලාභී එක්ක කරකට අදත් මේ වාසනාව ඔබට විදිහටම හිමි වේවිද බලමුවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජයාංක පිළිවෙලින් 0.3962 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකව මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභී 8 දෙනෙක් සමගින් 25 ලක්ෂපතියන් 151 දෙනෙක් අපි මේ වෙනකොටත් බිහි කළ අවසන් බලමු අද ඔබට ලැබෙන වාසනාව කොයි විදිහටද ලැබුණේ කියලා. බොහොම ස්තුතියි. අද මහජන සම්පත දිනුම් බාරින් අපට හැකියාව ලැබෙනවා 25 ලක්ෂපති වාසනාවන්තයෙක් රටට බිහි කරන්නට ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ මාතලේ අලෙවි නියෝජිත මංජුල රන්කොත්ගේ. වගේම රුපියල් 100,000 බැගින් වාසනාවන්තින් 22 දෙනෙක් දිනාගෙන තිබෙනවා. මෙන්න මේ අලෙවි නියෝජිතවරුන් තමයි ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ. KU ජයලාල් විද්දෙනිය, JG වසන්ත කොළඹ කොටුව, MA අමරවීර රණාල, නිමල් ආනන්දසිරි හොරණ, ජසින්තා ජානකි ගාලපිය, ශ්‍රී රාම වික්‍රම පින්නදුව, පුෂ්පලතා මෙන්කේ කුලියාපිටිය, ලලනි වික්‍රමසිංහ පිළිමතලාව, බන්දුල කුමාර නුගවෙල, WD විජේරත්න වැලිමඩ, AR බ්‍රානුදීන් පුත්තලම, ලුම්බිනි වික්‍රම රණජයපුර, K මංජුල බදුල්ල, NGC ප්‍රියදර්ශිනි දඹුල්ල, WS සුභාෂිනි මීගමුව, BA වීරසිංහ පිළියන්දල, රංජිත් ගාමිණී කඩවත, චතුරිකා වීරකෝන් කැස්බෑව, ශාන්ත කුමාර දෙහිවල කොළඹ දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ වගේම වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙන් තවත් වාසනාවන්තයෙක් අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 2,61,391 දෙනෙක් අතර රුපියල් 2,12,99,80 මුදලක් මේ දැන් ඔබ අතරේ අපි බෙදා දුන්නා. ඔබේ කෝටිපති සිහින සැබෑ කරන දිනක ජයනියත මහජන සම්පතෙන් හෙට ඔබ දිනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 2,06,42,184 මුදලක්. අද විදිහට අද සම්පතේ ජයග්‍රහී නිල ප්‍රතිඵලයේ බාට පත්වන්නේ අද මහජන සම්පත දිනුම් බාරෙන් තෝරා ගන්නා ලද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයත් අවසාන ජය අංක 4ත්. අද සම්පත ජයග්‍රහී දිනුම් බාරය 770, ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජය අංක 9.62. අද දිනුම් බාරෙන් රුපියල් 250,000 බැගින් වාසනාවන්තින් 2 දෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙනේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්: JM චන්ද්‍රිකා ප්‍රින්සීති සමහරාමය, L උපුල් හසන්ත බටකැත්තර. අද දිනුම් බාරෙන් රුපියල් 50,000 බැගින් වාසනාවන්තින් 47 දෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒකම අද දිනුම් බාරෙන් අපිට හැකියාව ලැබුණා රුපියල් 1,14,91,200 දැවැන්ත ත්‍යාග මුදලක් ඔබට ලබා දෙන්න. අද වාසනාවන්ත දිනුම් බාරයන් 8ක් තුලදී අපිට හැකියාව ලැබුණා දිවෙන පුරාම සමස්ත ජයග්‍රහකින් 9,53,417 දෙනෙක් අතර රුපියල් 8,31,34,580 දැවැන්ත ත්‍යාග මුදලක් බෙදා දෙන්නට ඒ විදිහට වාසනාව ලබා දීලා අදට අපි ඔබේ නිවසින් සමුගන්නේ හෙටත් හමු වෙන බලාපොරොත්තුෙන් ජීවිතයේ සිහිනයට
4: වාසනාවේ ආශිර්වාදය NLB.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙවෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

පෙළේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

ආදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදුවදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සිතහා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබේ හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරු

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහා එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමා

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්කන විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුරු වී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලෙන් සියලු රෝගිය දුර්වි සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක්

0: උදේ 5 විනාඩි 6 වෙලාව
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඒ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කර